0: FM 93.7 Lakhana Radio ITN.
1: FM 93.5 ලක්හඬ හගෙන ඉන්න වෙලාව 5:47.

0: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ ITN
2: වෙලාව දෙපහයි විනාඩි 52යි.

0: ජීවිතය දිනන්නට positive vibes with charge
1: අයිබෝවන්, සුබ දවසක්. දෙයක් හිතනකොට හොඳ කල්පනාවෙන් හිතන්න. මොකද ඔබ හිතන දේ තමයි ඔබ කතා කරන වචන බවට පත්වෙන්නේ. දෙයක් කියනකොට හොඳට හිතලා කියන්න. මොකද ඔබ කියන දේවල් තමයි ඔබ කරන්න යන්නේ. ඔබ කරන දේවල් හොඳට හිතලා කරන්න. ඔබ කරන දේවල් වලින් තමයි ඔබේ හැසිරීම පිටතට පේන්න පටන් ගන්නෙ. එතකොට ඔබගේ හැසිරීම ගැන සැලකිලිමත් වෙන්න. ඒ දේවල් තමයි ඔයාගේ පුරුදු බවට පත්වෙන්නේ. ඔබේ පුරුදු ගැනත් සැලකිලිමත් වෙන්න. මොකද ඒකෙන් ඔයා මොන වගේ චරිතයක්ද කියලා පිටතට පේන්න ගන්නවා. ඔබේ චරිතය ගැනත් සැලකිලිමත් වෙන්න. මොකද ඒකෙන් තමයි ඔයාගේ ඉරණම තීරණය වෙන්නේ. ඒ නිසා ඔබේ ඉරණම වෙනස් කරගන්න හිතන විදිහ අද ධනාත්මකව වෙනස් කරගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: positive vibes with charmi.
0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
3: වෙලාව 6යි.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
5: Lakhana Morning News.
0: Lakhana Radio ITN.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: ලක්හඬ අහගෙන ඉන්න වෙලාව 2:04.

0: අයිබෝන් සුබ දසනක් ජයග්‍රහී වාසනාවන්ත සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද මේ මාස 27 වෙනිදා බදාදා දවසේදී අපි මේ විදිහට හමුවන්නේ අයිබෝන් සුබ දසනක් මේකලා
1: අයිබෝන් ගිහන් සුබ දසනක්
0: අද සූදානම් ප්‍රධාන ධාරාවේ පුවත්පත්වල වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වගේ බණකොත් ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරන්න මේ දිනමින පුවත්පත් අද ප්‍රධාන සරස්තලය වාර්තා කළ තිබෙන්නේ පක්ෂ මාරු කළත් മന്ത്രി ධුරය අහෝසි පනත් කිටුම්පත් ළඟදීම පාර්ලිමේන්තුවට විපක්ෂයේ කවුරුත් ආණ්ඩුවට ගන්නේ නැහැ ඇමති නලින්ද ජයතිස්ස කියන කතාවක් අද මහින්ද අලුත්ගෙදර දිනමින පුවත්පත වෙනුවෙන් සටහන් කළා තිබෙනවා මේ සම්බන්ධයෙන් අපි දිනමින පුවත්පතේ සටහනට අවධානය යොමු කරන්න කලින් අපි යනවා ඩේලි නිවුස් පුවත්පතට
2: Bill to revoke MP seats of those crossing sides. Minister said, no intention of bringing opposition MPs to government. For the more in detail, the government is planning to introduce a new draft bill in parliament aimed at cancelling the parliamentary seats of MPs who switch political parties after being elected under a public mandate. Cabinet spokesman and media of health and mass media Dr. Nalinda Jayathissa said, let's see more details about it in Sinhala, Gihan.
0: Mahajana Chandayan Theri Patri Parliament Twitter, මහජන ඡන්දයෙන් තේරීපත්වී පාර්ලිමේන්තුවට පැමිණ පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ മന്ത്രി ධුරය අහෝසි කිරීම සඳහා වන පනත් කිටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරනවා විවිධ ප්‍රකාශ පළ වුවද විපක්ෂය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙකු ආණ්ඩු පක්ෂයට ගැනීම සඳහා රාජ්‍ය කිසිදු සූදානමක් නොමැති බව පෙන්වා දෙන ඒ මහතා රට වෙනුවෙන් අවංකව වැඩ කිරීමට කැමති පුද්ගලයන් රාජ්‍ය සේවයේ සිටින බවද රාජ්‍යාන්තරණය ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් බඳවා ගැනීමට පැකිලෙන්නේ නැති බවද සඳහන් කරා ඇමතිවරයා මේ බව සඳහන් කළේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වමින් කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කර තිබෙනවා.
2: Let's move to the Daily News newspaper. Central Bank raises policy rates by 1%. Policy measures intended to restore stability, maximum credit limit for loans to reduce demand. SDFR increased to 8.25%. SLFR raised to 9.25%. For the more in detail, the Central Bank of Sri Lanka yesterday announced a sharp increase in policy interest by 100 basis points in a move aimed controlling inflation and stabilizing the economy aimed rising global uncertainties and external shocks. Let's see more details about it in Sinhala.
0: Mahabankuwa pratipatti poli anupathike 1%කින් නන්වයි මහබැංකුව අධිපති ආචාර්ය නන්දලාල් බේරසිංහ මහතා කියන කතාවක් අදවසේදී වාර්තා කළ තිබුණා දිනමින පුවත්පත. ඒ වගේම තමයි මේ කළාද ලක්ෂණ ප්‍රවෘත්ති අංශයත් මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සඳහන් කළ තිබුණා. අපි බලමු ලක්ෂණ ප්‍රවෘත්ති අංශයට අවධානය යොමු කරලා. ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලි අනුපාතිකය 8.75 දක්වා ඉහළ නන්වා තිබෙනවා. ඒ පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී තීරණයට එළඹ ඇති බවයි මහ බැංකුව සඳහන් කරන්නේ. ප්‍රතිපත්ති පොලි අනුපාතිකය ඉහළ දැමීමේ අරමුණ අනවශ්‍ය ලෙස ණය ලබා ගන්නා ප්‍රමාණය අඩු කරන බවද මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කර තිබුණා. අපි අහලා බලමු එතුමා ඊයේ දවසේදී මේ සම්බන්ධයෙන් සඳහන් කරපු තොරතුරු මොනවද කියලා ඊයේ දවසේදී මාධ්‍ය හමුවේදී අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොනවද කියන්නේ කියලා.
3: වෙළඳපොළ පොලි අනුපාතය තිය විදිහට වැඩි වෙන්න ඕනේ. වැඩිම තුලින් ඒක ණය ලබා ගැනීම සහ ණය ලබා ගැනීම විදී වෙන ආර්ථිකය වර්ධනය වෙනවා. ශ්‍රීලංක වාරික දෙකේදීත් ආර්ථිකය වර්ධනය වෙනක තමයි බලවතුනේ. ඒ කියන්නේ කිසිම ආකාරයක හැකිලීමක් බලවතු නැහැ මේක. ආර්ථිකය 4%කින් වර්ධිනුනා කියන්නේ ආර්ථිකය වර්ධනය වෙනවා. හැකිලීම කියන්නේ ආර්ථිකය ඍණ වෙනවා කියන එක. 2022 සිද්ධුනේ ආර්ථික හැකිලීම. ඒ වස්සාවේ පොඩ සංචිත තිබෙන්නේ නැහැ, රුපියල් තිබෙන්නේ නැහැ රජයට. විනිය අනුපාතය පාලනයන්නතුව යනවා ආනයන් කරන බඩු මුකුත් නැතුව රටලුක අරබුදක පිච්චලාගෙන. එතකොට ඒ වෙලාවේ ආර්ථිකය පොලි මුදල් ප්‍රතිපත්තිය දැඩිව 7%කින් නෙවෙයි 15-10% කමටනවා. ඒ තුලෙන් තමයි ආර්ථිකය අමුසාකාර සංකෝචන කිරීමෙන් තමයි ස්ථාර තත්ත්වය ලබා ගන්න පුළුවන්. මේ අවස්ථාවේ එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ආර්ථික දිකට වර්ධනය වෙන ගමන් තමයි අමුසාකාරයට වැඩිපුර තියෙන ඉල්ලුම පාලනය කිරීම තුළින් තමයි මේ කියන්නේ. 2023-24 මැද්දාගෙන වෙනකම් තාමත් 5%ක වර්ධනයක් වුණා කියන්නේ ඒක උඩට යනවා කියන එකනේ. පල්ලෙහාට නෙවෙයි යන්නේ. අර නෙගටිව් කියන්නේ කන්ට්‍රැක්ෂන් කියන්නේ පල්ලෙහාට යන්නේ. මේක උඩට යන්නේ. මේ වෙලක ගිල්ලක් තියෙන උඩට මේක දිගටම යන්නත් ඒ විදිහට තමයි.
2: ඩොලරයට සාපේක්ෂව රුපියලේ යගේ ක්ෂණිකව ඉහළ යාම පිළිබඳවද මහබැංකු අධිපතිවරයා කරුණු පැහැදිලි කළා.
4: පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද එක රැයකින් කොහොමද ඩොලර එක පල්ලයට ආවේ කියන එක?
3: මේක තියෙන අවිශ්වාසතාවය සහ යම්කිසි සිකුලේෂන් නිසා තමන්ට කැමති ගානකට ඕනම ගානකට බැංකු වලින් විදේශ විනිමය මිලදී ගන්න ගත්තා. බැංකු අතර වලින්ද පළ 330 වගේ මට්ටමක තියෙනකොට බැංකුවෙන් පිටත අපන ආනයන කරන අය බැංකු වල ඉල්ලන ගත්ත 345ට 50ට 54ටත් ගියානේ. අර ඒ පෙන්වනේ වෙලාව. එතකොට මේක ගැල්පෙන්නේ නැහැ. බැංකු අතර ගනුදෙනු වෙන්නේ ගනුදෙනු එක අඩුයි කොටක්. ගනුදෙනු නියමිත තිබෙන 330 වගේ. බැංකුවෙන් පිටත විශේෂයෙන් ආනයන කරුවන් 350 ඊට අමතරව අර කෝඩ් වලින් අරගෙන 380ට 400ටත් සමහර අය මේ කලබල වෙලා පැනික් කළා. විදේශ විනිමය අරගෙන තමන්ගේ ආනයන වලට මේ විදම කාකරගෙන බලපෑ. එතකොට ඒ තත්ත්වය තුළ අපි කත් එක පිරත් තමයි බ්‍රහස්පතින්දා දවසේ අපි බැලුවා මේ අතර ලොකු වෙනසක් තියෙනවා. එතකොට ඒ අනුව අපි අන්තර්බැංක වෙළඳපළේ යම්කිසි ආකාරයක විනිමය අනුපාතයක අර තැනට ගැලපෙන ආකාරයට ඉදිරියට ගෙනාට පස්සේ ඒ ඉන්ටර්බැංක් මාකට් එක ඇක්ටිවේට් වුණා. අතරින් ඇක්ටිවේට් වුණාත් එක්කම ඉම්පෝර්ට්ස් එක්ස්පෝර්ට්ස් බැංකු හරහා ගන්න දුන්නු තුලින් හැමෝටම වෙළඳාම කරන්න පුළුවන්. ඒක තමයි මේක ස්ථාවර උනේ. ඉතින්දී අනිත් එක කියනවා නෝ ඒ වෙලාවේ කලබල වෙලා ගත්ත අය විශේෂයෙන් ඔය වාහන ණය කරන අය වෙන අවස්ථාශ්‍රය ඒගොල්ලෝ විනිමය අනුපාතය 350ට 60ට ෆෝඩ් එකට 70ටම ගන්න ඇත. නමුත් ඒ අයගෙන් බඩු ගන්න අය විශේෂයෙන් දැනගන්න ඕනේ. ඒගොල්ලන්ගේ අපි වාහනයක් ගන්නවා කියලා. ඒගොල්ලෝ කිව්වොත් අපේ විනිමය අනුපාතය අපි 350ට ගත්ත ඒක නිසා මේ ගානේ ගවන්න ඕනේ කියලා මං හිතන්නේ මගේ ලීම. ඒ පවතින විනිමය අනුපාතයෙන් මිසක් ඒගොල්ලෝ වැඩිපුර ගත්තා නම් ඒ පාඩුව ඒගොල්ලෝ ගන්නවා. ඒක කස්ටමර්ට පාස් කරන්න එක වැරදි. ඒ නිසා කලබල වෙලා වැඩිපුර ගත්තා එක දැන් ඒ පාඩුව ඒගොල්ලන්ට දැන් දරා ගන්න වෙනවා. දැන් 323ට ඇවිල්ලා තියෙනවා.
2: මේ අතර රුපියල ශක්තිමත් කිරීමට අවශ්‍ය පාර්ශ්වයන් සිදු කළ නිසි මැදිහත් වීම පිළිබඳව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කරුණු පැහැදිලි කළා.
5: ජනාධිපතිරම දළමාතුරා ලෙස දළමත් ලේකම්තුමා ප්‍රමුඛ ඒ කණ්ඩායම මහබැංකුවේ අධිපතිතුමා ප්‍රමුඛ කණ්ඩායම නිරන්තරයෙන් සාකච්ඡා කරමින් මතුවිය හැකි තත්ත්වයන් පිළිබඳව පුරෝකථනය කරමින් මේකට මැදිහත් වුණා. අපි එතන සාර්ථකත්වයක් අත්පත් කරගෙන තිබෙනවා. තාම කෙටි කාලයක් ඇතුළතදී යළිත් ශක්තිමත් වුණු මුදල් ඒකයි බව රුපියල පත් වෙලා තිබෙනවා. ඉතින් පළවෙනි වෙලාවේදී ඒකත් එක්ක ඇති වෙච්ච තත්ත්වයන් පිළිබඳවත් ඒ වෙලාව ඇති වුණු කලබලය පිළිබඳව අපිට අවබෝධයක් තිබෙනවා. ඒ ඇති වුණු තත්ත්වයේ දේශපාලනික වාසියක් කරගන්න කටයුතු කරන කණ්ඩායම පිළිබඳව අපි අවබෝධයක් තිබෙනවා. නමුත් අපි බොහොම ප්‍රවේශමෙන් සැලසුමක් සහිතව මේ ප්‍රශ්නේ මැදිහත් වෙලා අදාළ කණ්ඩායමක සාකච්ඡා කරමින් යම් තැනකට අරගෙන ආවිලා තියෙන මේ ස්ථාවරත්වය දිගටම පවත්වා ගැනීම සහ තවදුරටත් රුපියල් ශක්තිමත් කර ගැනීම තමයි කටයුතු කරමින් ඉන්නේ. ඒකට ගෝලීය පවතින අර්බුදයක විශේෂයෙන් තෙල් මිල වැඩිවීමේ ප්‍රශ්නයෙන් අපේ මුදල් ඒකමත ඇතුළත් තියෙන පීඩනය. ඒ පීඩනය කළමනාකරණය කර ගැනීම සඳහා විවිධ පැති වලින් අපි කටයුතු කරමින් යනවා.
0: ලකන මෝර්නින් නිවුස් අලට හැඟෙන වෙලා මතක් කරනම් වෙලා උදෑසන 6යි
2: විනාඩි 18යි.

0: පුරුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලකඩ රේඩියෝ ITN
2: ලකඩ මෝර්නින් නිවුස් වලට හංගන වෙලාව මත කරණම් වෙලාව දර්ශන 6යි
3: විනාඩි 22යි.
4: මෙත් මල්විල බුදු කීයට දහම් විවරණයක්. දහම් විවරණය අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යන අංශයේ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානිස්සර ස්වාමින් වහන්සේ.
5: අර්ථා ගෘහේ නිවර්තන්ති සමසානේ මිත්‍ර බාන්දවා සුස්කෘතං දුස්කෘතං චෛව ගච්ඡන්ත මනුගච්ඡති. මිනිසා හරිහම්බ කර ධනය සියල්ල මේ ලෝකේ තබා ආපසුයයි. නෑදෑ මිතුරන් පවා පසුපස එන්නේ සුසානය දක්වා පමණි. මේ බව තේරුම්ගෙන ජීවත් වූ මිනිසා හොඳ වැඩියෙන්ද නරක අඩුවෙන්ද රැස් කරයි. එය තේරුම් නොගත් මිනිසා නරක වැඩියෙන්ද හොඳ අඩුවෙන්ද රැස් කරයි. හරි හම්බ කළ දේවල් දනට පිනට දෙන්නේ හොඳ වැඩියෙන් රැස් කරයි.

0: මෙලොව දර්ශන 6යි විනාඩි 26යි අපි තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්නයි මේ සූදානම. මේ අද දවසේදී වාර්තා කළ තිබෙන දිනමින පුවත්පතේ ගයන් කුමාර වීරසිංහ ගෙනන වාර්තාවක පවිත්‍රාගේ වත්කම් පිරික්සයි නීති විරෝධී වත්කම් විමර්ශනයට පියවර කියලා දවසේදී සඳහන් කළ තිබෙනවා. හිටපු අමාත්‍යවරයෙක් වන පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ වත්කම් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොටසේ පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඊට අදාළ පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ නීති විරෝධී වත්කම් විමර්ශන කොටසේ ඊයේ දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා කියලයි අද දිනමින පුවත්පත සටහන් කර තිබෙන්නේ.
1: එතෙකම අපි අවධානය යොමු කරමු අද ලක්කන ප්‍රවෘත්ති අංශයේගෙන එන තොරතුරු වලට. මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම විගමනික ප්‍රේෂණ ප්‍රමාණය ලෙස අමරිකා ඩොලර් බිලියන 9ක් වාර්තා කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොනවද සටහන් කරන්න කියලා.
2: මෑත කාලයේදී ඇතිවෙච්ච යුදමය වාතාවරණය සමග යම්කිසි විදියකට විදේශගත වීමේ ප්‍රමාණය යම් අඩුවීමක් දක්නට ලැබුණා හැම ශ්‍රේෂයකටම අදාළව. මේ වෙනකොට ඒ තත්ත්වය සමනය වෙමින් දැන් යුද වාතාවරණය නැතිතරම් මට්ටමකට පත්වෙලා තියෙන නිසා අපි ශ්‍රී ලාංකික ප්‍රජාව විශේෂයෙන් දැනුවත් කිරීමකට කරන්න කැමතියි. නැවතත් අපගේ රැකියා අවස්ථාවන් සම්බන්ධයෙන් ක්‍රියාවලිය සක්‍රියවම සිදුවෙමින් තියෙනවා. ඒ වගේම විගමනික ප්‍රේෂණවල නම් ඒ කිසිම අඩුවීමක් වාර්තා වෙන්නේ නැහැ. යුද වාතාවරණ තත්ත්වය තුළ වුවත් රටට විගමනික ප්‍රජාව එවන විගමනික ප්‍රේෂණ ප්‍රමාණය වැඩිවීමක් තමයි දක්නට ලැබෙන්නේ. 2025 මුල් මාස 4 තුළ එවලා තිබුණු විගමනික ප්‍රේෂණ අපගේ බිලියන 2.4 කගේ 2026 මුල් මාස 4 වෙනකොට US ඩොලර්ස් බිලියන 3.6 කගේක් දක්වා ශීඝ්‍ර වර්ධන වේගයක් තියෙනවා. අපි විශ්වාස කරන්නේ මේ වසර අවසාන වෙනකොට ඩොලර් බිලියන 9 ඉක්මවා ගිය විගමනික ප්‍රේෂණ ප්‍රමාණයක් ලංකාවට ලැබෙයි කියලා. එසේ වුණොත් ඉතිහාසයේ දවන්තම ගමනික ප්‍රේෂණ ප්‍රමාණය වෙනවා.
0: එතකම ලක්කන ප්‍රවෘත්ති අංශයෙන් වාර්තා කරපු තවත් ප්‍රවෘත්තියකට මේ අවධානය ජූලි මාසයේ අවසානය දක්වා අවශ්‍ය ඉන්ධන සංචිත ශ්‍රී ලංකාව තුළ පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ තොග පරිවර්තන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්ති කුමාරගේ මහතා ප්‍රකාශ කළා. ඉදිරියේදී ඉන්ධන මිල විශාල ඉහළ යාමක් අපේක්ෂා කළ නොහැකි බවයි ඒ මහතා එහිදී සඳහන් කළේ. ඒ රට තුළ ඉන්ධන හිඟයක්ද නොමැති බව අවධාරණය කරමින් අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
3: මේ වෙන විට ප්‍රචාරයක් කැමින් තියෙන ලංකාව තුළ ඩීසල් සහ පෙට්‍රල් හිඟයක් තියෙන බවට, නමුත් එහෙම කිසිදු සත්‍යතාවයක් නැහැ. මේ මාසේ අවශ්‍ය කරන සියලුම තෙල් සහ 7 මාසයේ අවසාන දක්වා තියෙන තෙල් තොග මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේ මාසේ අපි අපේක්ෂිත මට්ටමට තිබිච්ච සියලුම නෞකා මේ වෙනකොට ලංකාවට ළඟා වෙලා තියෙන්නේ. ඒ වගේම මේ මාසේ 28 සහ 31 කියන දින දෙකේදී තවත් බොරුතෙල් නෞකා දෙකක් ලංකාවට ළඟා වීමට නියමිතයි. එම නෞකා ලංකාවට පැමිණීම සමගම එම බොරුතෙල් පිරිපහදු කිරීම මගින් ලබා ගන්නා තෙල් තවදුරටත් ඉදිරි මාසවලදීත් ලබා දීමේ හැකියාව තියෙනවා. ඒ අනුව ගත්තහම ලංකාව තුළ මේ වෙන විට 7 මාසයේ අවසානය දක්වාම තෙල් තොග පවතිනවා. කිසිදු හිඟයක් පවතින්නේ නැහැ. ඒ වගේම අන්තර් නීතිගත සංස්ථාව කිසිදු අඩුවකින් තොරව තමන්ගේ පිරුමවල වලට තෙල් ලබා දෙමින් තිබෙනවා. ඒ වගේම මේ වෙන විට සාමාන්‍යයෙන් කන්තල් නීතිගත සංස්ථාවේ තියෙන වෙළඳපොළ පංගුවටත් එහා යමින් අවශ්‍ය කරන තෙල් ජනතාවට ලබා දීමට කන්තල් නීතිගත සංස්ථාව ක්‍රියා කරමින් ඉන්නවා.
0: Morning News Alert. ලකර Morning News Alert හංගන වෙලාව මතක කරගන්න වෙලාව උදෑසන 6යි.
1: විනාඩි 36යි.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: වෙලව දසනහය විනාඩි 30කයි අපි සූදානම් දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දවසේදී දිනුම් මදින් ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්නේ මේ මාසේ 26 වෙනිදා අඟහරුවාදා දවසේදී අපි සූදානම් දවසේදී ලොතරැයි ප්‍රතිඵල බවතගෙන එන මහජන සම්පතේ දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහී 6201 වන දිනුම් වාරයේ විදිහට ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුනේ T ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන් වන අංක 9 අංක 4 අංක 1 අංක 8 අංක 2 සහ අවසානයේ අංක 8 දවසේදී මහජන සම්පත ලොතරැයියේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක බවට පත් වුනේ
1: ගොවිසෙත 4443 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා P ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වුණේ ජයග්‍රහී අංක 29 අංක 33 අංක 66 සහ අවසානයේට අංක 73 ජයග්‍රහී අංක විදිහට සටහන් වෙන්නේ
0: මෙගපව ජයග්‍රහී 2549 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය විදිහට Y ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී සුපිරි අංකය සටහන් වන අංක 25 විදිහට ජයග්‍රහී අංක සටහන් වන අංක 24 අංක 32 අංක 56 සහ අවසානයේට අංක 67
1: දන නිධානය 2231 වන ජයග්‍රහී දිනුම් වාරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය සටහන් වෙන්නේ I ඉංග්‍රීසි අක්ෂරය විදිහට ජයග්‍රහී අංක 1 අංක 39 අංක 63 සහ අවසානයේට අංක 80 විදිහටයි සටහන් වෙන්නේ
0: හඳහන ජයග්‍රහී 1510 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා ජයග්‍රහී ලග්න සංකේතය බවට පත් වුණේ කටක ලග්න සංකේතය ජයග්‍රහී අංක සටහන් වන අංක 14 අංක 17 අංක 27 සහ අවසානයේට අංක 55
1: අද සම්පත 776 වන ජයග්‍රහී දිනුම් වාරයේ T ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වුණේ ජයග්‍රහී අංක 1 අංක 8 අංක 2 සහ අවසානයටත් අංක 8යි අද සම්පත 776 වන ජයග්‍රහී දිනුම් වාරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක බවට පත් වුණේ
0: NLB ජය ජයග්‍රහී 469 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ X ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන් වන අංක 0 අංක 7 අංක 9 සහ අවසානයේට අංක 4
1: සුබ දවසක් 317 වන ජයග්‍රහී දිනුම් වාරයේ කුඹ ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක 22 අංක 52 සහ අවසානයේට අංක 59 ත් එක්කම සුබ දවසක් 317 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 5046 විදිහටයි සටහන් වෙන්නේ
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ලකන මෝර්නින් න්ියුස් වලට හංගන වෙලාව මතක කරනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 34යි

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: තබන කෝටියට NLB ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත ධනනිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: ITN ලක්හඬ පූජා
2: සම්බුද්ධ.

0: සිට ජුනි 3වෙනිදා දක්වා
1: බිලියන් බිල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසත් කලාපය
1: දකිණි.

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: දවසම දිනන්න ලක්කඩ අහන්න
2: රටට වග කියන රේඩියෝ.

0: වලව් දසන 6යි විනාඩි 43 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මේ අද දිනමින පුවත්පත වාර්තා කළ තියෙන ප්‍රවෘත්තියක් කුඩු ජාවාරම්කාර ශිරම් බාසික් ඇතුළු 12ක UAE දී අත්අඩංගුවට පක්ෂ දෙකක රැස්වීම වලට බස්වලින් සෙනග ඇද්ද කෙනෙක් මෙරටට ගෙන්වීමට විශේෂ මෙහෙයුමක් කියලාද ගයන් කුමාර් වීරසිංහ ගෙන වාර්තාවේ සටහන් වෙලා තිබෙනවා. ඩේලි නිවුස් පුවත්පතත් අද සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තියෙනවා මේකලා.
1: Yes, Gyan, it's more the Daily News newspaper. Drug loads Alto Dharmay and Shiran Basik arrested in Dubai. For the more in detail, the prominent two notorious Sri Lankan criminals with red notices issued by the Interpol involved in large-scale international drug trafficking named Alto Dharmay and Shiran Basik have been arrested in Dubai. For the more in details, in Sinhala, it's more to the Dinamina newspaper. Gihan?
0: මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු බව කියන ශිරාන් බාසික් ඇතුළු 12 දෙනෙකු එක්සත් අරාබියේ රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශිරාන් බාසික් නැමැති අය මේ වන විට අත්අඩංගුවෙන් නිදහස් වීමට දැඩි උත්සාහයක නිරතව සිටින බවද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබෙන බවයි සඳහන් වන්නේ. ධන කුමේරිකු ලෙස ඔහු එරට ජීවත් වන බව සඳහන්. ශිරාන් බාසික් විසින් පසුගිය කාලයේදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක රැස්වීම සඳහා දෙහිවල ගල්කිස්ස ප්‍රදේශ වලින් බස් පිටින් පුද්ගලයන් රැගෙන ගොස් තිබුණු බව බුද්ධි අංශ වාර්තා කර තිබුණා. එක් රැස්වීමක් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේත් අනෙක් රැස්වීම දෙහිවල ප්‍රදේශයේත් පවත්වා තිබූ බව බුද්ධි අංශ සඳහන් කර තිබුණා. ශිරාන් බාසික් පොලිසිය දේශපාලඥයන් ඇතුළු සමාජයේ විවිධ මට්ටමේ පුද්ගලයන් සමග ඉතා කිට්ටුවෙන් ඇසුරු කරන අයෙක් බවද බුද්ධි අංශ සඳහන් කරනවා. ඔහුට අයත් මෙරට හා පිටරට ව්‍යාපාර දීපල ඇති බවද සඳහන් වනවා. ශිරාන් බාසික්ගේ පුතාට අයත් මෝටර් රථයක් ඇතුළු දීපල තහනම් කිරීමටද පසුගිය කාලයේ පොලිසිය විසින් සිදු කරනු ලැබුවා. ශිරාන් සිකැතුළු අත්අඩංගුවට ගෙන සිටින පිරිස මෙරටට ගෙන්වා ගැනීමට බලධාරීන් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා කියලත් අද දිනමින පුවත්පත සටහන් කර තිබෙනවා.
1: ලංකාදීප පුවත්පතටයි මේ අවධානය. අද පුවත්පත් ගණනාවක් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා. කපිලගේ දුරකතනේ අගුල අරින්න යකෙකුටවත් බෑ. අද ලංකාදීප පුවත්පත මෙහෙම සටහන් කරනකොට මේ සම්බන්ධයෙන් ඩෙලි නිවුස් පුවත්පතත් අද තොරතුරු සටහන් කරලා තියෙනවා. It's more to the Daily News newspaper. Kavilas want to be sent to Apple via FBI on CCD request. Furthermore, in detail, the Colombo Crimes Division request for Magistrate Pasanamarasena yesterday to issue an order to forward the highly secure iPhone 16 Pro Max belonging to the late former CEO of Sri Lankan Airlines, Kapila Chandrasena, who died under suspicious circumstances to Apple in INC via the Federal Bureau of Investigation. Let's see more details about it in Sinhala.
0: අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පත අද සඳහන් කළ තිබෙන ප්‍රවෘත්තියකට. දිවයින පුවත්පතත් සම්බන්ධයෙන්ම තමයි තොරතුරු වාර්තා කළ තිබෙන්නේ. කපිලගේ දුරකථනය දත්ත ලබා ගැනීමට ඇපල් සමාගමෙන් ඉල්ලීමක් කළා. CCD උසාවිය හමුවේ කියයි කියලා අද දිවයින පුවත්පත සටහන් කළ තිබුණේ ජේ.ඒ. අබේනායකගේ වාර්තාව. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට.
1: හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේදී සැක කටයුතු ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමගම හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ ඇපල් වර්ගයේ ජංගම දුරකථනයේ අගුල විවෘත කිරීමට මෙරට කිසිදු ආයතනයකට මෙතෙක් හැකිවී නැති බව මෙතෙක් හැකිවී නැති බැවින් අමෙරිකානු එක්සත් ජනපදයේ ප්‍රධානතම බුද්ධි තොරතුරු සහ ආරක්ෂක ආයතනයක් වන ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ සහාය ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු කරන බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කරුණු දැක්ව කොළඹ අපරාධ කොට්ටාසයේ ඊයේ සඳහන් කළා. මේ අනුව අදාළ දුරකථනයේ අගුල විවෘත කිරීමට සහාය ඉල්ලා FBI හරහා ඇපල් සමාගම වෙත ඊමේල් පණිවිඩ යවා ඇති බවත් රාජතාන්ත්‍රික මට්ටමින් එම කටයුතු සිදු කර ඇපල් සමාගම දැනුම් දෙන ස්ථානයකදී හෝ රටකදී අගුල කඩිනමින් විවෘත කිරීමට කටයුතු කරන බවත් පොලිසිය වැඩි දුරටත් සඳහන් කළා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන් බවට පත් වෙලා තියෙන්නේ.
0: මේ අද දිනමින පුවත්පතේ චන්දන ජයවීර ගෙනෙන වාර්තාව සරණගේ අල්ලස් නඩු හතරක තීන්දුව දෙවැනි වරටත් කල් තමයි තීන්දුව චුනි නම වනදා කියලා අද සටහන් වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අද දිවයින පුවත්පතත් මම දැක්ක මේ කියලා සටහන් කරලා තිබුණා.
1: ඔගේ අද දිවයින පුවත්පත ලංකාදීප පුවත්පත අතර පුවත්පත් ගණනාවක් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. දිවයින පුවත්පත සටහන් කරන සරණට එරෙහි නඩු හතරක තීන්දුව දීම ජුනි නව වනදාට කල් තබයි. අද ලංකාදීප පුවත්පතත් සටහන් කරලා තියෙනවා සරණට එරෙහිව නඩු හතරේ තීන්දුව එන මස 9 වැනිදා ලබාදීමට තීරණය කර තිබෙනවා කියලා අපි අවධානය යොමු කරමු දින මෙන පුවත්පතේ වැඩිදුර තොරතුරුවලට.
0: සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ නිසික්‍රියා පටිපාටියෙන් බැහැරව වාහන 11ක් කුලි පදනම් මත ලබාගෙන රජයට රුපියල් ලක්ෂ 114කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාව යටතේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති අල්ලස් නඩු 4ක තීන්දුව ප්‍රකාශ කිරීම දෙවනි වරටත් කල් දමා තිබෙනවා. ඒ ප්‍රකාශ කිරීමට නියමිතව තිබූ එම නඩු තීන්දුව සූදානම් නොමැති බව දන්වමින් ඒවා ලබන ජුනි 9 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා සඳහන් කර තිබෙනවා. මෙම නඩු තීන්දුව මුලින්ම පසුගිය අප්‍රේල් මාස 30 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද අදාළ නඩු තීන්දුව එදින සූදානම් නොමැති වීම හේතුවෙන් එය ඊයේ දක්වා කල් තැබීමට විනිසුරුවරයා පියවරගෙන තිබෙනවා. විත්තිකාර සරණ ගුණවර්ධන මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාශයෙන් කටයුතු කරමින් ඩෙසි කාර්ය පටිපාටියෙන් බැහැරව අත්පිට මුදලට වඩා වැඩි වටිනාකමකට කොලී පදනම් මත එම ආයතනයට වාහන ලබා ගැනීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් අලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා කියලත් අද වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
1: බාලම ගල්ලංගුරු නැවක් යලිත් නොරොච්චෝලේ ෆ්‍රී ලෝයර් සංවිධානයෙන් හෙළි දරව්වක් කියලා අද ලංකාදීප පුවත්පතේ සටහන. සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු ගල්ලංගුරු නැවක් නොරොච්චෝලේට ගෙනවිත් තිබෙන බව ෆ්‍රී ලෝයර් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. විධිමත් විමර්ශනයකින් තොරව එම නැව ගොඩ බැසීම සිදු නොකළ යුතු බවද ෆ්‍රී ලෝයර්ස් සංවිධානය වැඩිදුරටත් සඳහන් කරනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ෆ්‍රී ලෝයර් සංවිධානය සඳහන් කරන්නේ නොරොච්චෝල බලාගාරයේ වෙත ගල්ලංගුරු රැගෙන පැමිණි MOV ජොස්කෝ යොන්සුගෝ නැවේ ප්‍රමිතිය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ යුතු අගයේ පවතිනවා කියලා තමයි සඳහන් වෙන්නේ. 2026 අප්‍රේල් 30 වෙනිදා සමාගමක් වෙතින් ලංකාවට ගල්ලංගුරු සමාගමේ අධ්‍යක්ෂකවරයෙකුනු සුජන්ත රත්නායක මහතා වෙත මෙම පැටවුම් වාරය වාර්තාව යොමු කර තිබෙනවා කියලායි සඳහන් කළ තියෙන. එහි පිටපත ගල්ලංගුරු සමාගමේ සියලු නිලධාරීන් සහ බලශක්ති අමාත්‍යාංශ ලේකම්තුරු පිරිසක් වෙතත් යොමු කර තිබෙනවා කියලා සඳහන් කළ තියෙන. මේත් එක්කම ලංකාදීප පුවත්පත මද සඳහන් කරනවා බාල වුණාට භාවිතා කරන්න පුළුවන්. මෙහෙම කියන්නේ බලශක්ති අමාත්‍යවරයා යොහන් බාසුරයි වාර්තාව අරගෙන ඉන්නේ. චෝදනා එල්ල වී ඇති ගල්ලංගුරු තොගේ ප්‍රමිතියෙන් බාල වුවත් තෙම තොගේ නොරොච්චෝලේ ගල්ලංගුරු විදුලි බලාගාරයේ විදුලිය ජනනය කිරීම සඳහා භාවිතා කළ හැකි බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කරනවා. ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ගැටලුවලට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද පියවරගෙන ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලිය නිෂ්පාදනය සඳහා ප්‍රමිතියෙන් තොර ගල්ලංගුරු තොගයක් මෙරටට ගෙනබිත් ඇති බව ෆ්‍රී ලෝයර් සංවිධානය ඊයේ කළ හෙළිදරව්වට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
0: නීතිමය ප්‍රතිපාදන සලසා දුන් සැනින් පළාත් සභා ඡන්දය තියන සූදානම් මැතිවරණ කොමිෂන් සභාව කියන කතාවක් අද ස්වර්ණ විජේකෝන් සංදේහ කරුණාරත්න ගෙනන වාර්තාවේ සටහන්. පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාවේ නිර්දේශ මත පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන නීති ප්‍රතිපාදන යටතේ ඕනෑම අවස්ථාවක පළාත් සභා ඡන්දය විමසීම පැවැත්වීමට තමන් සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා. පවතින නීතිමය බාධාවන් සහ එම බාධාවන් ඉවත් කරමින් පළාත් සභා ඡන්ද විමසමින් පැවැත්විය හැකි ආකාරය පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කාර්ක සභාවට කරුණු ඉදිරිපත් කර තිබුණා. පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාව සහ එහි සභාපති අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය දා රැස් වුණා කියලා තද වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කරනවා. දිනමින පුවත්පතේ මම වාර්තා කළ තිබුණා මේකලා ප්‍රතිපාදන ගැටලුවක් නැහැ නීති සම්මත වූ වෙගස ඡන්දය පවත්වන අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතායි මෙහෙම කතාවක් කියලා තියෙන්නේ. පළාත් සභා පැරණි ක්‍රමයට පවත්වන්න විපක්ෂයේ යෝජනා කළ තිබෙනවා. නිරීක්ෂණ සංවිධාන 41ක එකඟතාවයක් කාන්තා තරුණ නියෝජනය 25% කරයි ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් කරයි කියලායි අද සටහන් කළ තිබෙන්නේ. අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු මුලක් කරන මෝනින් නිවුස් අලට එක්ක ආරාධනා කරන ඔබට FM 93.5 ලකන මෝනින් නිවුස් අලට එක්ක එකතු වෙන්න. ලකන මෝනින් නිවුස් අලට හංගන වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 52යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: Wonder Radio ITN Around the World.
1: සහය විනාඩි 55 අපි සූදානම් අදවසේදී විදෙස් පිටුවට අවධානය යොමු කරන දවසේදීත් අපිත් එක්ක ඉන්නවා ප්‍රවීණ විදෙස් පුවත් විශ්ලේෂක ඒ වගේම ලක්කන ප්‍රවෘත්ති අංශයේ සහකාර කළමනාකරු චන්ද්‍ර මාර්සිංහ. අයිබෝන් සුබදසනක් ඔබතුමාට.
2: අයිබෝන් සුබදසනක් කියන්නේ කල.
3: අයිබෝන්.
1: දැන් මේ ඉරානය සහ ඇමරිකාව අතර අපි දැක්ක පහුගිය දවස්වල කතා බහට ලක් කරන මාතෘකාවක් තමයි මේ යුද ගැටුම් නවත්වනවා කියලා. කොහොම නමුත් දැන් අද දවසේදී තොරතුරු වාර්තාවල තිබුණා නැවතත් මේ ඉරානයට ප්‍රහාර මාලාවක් එල්ල වෙලා තියෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් මොන වගේ තොරතුරුද වාර්තාවල තියෙන්නේ?
2: ඇත්තටම ඔකේ වගේ ඉරානයට ඇමරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුණා. ටිකක් දැඩි ප්‍රහාරයක්. ඔවුන් කියන්නේ ඉරානයේ මිසයිල පිහිටි ස්ථාන වගේම ඉරානය මුහුදේ බෝම්බ අතුරන්න පාවිච්චි කරන බෝට්ටු නිෂ්පාදනය කරන ස්ථාන කීපයක් ඉලක්කය වුණා කියලා. විශේෂයෙන් හෝමස් ආශ්‍රිතව නාවික කඳවුරු කීපයක් මෙසේ මෙහෙම ඉලක්කයක් වෙලා තියෙනවා. ප්‍රහාර එල්ල කළා. දැන් මේ ප්‍රහාරය ඉතාම දැඩි ලෙස හෙලා දකින්න කියලා ඉරානයේ කියනවා. සාම සාකච්ඡා සහ සාම ක්‍රියාවලියට මෙවැනි සිදුවීම් වලින් බාධා එල්ල වෙනවා කියලා ඔවුන් කියන්නේ. දැන් පෙබරවාරි 28 තමයි යුද්ධය ආරම්භ වුණේ. අප්‍රේල් 8 වෙනිදා සටන් විරාමයට එකඟ වුණා. හැබැයි චර නිශ්චිත විසඳුමකට යන්න කිසිම පාර්ශ්වයක් උනන්දුවක් දැක්වෙන්නේ නැහැ. ඒ නිසාම ඇමරිකාව කියන ස්වයං ආරක්ෂක ප්‍රහාරයක් මේ විදිහට එල්ල කරා කියලා හෝමස් ආශ්‍රිත කලාපයට. දැන් ඒ අතරතුර ඉරානය තමන්ගේ අන්තර්ජාල සම්බන්ධතා අපහුත් ලබා දීලා තියෙන දවස් 88කට පස්සේ ඉරාන ජනතාවට අන්තර්ජාලයට ප්‍රවේශයට හැකියාව ලැබිලා තියෙනවා. නම් ප්‍රශ්න තියෙන්නේ කොච්චර කාලෙකට මේ තවදුරටත් තියෙද කියන එක මේ පහසුකම. දැන් ජනාධිපති ට්‍රම්ප් ඒ අතරතුර මාධ්‍ය විවේචන ලක් කරලා තියෙනවා. විශේෂයෙන්ම වෝල් ස්ට්‍රීට් ජර්නල්, නිව්යෝර්ක් ටයිම්ස් සහ CNN වලට ඔහු කියලා තිනවා යුද්ධය වාර්තා කරන විදිහ ඉතරම් හොඳ නැහැ. උන් ඉරානයට පක්ෂපාතී විදිහට යුද්ධය වාර්තා කරනවා කියලා ට්‍රම්ප් විවේචනය කළා. තන මීට පෙරත් ජනාධිපතිවරයා මේ මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධ යම් විවේචනාත්මක අදහස් පළ කළා තියෙනවා. දැන් ඒ අතරතුර ඉරානය කියනවා ඇමරිකාවෙන් එල්ල වෙන තර්ජන හමුවේ කලාපීය රටවල් එකට එකතුලා කටයුතු කරන්න ඕන කියලා. ඉරාන බලධාරීන් කියලා තියෙන විශේෂ ඉරාකය, ඕමානය සහ කටාර් වගේ රටවලට උන් ඉල්ලීමක් කරලා තියෙනවා මේ කලාපීය රටවල් සහයෝගයෙන් වැඩ කරන්න කියලා. ඒ අතරතුර උන් ඉරාකයට දැනුම් දීලා තියෙනවා කිසි විටකත් ඉරාන භූමියට ප්‍රහාර එල්ල කරන්න තමන්ගේ ප්‍රදේශය දෙන්න එපා කියලා දැනුම් දීමකුත් කරලා තියෙනවා. ඒ අතරතුර ජනාධිපති ට්‍රම්ප් සැලසුම් නොකළ කැබිනට් ඇසීමක් හැඳවලා තියෙනවා. බොහෝ විට එකද පැවැත්වෙන ඉඩකඩ තියෙනවා. මේ පවතින තත්ත්වය සහ ඉරානයේ යුද්ධය ආදී කාරණා පිළිබඳව සාකච්ඡා කිරීම තමයි ආරම්භ වෙලා තියෙන්නේ. සටන් විරාමයේ කෙසේ වෙතත් අර්ධ සාකච්ඡා වටයක් හෝ පැවැත්වීමට විශේෂයෙන් මේ ඉදිරි දින කීපයක දින 60ක පමණ යළි සටන් විරාමයක් දීර්ඝ කිරීම, හෝමෝස් යළි විවෘත කිරීම වගේ කාරණා සහ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් අත්හැරීම කියන කාරණා පදනම් කරගෙන මේ සාකච්ඡා මතුවේ කියන අදහස තමයි දැනට වාර්තා වෙන්නේ.
1: හොඳයි, මෙහෙම ස්තුතියි චන්ද්‍ර මාර්සිංහ මහතා. දවසේදීත් අපිත් එක්ක එකතුලා මේ විදේශ පුවත් විශ්ලේෂණය කරලා අපි යනහ දැන් ක්‍රීඩා පිටුවට. වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා ඔයලා බලන්න.
0: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
4: ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් දූපත් බලා යයි. ලබන ජුනි මාස 3 වෙනිදා ආරම්භ වන බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් එක් දින සහ 20/20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමයේ දිවයිනෙන් පිටත්ව ගියා කියලායි අද සඳහන් වෙන්නේ. ඡායාරූපත් සමගින් තොරතුරු සටහන් වෙනකොට අද දිනමෙන පුවත්පත සටහන් කරනවා ක්‍රිකට් උපදේශක තනතුරින් ජයසූරිය අස්වෙයි. ප්‍රින්ස් ගුණසේකරයි වාර්තාව අරගෙන එන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාලේ සාධන මධ්‍යස්ථානයේ උපදේශක තනතුරෙන් හිටපු ශ්‍රී ලංකා නායක සනත් ජයසූරිය මහතා ඉල්ලා අස්වේ තිබෙනවා කියලා තමයි අද දිනමෙන පුවත්පතේ සටහන.
1: අපි පත්තරවල කාටුන්ස් මොනවද කියලා හොයලා බලන්න සූදානම්.
0: කාටුන්ස්
4: දිනමින පුවත්පතේ අංජනගේ කාටුන්ටයි අවධානය. සමහරු රුපියල වැටෙනකම් බලන් හිටියා. අර එළු වගේ බලන් හිටියා වගේ කියලා තමයි අද දිනමින පුවත්පතේ සටහන් වෙන්නේ.
1: අපි යනවා දෙවයින පුවත්පතට. දෙවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුන් එක දවසේදී වාර්තා කළා තිබෙනවා ඩොලරය පසුබැහැලා රුපියල දැන් ටික ටික උඩ එනවලු. එහෙනම් විපක්ෂ බලපොරොත්තු ටික ටික යටයයි වගේ කියලයි අද සටහන් කළා තියෙන්නේ දිවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේ.
4: ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේයි මෙහෙම සඳහන් කළා තියෙන්නේ පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ ධූරය අවෝසි කරන පනත් කෙටුම්පත ඉක්මනින් පාර්ලිමේන්තුවට ගේනවලු. එතකල් සජිත්ට පිච්චි පිච්චි ඉන්නද වෙලා තියෙන්නේ කියලාද ප්‍රශ්නාර්ථයකුත් එක්ක පංකජ රවින්දගේ සරදම් කාටුනේ සඳහන් වෙනවා.
1: අපි ආත අපේ කවි වලින් අදවසේදී ලක්හඬ මෝර්නින් නිවුස් සලට් නිමා කරන තෝරා ගන්නවා. ණය පහසුකම් සීමා දැඩි කරන ලද වාහන අලවියට බාධා වකියතද සේල් වලින් ඒ විදියට නැගුණුනද ආතාටත් ඉතින් කියවුනේ හතර පද හැම ගෙදරටම වාහන ගත හැකි ලෙසට ආර්ථිකය හරිගස්සා දෙන බවට පුරසරම් එදා මත කයිකි රටට කරනකොට එහෙත් වැඩ ඔක්කොම නොපිට. අද මොනුබුරාගේ ආතා අපේ කවි වලින් ලක්හඬ මෝර්නින් නිවුස් සලට් මේ විදිහට දිමාට පත් කරනවා. හෙට උදැසන 6ට හමු වෙමි බලාපොරොත්තු වෙමි. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහේ
4: වාසනාවන්ත සුබ දවසක්.
3: අකුරු අතර පුවත් සොයන පත්තරේ
5: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

குட் மார்னிங் சுபுதாசன, ஹதாய் வினாடி ஹதாய். அது அப்படி மெய் விசி ஹத்வனி தான் உதயபாந்தர் மெய் விதிட முடியுங்க என்னே. அது பார்த்தா தானே எது கூட ஹிட்டாயின் தான் விடுகிறான்னு தெரியும். இட் வாஸ் அப்படி விசாக் வெனுவென் பிலிவெத்தின் பிள்ளைகேசன்னு ஏவாஷக்கன்னு பசுப்பிமே ஏ பா வட்டப்பிட்டாவை தமாய் ஹெதமீன் தேன்னு. ஹரி எமனாங்க அது தவசை வடக்கட்டி இது சார்த்தக வேணோனே மனாது அலுத் அலுத் விஸ்தர் අලුත් විස්තර ගොඩක් තියෙනවනේ කතා කරන්නනේ. එකක් කියලා කොහොම කතා කරලා ඉවර කරන්නද? සමහර තැන්වල අපිට අන්න එහෙම පොඩි සංකීර්ණ නේද අදහස්, ඒ කියන්නේ නැත්තම් මාතෘකා විදියටනේ මං කියන්නේ, ඔළුවට එනවා නේද අදහස්, එක දිගට ඔළුවට අදහස් එනවා. ඒ අතරින් කෝකද කියන්නේ, කෝකද එළියට දාන්නේ, අන්න එහෙම කියලා දෙගිඩියාවකට පත් වෙන අවස්ථා අපේ ජීවිතවල එනවා. සමහර තැන්වල තීරණයකදී වෙන්න පුළුවන්, මේ තීරණය ගන්නවද මේ තීරණය ගන්නවද. සමහර විට වාට ඒකට විසඳුම් එහෙම නැත්නම් අපි කියන්නේ මේ මොනවද ඒකට කියන්නේ, මේ විකල්ප අවස්ථා ඕන තරම් තියෙන්න පුළුවන්. හැබැයි හරිම තීරණය ගන්න හරිම දේ ඔයාගේ කටින් පිට වෙන වචනයක්. සමහර විට ඒ වචනය හරහා ලොකු බලපෑමක් කරන්න පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන්ම අර වැදගත්ම තැන්වලදී වැදගත් තීන්දුව తీර ගන්නකොට එහෙම දෙන අදහස නේ. එහෙම නැත්නම් ඔයාගේ පැත්තෙන් ඒකට දෙන දායකත්වය කින දේවල්වලදී සෑහෙන්න අපි හිතන්න ඕනේ. හරි, එහෙමනම් අද දවසේ ඔයාට ඒ වගේ අවස්ථාවක් ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා නිවැරදිම තීන්දුව තීරණය වෙනුවෙන් පෙනී හිටින්න කියලා මතක් කරනවා මේ උදේ පාන්දර.

0: උදේ 7යි විනාඩි 15යි වෙලාව.
1: ඇවිල්ලා ඇවිල්ලා
0: ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා. Good morning.
1: වෙලාවට වැඩට එන්න කියන එක ඉතින් ආයෙ අමුතුවේ මතක් කරන් දෙයක් නැහැ.
0: වැඩට එන්න විනාඩි 15ක කාලයක් දීලා තියෙනවා.
1: ඔය ඒ ඔන් එක දාන්න. බීම් එකට එන්න ඕනේ වෙලාව.
0: හා.
1: මේ
0: ඉතින් මොනවාද විස්තර? මොකද වෙන්නේ?
1: මේක අහගන්න මුලින් මාධ්‍ය රස්සාව කරන අයට පරක් වෙලා වැඩ කරනවා කියන එක ගැළපෙන්නේ
0: නැහැ. ඇත්ත.
1: මොකද රටට ලෝකෙට හරියට වැඩසටහන පටන් ගන්න
0: ඕනේ.
1: රේඩියෝකේ වගේ නම් වෙලාව පවා කියන්න ඕනේ.
0: ඔව් නේ.
1: හරි. ඒක පොඩක් ලියලා කොහේ හරි තියාගන්න
0: ඉතින්. ඕකේ. පේන තැනකින්.
1: ගෙදර බිත්තියේ නැත්තම් බෝඩ් එකක් එල්ල ගන්න හරි.
0: ඕකේ.
1: රයිට්. සුබ දාසන.
0: සුබ දාසන.
1: මොන දැන් තමයි හරියට ප්‍රෝග්‍රෑම් එක පටන්
0: ගන්නේ.
1: ඒ මිනිස්සු මේ එන්නේ නැණි.
0: ඔව් අනේ ඒක වෙලාවට එන්නේ නැණි මෙතන.
1: අපේ කුසල් මෙන්ඩිස්ට අලුත් නායකත්වය හම්බුණා.
0: ඔව්.
1: ඒගොල්ලෝ ඊයර බටහිරින්දියේ කොදෙව් දූපත් වලට ගියා.
0: අහා.
1: ඒ අලුත් කෝච කෙනෙක්.
0: ඔව්.
1: අලුත් අතුරු කමිටුවක්ද මොකක්ද අර දාපු මොකක්ද ඒකට කියන්නේ?
0: අලුත් මණ්ඩලයක් කියමු.
1: ඔව් ඒ කියන්නේ මොකක්ද පරිවර්තන කමිටුව.
0: අහහ.
1: පරිවර්තන කමිටුව අලුත් ඒකේ සමාජිකයලුත් නායකයලුත් උපනායකයලුත්
0: හරි
1: කෝචයලුත් හරි. හැබැයි පරණ ක්‍රිකට් ටීම් එකම තමයි.
0: අහහ.
1: හරි
0: පොඩ්ඩක් අලුත් වෙලා
1: නායකත්වය වෙනස් වෙලා උපනායකත්වය වෙනස් වෙලා කුසල් මෙන්ඩිස් කියන්නේ ලංකාව එදා මෙදා තුර බිහි කරපු දක්ෂ ක්‍රීඩකයෙක් කියන එක එයා අන්තිම PSL එකෙත් සනාථ කරා. මෙතනදි මෙන්න මෙහෙමයි වෙන්නේ. දැන් ලංකාවේ ප්‍රේක්ෂකීන්ට මැච් දිනනකොට හොඳයිනේ. ඕන නායකයෙක් හොඳයි. ඒක ලංකාවේ අනිත් දේවල් වලට වගේ තමයි. ඒ කියන්නේ ඒක දේශපාලනයට ඇප්ලයි කරත් කරනකම් හොඳයි. කරනකම් හොඳයි.
0: හරි.
1: පොඩ්ඩ එහෙම වෙනකොට
0: තමයි කට්ටිය නේද?
1: ඊට පස්සේ ඊටාම නරක විදිහේ ප්‍රතිචාර තමයි තියෙන්නේ.
0: පොඩි වැරද්දක් වුණත් ඇති ඉතින්.
1: දැන් මෙතෙන්දි සුබ එහෙම නැත්තම් සතුටුම හිතෙන කාරණේ තමයි දසුන් ශානක දැන් බැනුන් අහලා ඉවරයි.
0: ඔව්. දැන් කුසල් ඔයාගේ වාරේ තියෙන්නේ.
1: ඔන්න දැන් කුසල් එයි. ඊට පස්සේ කෝච හිටපු අපේ කවුද හිටියේ? ජයසූරිය බැනුන් අහලා ඉවරයි.
0: අහහ.
1: හරි සනත් ජයසූරිය.
0: ඔව්.
1: සනත්ලා 96 කරපුවා මතක නැති වෙන මට්ටමට බැන්නනේ අන්තිම කාලේ.
0: මොනවද කරන්න කියලා ඇහුවා.
1: ඔය කියන්නේ අපේ රාංගික ගතියෝක.
0: සතියයිනේ මතක.
1: ඕනම එකක් එහෙමනේ.
0: ඔව්.
1: ඊට පස්සේ පාලක මණ්ඩලයේ හෝ ක්‍රිකට් බෝඩ් එක හෝ ඒකේ හිටපු මොනවාද තීරීම් කමිටුව හෝ
0: එයාලත් වෙනස් වෙලා නින්නේ. ඔව්
1: තීරීම් කමිටුව දැන් උපුල් තරංගල එහෙම.
0: අහහ.
1: ඊට පස්සේ ප්‍රමෝද්දි වික්‍රමසිංහල පවා සමහර කාලවල ඉතාම හොඳ ප්‍රශංසා ලැබුවා. 96 වර්ල්ඩ් කප් එකේ ප්‍රමෝද වික්‍රමසිංහ ඉතාම ඉහළ ප්‍රශංසාවට ලක් වුණා. හරි. ලංකාවේ ක්‍රිකට් වල හොඳ දෙයක් කරපු කෙනෙක් කියලා. උපුල් තරංග වුණත් එහෙමයි. දැන් මේකේ අලුත්ම කට්ටිය ඉන්නවා සංගක්කාර සහ මහේල.
0: අහහ.
1: දැන් මේ දෙන්නට මෙච්චරකල් ලංකාවේ ක්‍රිකට් වල එහෙම කළු පැල්ලමක් නැහැ.
0: අහහ.
1: ගැරි කර්ස්ටන්ටත් නැහැ.
0: අහහ.
1: හරි.
0: ඒක.
1: එතකොට මේ අය වුණත් ඉදිරියේදී ක්‍රීඩකීන් අපේ ප්‍රේක්ෂකාගාරේට කළු මිනිස්සු විදියට පේන්න පුළුවන්.
0: ඕකේ.
1: මේක තමයි
0: ස්වභාවය.
1: ස්වභාවය. කිසිම දෙයක් ස්ථිර නැහැ.
0: ඇත්ත.
1: කිසිම දෙයක් නේද? සදාතනිකව පවතින්නේ නැහැ.
0: ඔව්.
1: අනිත්‍යයි. ඒකනේ වචනේ.
0: ඔව් අනිත්‍යයි.
1: මේ වෙසක් කාලේ අපිට ක්‍රිකට් වලින් අරන් දෙන්න තිබුණුත් උදාහරණයක් ඕක තමයි කියන්න
0: තියෙන්නේ. හැමදාම හැමදේම හැමදාම හැම කල්හි පවතින්නේ නැහැ.
1: පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකෙමයි
0: හෙට ඔබට එරෙහිවි
1: නැගිටින්නේ. දසුන් ශානකල හොඳට ක්‍රිකට් ගහනකොට දසුන්ට හොඳ කිව්වා.
0: චරිතුත් හොඳට සෙල්ලම් කරනකොට චරිතත් හොඳ කිව්වා.
1: කුසල් එහෙම 100ක් එහෙම ගහලා මැච් දිනනකොට හොඳ කිව්වා. ගැරි කර්ස්ටන් ඉන්දියාවේ හොඳට කරාම දැන් යා හොඳ අහලා
0: තියෙනවා.
1: ඉතින් ගැරි කර්ස්ටන්ගේ මේ දවස්වල සෑහෙන්න හොඳ කියනවා. ඊට පස්සේ අතුරු කමිටුවේ හොඳ කියනවා. සංගක්කාරලාගේ මහේල්ලාගේ හොඳ තියෙනවා. හැබැයි
0: ලඟදීම පතුරු යවයි.
1: මේක නෙවෙයිද මේ නේද? අනිත්‍ය කියලා කියන.
0: ඕකේ.
1: ඉතින් කොහොම නමුත් අපි සුබපදනා ටීම් එකට රටක් විදියට සියලු දෙනාගේ සුබපැතීම තියෙනවා.
0: අනිවාර්යයෙන්.
1: අලුත් බලාපොරොත්තු නේද? කුසල් කිව්වා මේ මොනවා අලුත් වුණත් අපිට මේ තරඟයක් ඉවර කරන එක සම්බන්ධව තියෙන්නේ අලුත් බලාපොරොත්තුවක් නෙවෙයි. එදා වගේම අපිට දිනන බලාපොරොත්තුව තියෙන්නේ.
0: හොඳ මෙව එකක් නේද
1: හැබැයි. ඒක වෙනස් වෙලා නැහැ. ඉතින් ඒ නිසා අපි ටීම් එකට සුබ පැතුම් එකතු කරමු.
0: පළවෙනි තරගෙම සෙන්චරියක් දාන්න ලැබේවා කියලා අපි විශ් කරනවා නේ.
1: මම දැක්කයි කිනේ. අපේ විතුරංග විලෝෂණක් දාලා තියෙනවා එහෙම කුසල් එක ෆොටෝ එකක් දාලා.
0: රයිට්.
1: පළවෙනි එකේ 100ක් දාන්න ලැබේවා කියලා.
0: අනේ හොඳයි.
1: නියමයි. ගොඩක් අයට බැට්ටකින් උත්තර දුන්න නම් හරි කුසා.
0: ඇත්ත.
1: රයිට් අපි මතක් කරන්න ඕනේ අපේ අනුග්‍රාහකයෝ අතර ඉන්න ක්‍රිමරාජ.
0: ක්‍රිමරාජ නිෂ්පාදන ගැන අපි ඔබට මතක් කරන්නේ මේක ගෙදරක තියෙන මොන නිෂ්පාදනයක්. හදිස්සියේ බඩේ කැක්කුමක් හැදුනත් විශේෂයෙන්ම ඔය ලදරුවන්ට හැදෙන ලදරු පණ රෝග තියෙනවා මේවල ටිග්මන් සුවය ලබා ගන්න පුළුවන් ක්‍රිමරාජ හරහා. දශක හතක ජනතා ප්‍රසාදයත් එක්ක තමයි ක්‍රිමරාජ ආයුර්වේද ඖෂධ ඔබේ අතට පත් වෙන්නේ. ඉතින් ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ ඔබට මේ හරහා මිලදී ගන්න අවස්ථාව තියෙනවා. වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංකයට කතා කරන්න 0112 753 889 0112 753 889.
1: එවගේ මතක් කරනවා විජය නිෂ්පාදන කෑම රස කරන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදනයේ වාගේ ගෙදර උයන පරිප්පු එකක් හැදුවත් හාල් මැස්සු කරියක් හැදුවත් චිකන් එකක් මාළු එකක් පොලෝ සැඹුලක් සොයා මීට් ටිකක් හැදුවත් ওই ටික රස කරන්න නේද
0: විජය නිෂ්පාදන ඕනේ මයි. ඒ නිසා අපේ රසයේ රටේ සැමට බෙදෙන විජය නිෂ්පාදන නම බලලම ගන්නා

0: අවුරුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලකඩ රේඩියෝ ITN
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 139 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
4: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර්

උදේ 7:33 දැන් වෙලාව. අපි ඔබට මතක් කරනවා ජාතික ලොතරැයි මණ්ඩලයේ නොබව දිනවන ටිකට් සම්බන්ධව. ඉතින් ධන නිධානය ගැන අපි නිතර නිතර මතක් කරන්නේ. දැන් ඔබට පුළුවන්කම තියෙනවා සන්ඩේ බෝනස් අවස්ථාවෙන් තවත් තෑගිවලට හිමිකම් කියන්නේ. ඒ නිසා වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් මිලදී ගන්නකොට ධන නිධානය ගන්නත් අමතක කරන්න එපා. එතකොට ඔබ ඊයේ ගත්ත මහජන සම්පත 6201 වෙනි දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය වෙන්නේ T අක්ෂරය. ජය අංක අංක 9, අංක 4, අංක 1, අංක 8, අංක 2 සහ අංක 8. ගොවිසත P අක්ෂරයත් එක්ක අංක 29, අංක 33, අංක 66 සහ අංක 73. මෙගා පවර් Y අක්ෂරයත් එක්ක සුපිරි අංකය වුණේ අංක 25. ජය අංක පිළිවෙලින් අංක 24, අංක 32, අංක 56 සහ අංක 67. ධන නිධානය I අක්ෂරයත් එක්ක අංක 1, අංක 39, අංක 63 සහ අංක 80. ඔබට වාසනාව ගේනවා. හඳහන කටක ලග්නේ තමයි ජයග්‍රහී ලග්නේ බවට පත් වෙන්නේ. ජය අංක අංක 14, අංක 17, අංක 27 සහ අංක 55. අපි බලමු අද සම්පත කොහොමද කියලා. T අක්ෂරයත් එක්ක අංක 1, අංක 8, අංක 2 සහ අංක 8. NLB ජය X අක්ෂරයත් එක්ක බිංදුව අංක 7, අංක 9 සහ අංක 4. සුබ දවසක්. කුඹ ලග්නේ තමයි ජයග්‍රහී ලග්නේ වෙන්නේ. ජය අංක අංක 22, අංක 52 සහ අංක 59. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් ඔබත් වැඩි වැඩියෙන් අද දවසේ මිලදී ගන්න.

0: උදේ 7යි විනාඩි 38යි දැන් වෙලාව.
1: කපුටා කියලා කියපු ගා මොකද්ද මතක් වෙන්නේ?
0: කපුටා සහ කේජු කැල්ල.
1: ඊට පස්සේ තව මොනවද මතක්
0: වෙන්නේ? කපුටා කියපු ගම ගොඩක් අය මතක් වෙනවා. කපුටා කියපු ගම කපුටා
1: ගොඩක් අය මතක් වෙනවා කියන්නේ.
0: ගොඩක් කතා මතක් වෙනවා. තමයි.
1: කපුටා කියන්නේ අපිරිසිදු සතෙක්.
0: කවුද කියන්නේ?
1: අපිරිසිදු සතෙක් ඕනම කුණු ගොඩක් කන.
0: ඔව් ඔව්.
1: ඈ? නාන් නැති.
0: නාන
1: ඉතම කලාතුරකින්. ඉඳලා හිටලා මාස 3කට පාරක් කියලා නාන. ඔයා වගේ තමයි.
0: අනේ මේ.
1: ඕනම ආහාරයක් කන්න ඒ වගේම ഘോഷාකාරී පරිසර පද්ධතියට නේද? අනුගත වෙච්ච.
0: හරි.
1: සමාජයේ පවතින මතයක් කපුටා කියන්නේ තරම්ම වැදගත් සතෙක් නෙවෙයි කියලා.
0: එහෙම නැත්නම් කාක්කා.
1: ඔව් වයස අවුරුදු 7ක් වූ දරුවෙකුගේ බුද්ධි මට්ටම හා සමාන බුද්ධියක් කපුටෙක්ට තියෙනවා කියලා කියනවා.
0: හ්ම්.
1: ඒ කියන්නේ කපුටා කියන්නේ බුද්ධිමත් සතෙක්.
0: අහහ.
1: වයස අවුරුදු 7ක පොඩි එකෙකුට තියෙන දැනුම මේ බුද්ධිය එයාට තියෙන්න පුළුවන්.
0: හරි.
1: මෙනිසා ගොඩක් රටවල කපුටා සාමාන්‍ය බල්ලෙකු හෝ බළලෙකු වගේ ඇතිදැඩි කිරීම නීතියෙන් තහනම් කරලා තියෙනවා.
0: හ්ම්.
1: දැඩිව පාලනය කරනවා.
0: අහහ.
1: හැබැයි මේ කපුටා සතුව තියෙන බුද්ධිමත් බව වඩාත් ප්‍රයෝජනවත් විදිහට යොදාගෙන නාගරික පිරිසිදු කිරීම කටයුතු සඳහා කපුටන් පුහුණු කිරීමේ ක්‍රියාව ස්වීඩනය 2022 දී ආරම්භ කළා. හරි. ඒ කියන්නේ කපුටන් ලවා නගරය පුරා තියෙන තැන තැන වැටලා තියෙන සිගරට් කොට. හා. ඊට පස්සේ ටොෆි කොල.
0: ඔව්.
1: ඊට පස්සේ ෂොපින් බෑග් මේ වගේ ඒවා. ඒව අහුලගෙන ගෙනල්ලා දුන්නම ඒ සඳහා තෑග්ගක් දෙනවා කවුරු හරි එතන ඒ ඒරියා එක බාරව ඉන්න ඒරියා මැනේජර් වගේ කෙනා.
0: අහහ.
1: මේ ව්‍යාපෘතියට කිව්වා ක්‍රොවිට් ක්ලීනින් ප්‍රොජෙක්ට් කියලා. ක්‍රිස්ටියන් ගම්ප්න හැන්සන් කියන කෙනා තමයි මේ කන්සෙප්ට් එක ගෙනාවේ. ඒ කියන්නේ කපුටන් මගින් නගර පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය.
0: හරි.
1: මේක පළවෙනියටම සොඩා ටාලජ් කියන නගරේ තමයි ක්‍රියාත්මක කරේ. අර මොඩල් එකක් විදිහට නියම ව්‍යාපෘතිය. කීප් ස්වීඩන් ටයිඩි ෆවුන්ඩේෂන් නම් පදනම සම්බන්ධීකරණය කරා මේ කටයුත්ත. එතකොට මේ වැඩේ සාර්ථකයි. මේ කපුටන්ගේ කාර්ය වුණේ මිනිස්සු විසින් ඉවත දාන ඕනම දෙයක් ඉක්මනට ගිහිල්ලා පියාපගෙන ගිහිල්ලා හොටෙන් ගත්තා අදාළ තැන්ට ගෙනල්ලා දැම්මා. ඒ ගෙනල්ලා දානකොට යාට පොඩි තෑග්ගක් හම්බුණා. හරි. එතකොට කපුටන්ට ත්‍යාග වශයෙන් ආහාර යම්කිසි ප්‍රමාණයක් හම්බෙනවා. පොඩි මොන හරි ගෙනාවන පස්සේ පොඩි බනිස් කෙඩියක් වගේ එකක්.
0: ඔව් පොඩි කෑමක් මොනවා
1: හරි. කපුටෝ කන්න කැමති ඕනම එකක්. එතකොට මේ ගේන කුණු ප්‍රතිචක්‍රීකරණය කරන්න යොදාගත්තා. ඔය සිගරට් කොට හැර අනිත් ඒවා ගොඩාක් ඒවා
0: ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්.

0: කියලා කියනවා. එතකොට ස්වීඩනයේ වීදිවල තියෙන ඉවතලන ද්‍රව්‍ය අතරින් 62%ක්ම සිගරට් කොට. හ්ම්
1: හ්ම්.
0: ලංකාවේ මීට වැඩි ඇති.
1: ඔව්.
0: හැබැයි දැන් නම් ටිකක් අඩුත් ඇති.
1: ඔව් නේ.
0: නේ. සිගරට් කොටය. ඔය කියන සිගරට් කොටය කියලා කියන දුම් වැටි එක පෙරනේ ෆිල්ටර් කොටස. ඔව්
1: ඔව්.
0: ඒක හදලා තියෙන්නේ සෙලියුලෝස් ඇසිටේට් කියන ප්ලාස්ටික් වර්ගයෙන් කියලා කියනවා.
1: මේ
0: ඒ රටට සාපේක්ෂව ගත්තම් වෙන්නේ නැති අපේ රටේ මේක මීට වැඩි වෙනස්ද දන්නේ
1: නැහැ.
0: සිගරට් එක මෙහෙත් කියන්නේ දැන් ෆ්ලේවර් වුණත් වෙනස්නේ.
1: ඔව්.
0: නේද? ඉතින් කොහොම වුණත් මේ කොටස දිරාපත් නොවී වසර 10ක් විතර පසේ රැඳී පවතිනවා කියලා
1: කියනවා.
0: අන්න ඒ නිසා මේ ව්‍යාපෘතියේ ප්‍රමුඛ අවධානයක් මේකට යොමු වුණා කියලා කියනවා. ඉතින් බලන්න අර වැඩකට නෑ කියලා හිතපු කපුට යොදාගෙන ස්වීඩනය වගේ රටවල් ප්‍රයෝජනයක් ගත්ත හැටි.
1: මේ කපුටන්ගේ.
0: ඔව්. ඒ කියන්නේ දැන් ඔයාලට අහන්න පුළුවන් ඕනනම් මෙන්න මෙහෙම ප්‍රශ්නය. 2022 මේක පටන් ගත්තා නම් දැන් කෝ තාමත් සිද්ධ වෙනවද?
1: ඔව්. දැන් මේ 2026.
0: ඔව්. දැන් අවුරුදු 4ක් නේ. කෝ දැන් ප්‍රොජෙක්ට් එක.
1: මෙහෙම ඉතින් කපුටෝ මේ ප්‍රැක්ටිස් කරවන්නත් එපැයි. පොඩි කාලයක් යනවා.
0: නෑ යම් කිසි මට්ටමකින් මේක පටන් ගත්ත තරම් උනන්දුවෙන් කෙරෙන්නේ නැහැ.
1: ඕනම් වැඩක් එහෙමනේ නේ.
0: සමහර කපුටෝ මේක ස්වේච්ඡාවෙන් ඉවත් වෙලා ගියා මේ ව්‍යාපෘතියෙන්.
1: ඕකේ.
0: ඒ කියන්නේ මේ කපුටෝ උනත් අර බුද්ධිය කියලා එකක් තියනවා කියලා කිව්වනේ. කපු ඒ කියන්නේ කපුටෝ සමහරව මේකට අනුගත උන්නේ
1: නැහැ. විරුද්ධ කණ්ඩායමකුත් ඉන්නවා වලට.
0: ඊට පස්සේ මේ වේ පාලන අධිකාරී හිටපු යම් යම් වෙනස් වීම් සිද්ධ වුණා. ආණ්ඩු පෙරළුණා වගේ.
1: ඕකේ.
0: නිලධාරීන්
1: මාරු වුණා.
0: ඔව් අපේ රටේ වෙන්නේ. ආණ්ඩු පෙරළුණාම ප්‍රොජෙක්ට් එක වෙනස්
1: වෙනවා.
0: අන්න ඒ වගේ වෙලා ඉතින් අද වෙනකොට මේක අර අපි කියන මාර සැලකිය යුතු මට්ටමින් කතා කරන්න පුළුවන් තැනක නෑ. නමුත් මේක යම් කිසි මේ නියම ව්‍යාපෘතියක් විදිහට ආරම්භ කළා යම් කාලයක් දිව්වා.
1: උත්සාහ කරලා තියෙනවා මේක කරන්න නේ.
0: ඔව් ඒ කියන්නේ බැරි නෑ.
1: පුළුවන්.
0: මේකට අනිත් අයගේ තියෙන දායකත්වය තමයි ඕනේ. එහෙම නැතුව මේ කියන්නේ ඕනම එකක් පටන් ගන්නකොට උද්‍යෝගය තියෙනවා උනන්දුව තියෙනවා අවධානය යොමු
1: වෙනවා කැපවීම තියෙනවා.
0: ඔව් හැබැයි ටික කාලයක් යනකොට ඔය අල්ලගෙන යන්න බැරි වෙනවා.
1: ඒක එක්කෙනා හැලෙනවා.
0: එහෙම තත්ත්වයක් උඩ මේ වෙනකොට මේ ගැන එහෙම ලොකු කතා බහක් සහ අවධානයක් නැහැ. අර කපුට කියන සතාව පැත්තකට දාලා ඉන්නකොට ස්වීඩනය වගේ රටවල් කපුටගෙන් එහෙම ප්‍රයෝජනයක් ගත්තා.
1: උදේ 7:45 දැන්.

0: ඉන්දියාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.
3: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතා හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රිය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6769 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.

0: මැයි 27 වනදා තිහකොට මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී
1: රාජ්‍ය වෙසක් මංගල්‍ය සහ වෙසක් කලාපය
0: මැයි 27 සිට ජුනි 2 දක්වා මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායිම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්‍රයේදී
1: බෞද්ධ උරුමයේ අභිමානය සමරන්න පොතුසි පුබුදන්න ඔබත් එක්වන්න
0: රාජ්‍යෝ වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හනි
1: බෙතපර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.

0: හතයි විනාඩි 55යි වෙලාව දැන්.
1: දැන් සමහර කාල තිබුණ අපේ ගෙවල් වල එහෙම වෙසක් කාලෙට අපි ගෙවල් වල ඉන්න කාලේ.
0: ඔව්.
1: දැන් මේ කාලේ අපි ඔෆිස් එකේ ඉමුනේ. ඉතින් මේ දවස් වල ගෙදර වෙසක් කූඩුවක් එල්ලන් ඉන්නේ අම්මා තාත්තා පිරිඳ එහෙම නැත්තම් දරුවෙක් තමයි.
0: හරි.
1: මොකද අපි රස්සාවට ඇවිල්ලා නේද? එතනම කූඩුවක් හදාගෙන ඒකේ රැලි ටිකක් අල්ලලා හවසට
0: බලන්න. අපිට අවුරුදුත් මේකේ වෙසක් උත්සවෙත් මේකේ ඔක්කොම මේකේ.
1: ඉස්සර අපි ගෙවල් ඇතුළේ කූඩු හදන ඔය පැටව කූඩු එහෙම හදලා ඊට පස්සේ දොරෙන් එළියට ගන්න බෑ.
0: අහහ. ඒ තරම් ලොකුවට හදලා.
1: ඔව්. දැන් වෙසක් එකට ලයිට් දාන්න තව පැය ඉතියි. එහෙම අත්දැකීම ඔබට ඕනේ තරම් ඇති.
0: රයිට්.
1: ඉස්සර නම් ඔය හැම කූඩුවටම බල්බ් එකක් දාන්න ගියේ නෑ. සමහර ඒවා තියෝ පානක් පත්තු කරා. ඔය බකට් එකට එහෙම නම් ඉටිපන්දමක් ගියේ. දැන් නැති අපි අනිවාර්යෙන් නේද බල් බැලක් දාලා ඉස්සරහා ලස්සන සරසලා කූඩු හතරක් පහක් කඩෙන් ගෙනල්ලා ඉල්ලලා නේ.
0: දැන් අලවන්න සැකිලි හදන්න වෙලාවක් නැහැ.
1: දැන් තියෙනවනේ ප්ලාස්ටික් සැකිල්ල.
0: ඔව්නේ.
1: ඕක මේ අවුරුද්දේ
0: ඇලුවා.
1: වායි ඊළඟ අවුරුද්දට ගලවලා තියෙත. හැබැයි ඒ වගේ නෙමෙයි ගෙදර කූඩුවක් හදලා ඒකේ රැලි දාලා කොළාලවල ඒක පත්තු කළා නේද? එහෙම නැත්නම් ඒක ලස්සන බලලා ඒ ලබන සතුට. හරි කොහොම වුණත් විදුලි එක්ක ගනුදෙනු කරනකොට පරිස්සමෙන්
0: අනිවාර්යයෙන්
1: ගොඩක් වෙලාවට මේ ගොඩක් අය අනතුරු සිදුවීම් ගණනාවක් මේ පහුගිය කාලවලත් වාර්තා වුණා. වෙසක් කාලේ කියලා කියන්නේ මේ ඔය තියෙන උනන්දුව ඔය තියෙන හැඟීම මේ සියල්ල එක්කම ඔබේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕනේ.
0: දැන් අපි විදුලි බිල ගැනත් ඔහොමම පොඩ්ඩක් කතා කරලා යමු. ඒක ටිකක් හිසරදයක් වෙලා ඇති ඔබට. ඔබ මහා පරිමාණයෙන් කර්මාන්ත ශාලාවක් කරන කෙනෙක් නම් එහෙම නැත්නම් ව්‍යාපාරික ස්ථානයක ඉන්න කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔබේ ගෙදරට එන විදුලි බිල සම්බන්ධව සෑහෙන ලොකු කලකිරීමකින් නම් ඉන්නේ. අපි කිව්වා එදා ඉඳන් ඔබට හරිම තැනකින් සෝලා එකක් සවි කරගන්න කියලා. ඒ වෙනුවෙන් ඩීප් ටෙක් සෝලා ගැන අපි ඔබට කියලා තියෙනවා. සුශේෂියු මිලකනම් එක්ක මේ දේවල් කතා බහ කරගෙන ඔබට ගැළපෙන සෝලර් සිස්ටම් එකක් සවි කරගන්න පුළුවන් ඩීප් ටෙක් එක්ක. ඉතින් 071 711 711 1 කියන නම්බරකට කතා කරලා ඩීප් ටෙක් සෝලා ඔබට හරියන විදිහට සවි කරගන්න ඔබ ඉන්න තැනට.
1: අපි මේ පාර දිනවා කෝපි දන්සලක් බිස්කට් එක්. ඉතින් බිස්කට් පෙට්ටි ගොඩක් අපිට හම්බුණා.
0: හරි.
1: අපේ ඉන්න ඔය බිස්කට් කම්පැනි එක වැඩ කරන මහත්තයෙක්.
0: අහහ.
1: ඉතින් එයාට ඔය ලබන මාසෙ වගේ කල්ලිකුත් වෙනේවා මේ මාසෙ ගන්නවා.
0: පුදුම දන් දීමක් මේක.
1: සමහර තැන්වල දන් දීම කියන එක අන්න ඒ වගේ බාල මට්ට වෙනුත් කරනවා.
0: ඔව්නේ.
1: කෑම ටික රසර දෙන්නේ නැහැ. කෑම ටික පිරිසිදුව හදන්නේ නැහැ. හරි. එහෙම බෑ. දන්සලක් දුන්නත් ඒ ප්‍රමිතිය නේද? ක්වොලිටි එකට දෙන්න මිනිස්සුනේ කන්නේ බොන්නේ.
0: අන්න ඒකයි.
1: ඒ ගැන අවධානය යොමු කරන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ ගැන නිතර අවධානයෙන් ඉන්නවා.
0: අනිවාර්යෙන්. ඒ නිසා එයාටත් සපෝට් එක දෙන්න. දැන් දන්සල් ලියාපදිංචි කරන්න එහෙම කියලා තියෙනවානේ. ඒ නිසා ඒකටත් අවධානයෙන් ඉන්න. දැන් අර කෝපි දන්සලක් දෙනවා කියපු නිසා කෝපි කියන්නේ කෝපි හොඳේ. නියන් අර වතුර වගේ රසට එහෙම දෙන්න එපා. දෙනේ කරකිව විදිහට හොඳට රසට දෙන්න. ඉතින් එහෙම කෝපි තෝරගන්නවා නම් ඔබට විජය කෝපි තියෙනවා. විජය කෝපි වගේම විජය තේත් තියෙනවා කැමති විදිහට. තෝරලා බේරලා ඔන්න ඔබට හොඳ දන්සලක් ප්ලෑන් කරගෙනනේ ලස්සන්ට දෙන දේ දෙන්න පුළුවන්.
1: හොඳ දන්සලක් ප්ලෑන් කරගෙන.
0: ප්ලෑන් කරන්න ඕනේ ඉස්සෙල්ලා.
1: දැන් ප්ලෑන් කරන්න දවස් නැහැ. දැන් 27ද.
0: හරි 3 වෙනි දවෙනකම් පුළුවන්. වෙසක් සතියනේ.
1: ඒක හරි. දැන් මතකද අපේ ITN පූජා වෙසක් කලාපේ බත් දන්සල දවස් 5ක් තියෙනවා.
0: දවස් 5ක් නේ.
1: දවස් 5ක් බත් දෙනවා
0: කියන්නේ. දවස් 5ක් ගෙදර උයන්නේ. කොහොමද වෙන්නේ? ඒක වෙනම කතාවක්.
1: මේ හරි කොහොම හරි මේ පිළියන්දල පූජා වෙසක් කලාපේ පැත්තට එන්න.
0: රෑ 7 ඉඳන් මධ්‍යම රාත්‍රිය වෙනකම් පිළියන්දල ITN පූජා වෙසක් කලාප පරිශ්‍රයේ මහා බත් දන්සල මැයි 30 ඉඳන් ජුනි 3 වෙනකම් අපි දෙන්න ලෑස්ති කරලා තියෙන්නේ.
1: හොඳ මෙනු එකක් තියෙනවා. හොඳ කෑම.
0: අඹ තියෙනවද දැන්නේ?
1: අඹ පරිප්පු සීනි සම්බෝල ඊට පස්සේ අර රටකජු එක බැදුම.
0: අහා.
1: ඊට පස්සේ පරිප්පු තියෙනවා. පරිප්පු අනිවාර්ය පරිප්පු අර ගොඩාක් අර අපි කියන්නේ මේ කියන්නේ හින්දල වගේ උයන්නේ. ඒ කියන්නේ හොද්ද හොදි ගතිය.
0: මංගස හොදි තමයි.
1: අහිම. ඔව් හොදිරිය ගිහින්. ඊට පස්සේ තව මේ අච්චාරුවක්
0: තියෙනවා.
1: ආ. පපඩම් තියෙනවා.
0: හා
1: හා. ඒ ටික ඔක්කොම මේ රස බලන්න එතනට එන්න
0: ඕනේ.
1: ඇවිල්ලා මේ ටික නැහැ කියලා අපිට බයින් ඉන්නවා.
0: අපි මෙහෙ දෙනවා සීනි සම්බෝලත් එක්ක පාන් නේ.
1: ධන නිදානේ ලොතරැයි කියලා මතක් කරලා යන්න.
0: ධන නිදානේ ටිකට්පත් මේ දවස්වල වැඩි වැඩියෙන් මිලදී ගන්න. මොකද සන්ඩේ බෝනස් අවස්ථාව තියෙන නිසා ඔබට තවත් තෑගි එකතු වෙලා තියෙනවා. දවසේ ලක්ෂපතියෙක් කෝටිපතියෙක් දසලක්ෂපතියෙක් වෙනවා නම් ඔන්න හොඳම ටිකට් එක තමයි NLB ධන නිදානය කියලා කියන්නේ.

0: අටයි විනාඩි හතයි දැන් වෙලාව.
1: ඔයාගේ ෆෝන් එක පාස්වර්ඩ් එක ඔයා මට කියන්න නැතු මං ඔයාගේ ෆෝන් එක ඇරලා පෙන්නන.
0: බෑ.
1: ඇරලා පෙන්න.
0: බෑ.
1: අපි අර වෙනුරියක් කෑ ෆෝන් එක හරි. අපි මේ ඔෆිස් එකේ එහෙම AI පාස්වර්ඩ් ඉල්ලන්නේ නැතුව ෆෝන් අන්ලොක් කරන අවස්ථා තියෙනවා.
0: තියෙනවා. ඔයා කරා මන් දන්නානේ.
1: මම ඔයාලට කියලා නැති.
0: ඔව්.
1: ඒ අර මට මොකක් හරි හදිස්සියක් වුණොත්
0: මේක
1: බාරයට ගන්න කියලා වගේ. රයිට්. මේ ෆෝන් එකේක පාස්වර්ඩ් එක කියන එක ඔබ පරිස්සම් කරනවා ඔබේ බැංකු account එකකටත් වැඩිය සමහර විට.
0: ඇත්ත.
1: මොකද ඔබේ පෞද්ගලිකත්වයේ තියෙන්නේ ඕකේ. ඒ කොහොම වුණත් ඔය හැකර්ලා කියලා જાතියක් ඉන්නේ.
0: ඔව්.
1: මෑත කාලේ තමයි හැකර්ලා ගැන ලොකුම කතාව
0: හදි.
1: හැකර්ලා.
0: ඔව්.
1: හැකර්වරු කියලා කියන.
0: හැකර්වරු.
1: හැකර්වරු. හැකර්වරු නිසා ලෝකයේ මේ වෙනකොට තාක්ෂණයෙන් සන්නද්ධ වුණත් නවීන ලෝකෙට ගැළපෙන දියුණු ආරක්ෂිත ක්‍රමවේද තිබුණත් සයිබ අපරාධ වල අඩුවක් නැහැ. මේ සයිබ අපරාධ කියලා කොහම ලංකාවත් මේ සයිබ අපරාධ ගැන කතා කරන මාතෘකා අතර දැන් නේද අපිත් ඉන්නවා. ඒ කියන්නේ පරිගණක පද්ධති ජාල හෝ නොදුකාංග වලට අනවසරයෙන් ඇතුළු වීම. දැන් කෙනෙක්ගේ ගිණුමකට වෙබ් අඩවියකට හෝ පද්ධතියකට අනවසරයෙන් ඇතුළු වෙලා මේකේ තොරතුරු වෙනස් කිරීම, සොරකම් කිරීම හෝ ඒවා අක්‍රිය කිරීම කියන එකනේ ඔය හැකර්ලා කරන්නේ. හැක් කරන්නේ කොහොමද? ඔන්න අහගන්න. පියවර වශයෙන් ලියාගන්න.
0: හරි. පියවර අංක 1.
1: කවුරු හරි හැක් කරන්න ඕන නම් මෙන්න ලියාගන්න. සාමාන්‍යයෙන් හැක් කිරීම කියයි.
0: කියයි හැක් කරන විදිය.
1: හැක් කරන විදිය දන්නවනම් මම මෙහෙම ඉන්නවා.
0: නැත්තම්
1: සාමාන්‍යයෙන් හැක් කිරීමේ මූලික පියවර කීපයයි. මේකෙදි පළමුවෙන් යම්කිසි පද්ධතියක් කාර්යයක් සිදුවන අයුරු අධ්‍යයනය කරනවා. ඒ අවබෝධයෙන් පස්සේ පද්ධතියේ දුර්වලතා ඇත්නම් ඒව අඳුන ගන්නවා.
0: හරි.
1: හැකර්වරුන්ට හැකියාව තියෙනවා ඔන්න ඔය කියන දෙක ඉතාම පහසුවෙන් කරන්න. ඊට පස්සේ හැකර්වරු පද්ධතියට ඇතුල් වෙන්නේ මේ පද්ධතියේ දුර්වලතා කියන අන්න ඒ කොටසෙන්. එතනින් තමයි ප්‍රයෝජනෙයි ගන්න.
0: හරි.
1: ඕක තමයි පියවර.
0: දැන් ඔබ ඔය මේ වීක් පාස්වර්ඩ් එකක් එහෙම දාලා තිබ්බම එයාලට ලේසි.
1: ඒක තමයි. එහෙම නැත්නම් පාස්වර්ඩ් එක කොහේ ලියලා තියෙනවා. ලියලා තියෙන කාගේ හරි අතටපත් වුණත් ඉතින් හැක් වුණා වගේ තමයි.
0: තමයි.
1: ලෝකේ ප්‍රධාන වශයෙන් හැකර්වරු ඉන්නවා වර්ග තුනක්. එක පිරිසක් කියනවා ඒගොල්ලන්ට කියනවා white hat hackers. දෙවෙනි කාණ්ඩය black hat hackers. තෙවෙනි කාණ්ඩය grey hat hacker. white hat කියලා කියන්නේ සුදු තොප්පි හැකර්වරු.
0: එයාලා සුදු තොප්පි දාගෙන තමයි ඉන්නේ.
1: නෑ නෑ නෑ. සුදු කරපටි වගේ. නීත්‍යානුකූලව ආරක්ෂාව පිළිබඳ අරමුණක් සඳහා දත්ත සහ පද්ධති හැක්
0: කරනවා.
1: පද්ධතිවල ආරක්ෂාව වැඩි කිරීමට පද්ධතිවල අඩුපාඩු හඳුනාගෙන ඒවා නිරවුල් කරන්න මෙන්න මේ කියන white hat හැකර්වරු යොදා ගන්නවා.
0: හරි.
1: සමහර වෙලාවට මේ විශේෂඥ දැනුම තියෙන අය තව තව කම්පැනි වලින් හයර් කරලා ගෙන්නලා වැඩේ කරගන්න. එතකොට එතෙන්දී යම්කිසි පද්ධතියක පාස්වර්ඩ් සිස්ටම් එක දුර්වල මට්ටමක පවතිනවද? වෙබ් අඩියට ඇතුල්වීම වෙනත් මාර්ගයක් ඔස්සේ කරන්න පුළුවන්ද? තොරතුරු පද්ධතියේ කිසියම් මුදාහැරීමක්, ලීක් වීමක් සිදු වෙනවද?
0: හරි.
1: මේ වගේ දේවල් ඒගොල්ලෝ හොයනවා. ඒ තමයි white හැකර්ලා.
0: එතකොට black hat hackers ලා කියන්නේ?
1: වා. අර අරගොල්ලෝ white hackers ලා කියන්නේ වෘත්තීය මට්ටමේ හැකර්වරු ඈ. ඒගොල්ලන්ගේ ජොබ් එක
0: රස්සාවට හැකර් වෙලා යන්නේ.
1: හැක් කරනවා. black hat කියලා කියන්නේ නිතරම වැරදි අනීතික අරමුණු ඔස්සේ සිය කාර්ය කරන අය.
0: ඒ කියන්නේ ද්වේෂ සහගත චේතනාවෙන්.
1: ඔව් ඒ කියන්නේ දත්ත සොරකම් කරන්න, මුදල් සොරා ගන්න, පද්ධති අක්‍රිය කරන්න, සිස්ටම් මවුල් කරන්න.
0: හරි.
1: ඔන්න ඔය කියන ඒවා ඒගොල්ලන්ගේ අරමුණ.
0: හරි.
1: ඉතින් මුදල් වංචා තමයි මේවැ ගොඩාක් අය තියෙන්නේ. සමාජ මාධ්‍ය ගිණුම් වලට ඇතුල් වෙලා ඒ වැප් කුණු හarp post දාන ඒවා. ඒවත් ඉතින් හැක් තමයි.
0: ඕකේ.
1: ඇත්තනේ. නැත් අපේ එහෙම ෆෝන් එකට එහෙම සමහර යාළුවෝ ලොග් වෙලා
0: Facebook එකට ගියාට පස්සේ ප්‍රොෆයිල් පිච්චර් වලට වඳුරෙක් ඉන්නවා මේ.
1: සමහරලාට පෝස්ට් වෝල් එකේ අසභ්‍ය වචන ලියලා
0: ඉන්නවා.
1: ඒවත් එක්තරා විදිහක මෙන්න මේ જાතියට තමයි එන්නේ.
0: හරි.
1: කොහොම නමුත් මේගොල්ලෝ කප්පම් මුදල් ඉල්ලනවා ඊට පස්සේ. රාජ්‍යෝ සමාගම්බල පද්ධති වලට ඇතුල් වෙලා මේ පද්ධති වල වෛරස් පතුරවනවා. මෙන්න මේ වගේ අය තමයි black hat hacker කියලා කියන්නේ.
0: ඊළඟට අපිට ඉන්න grey hat hackerවරු.
1: ඔව් අපි බලමු grey hat hackerවරු කියන්නේ කවුද කියලා.
0: අර දෙකම කරන අය තමයි යාලා.
1: අන්න right. ඉතින් ඔයගලන්ට දැන් පැහැදිලි ඇති ඔය දෙකම එක්කෝ එක විදිහකින් නැත්නම් professional විදිහට කරනවා. අනිත් එක අනීතික විදිහටත් කරනවා.
0: ඔව්.
1: ඉතින් මේ කියන ජාතියේ අය ඔයාට සමහරලාවට හම්බෙලා ඇති. ඔයාගේ කවුන්ට්ස් වලට, ඔයා ගිනුම් වලට, ඔයාගේ දත්ත වලට එහෙම සමහරලාවට මේ කියන හැකර් ප්‍රහාර එල්ල වෙලා ඇති. ඒ නිසා පරිස්සම් වෙන්න. නාඳුනන ඊමේල්, ලින්ක් ආදී විවෘත කරන්න එපා.
0: එන OTP කාටවත් කියන්න එපා.
1: ඔව්. WhatsApp Messenger හරහා නාඳුනන සම්බන්ධතා මගින් යොමු කරන මෘදුකාංග, يعني software download කරන්න එපා. Update ගහන්න යන්න එපා. ආරක්ෂිත මුරපද පාස්වර්ඩ් භාවිත කිරීමේදී ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න.
0: හරි, ශක්තිමත් පාස්වර්ඩ් එකක් ඔබේ ඕනම තැනකට දාගන්න නේද?
1: ඔව්. ඉතින් මේ දේවල් ගැන අවධානය යොමු කරන්න. Black උනත්, white උනත්, grey උනත්,
0: හැකර් කියන්නේ හැකර්ටම තමයි.
1: හැකර්ටම තමයි. අපි අලුත් පැයකින්
0: උදේ 8 විනාඩි 13 දැන් වෙලාව.
1: සින්දුවක් අහලෙමු.
0: මොකක්ද අහන්නේ?
1: වාචිකයක් අහමුද?
0: හා අහමු.

0: උදෑසන 8:20 දැන් වෙලාව.
1: දැන් මේ ඔන්න ඉදිරියේදී මෙන්න මේ ටික බලාපොරොත්තු වෙන්න. දන්සල් ළඟ උසුළු විසුළු කරන තරුණ පිරිස්.
0: අහහ.
1: අර නොමනා විදිහට.
0: නොමනා හැසිරි.
1: නොහඹිනා විදිහට.
0: අහහ.
1: බෞද්ධ කොඩි අරගෙන වාහනවලට කඩා පැනලා දන්සල් වල බිස්කට් කෝපි මඤ්ඤොක්කා කඩල ඊට පස්සේ තමනා
0: සීසම්
1: වල පාම් බීම වර්ග සිසිල් බීම මේවා දෙන්න හදන තරුණ පිරිස්.
0: ඒගොල්ලන්ට
1: තියෙන්නේ ඇත්තටම ඒගොල්ලන්ගේ දන්සලෙන් අපි යමක් භුක්ති විඳී කියන සතුට තමයි.
0: ඔව්.
1: ඒත් අර කඩා පැනලා ඉන්නවනේ.
0: කඩා පැන හමුදා වගේ
1: නේද? ඒක කරන්න යන්න එපා. මේක ඉදිරියේදී ඔයගලගේ අත්දැකීම් පහුගිය අවුරුද්දලත් මේක තිබුණා. අර බෞද්ධ කොඩිය තහනම් කරපු එකට ලොකු කතාවක් යනවනේ. තහනම් කරේ නෑ.
0: ඒ කිව්වේ කහපාට කොඩියක් පාවිච්චි කරන්න කියලා.
1: හැම තිස්සෙම වැරදිම තැනින් අල්ලගන්න ඕපි. ගොඩාක් තැන්වල මේක තියෙනවා. මොකද මේ ඒ බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා වෙන්න ඕනේ මට මතක විදිහට මාධ්‍යමයි කිව්වේ. දන්සල්වල හරි විදිහට බෞද්ධ දජය පාවිච්චි කරන දැන් තියෙනවා. හරි විදිහට කියලා කියන්නේ එතන බෞද්ධ දජවලින්
0: ප්‍රදර්ශනය කරන්න පුළුවන් නේද?
1: සමහර විට එක කොඩියක් අරන් පොඩ්ඩක් මෙහෙම මෙව්ව කළා. එහෙම නෙමෙයි සමහරු මේ කොඩිය වනනවා. ඒ කියන්නේ හිරිහැරයක් වෙන විදිහට වනනවා. සහ මේක කොඩිය අමතක වෙලා සමහර විට තාප්පුඩ නැගගෙන කොඩිය කරේ දාගෙන මෙහෙම ඉන්නේම හොඳට.
0: සහ එතන දන්සල් වලට ඒ කොඩි පාවිච්චි කරන්න එපා කියලා
1: තියෙනවා. ඒක තමයි. ඒ එපා කියන්න හේතු උනේ ඔන්න ඕවා.
0: පෙර
1: අපි විසින් කරන ලද වැරදි නිසා තමයි කිව්වේ මේක ගන්නෙ නැතුව පුළුවන් නම් කහ කොඩියක් පාවිච්චි කරන්න. දැන් ඒකට වෙන කතාවක් යනවා.
0: මෙන්න බෞද්ධ කොඩිය තහනම් කරලා අරගයි මේකයි.
1: බෞද්ධ කොඩිය තහනම් කරොත් ඒ වෙනුවෙනුත් මුලින්ම කතා කරන මාධ්‍ය වේදීන් අතරේ අපිත්
0: ඉඳී.
1: හරි බෞද්ධ කොඩිය තහනම් කරන්න කාටවත්
0: බෑනේ.
1: ඒක වෙන කතාවක්. ඒ වගේ මේ වෙලාවේ බිල් එක මවා ගන්න එපා. මෙහෙම කතාවක් කියලා නෑ.
0: සහ වැරදි මත සමාජගත කරන්න එපා නේද?
1: අන්න ඒකයි. හරි. එතකොට මේ ඒ කොඩියට අගෞරවයක් වෙයි කියන අදහස උඩ තමයි ඔන්න ඔය අදහස ගෙනාවේ. මේක මීට කලින් කාලවලත් කියවෙච්ච කතාවක්.
0: හැබැයි
1: මේක ටිකක් මේ වෙලාවේ වැඩිපුර නිකන් ඔලුප්පා දක්වමින් තියෙනවා. ඒ නිසා තරුණ පිරිස් විදියට ඒ ගැන අවධානික යොමු කරන්න. ඊට පස්සේ මෝටර් සයිකල් වල යන පොඩි මල්ලිලා ලොකු ෂර්ට් ඇඳලා යන පොඩි මල්ලි.
0: හාහා.
1: ඒගොල්ලන් විසක් කලාප වල එහෙම අර නලා සද්ද කර කර.
0: ඔව්.
1: තාම අසෝබ
0: දෙන්න හිතනවා ඒ වෙලාවට.
1: අඬ ගහලා කන පැලෙන්න එක දෙන්න හිතනවා ඒත් බෑනේ විසක් කලාප.
0: විසක් නේ.
1: හාහා. එහෙම තියෙනවා. පොලිස් මහත්වරු ඒ ගැන බලාගනි. අපි අතපය දික් කරන්න ඕනේ නෑ.
0: සහර වෙස් මුණු දාගෙන නේද?
1: පොඩි ළමයි බය කරනවා. කාන්තාවන්ට තරුණ ගෑල් ළමයින්ට හිරිහැර කරනවා. නරක විදිහේ උසුළු විසුළු කරනවා. මේවා ගැළපෙන්නේ නෑ. බෞද්ධ සැදැහැවත් ජනතාව කියලානේ ඔබ හඳුන්වන්නේ. ඉතින් ඔබට මේවා ගැළපෙන්නේ නෑ. බෞද්ධ හෝ අබෞද්ධ මේ කාලවල ඔබේ හැසිරීම හැම කාලෙම එහෙම වෙන්න ඕනේ. අඩුම තරමේ වෙසක් කලාපය තුලවත් ඒ හැසිරීම ගැන ඔබ මීට වැඩිය අවධානයකින් ඉමු කියලා අපි යෝජනා කරනවා. අවු වෙන්න එපා පිළියන්දල වෙසක් කලාප එහෙම ඒ විදිහේ නේද? ඒ විදිහ හැසිරීම කළා.
0: ඔයා ඒ පැත්තට යන්න ඕනේ.
1: නෑ මං කියන්නේ පොලිසිය මේ
0: යෝජනා. පොලිසිය ඉන්නවා. ඔව් ඔව්.
1: හරි. අපේ කියනං ඒ වගේව නටන්න තියාගන්න එපා කියලා. අපිට කියන්න බැරි වුණත්
0: පොලිසිය අකුරටම මේ ටික බලයි.
1: මර බයිසිකල් පදින මල්ලයන් තමයි කියන්නේ.
0: සහ ඔය වටින කියන දේවල් මේ වෙසක් කලාපෙට ගේන්න එපා නේද රන් බාණ්ඩ.
1: වටින කියන දේවල් කියන්නේ.
0: ඒ කියන්නේ රන් බාණ්ඩ පැලඳගෙන එහෙම ඉන්න එපා ඉතින්.
1: ඔගෙදර තියෙන ඔක්කොම නතර
0: පොඩ. ඔව් පොරෝගෙන එන්න එපා.
1: සිටු කුමාරියක් වගේ ඉතින්. එහෙම තිය හරි. මේ ඒ ගැන අපි පොඩි අවබෝධයක් ගිමු. පිළියන්දල වෙසක් කලාපෙට එන්න වෙසක් පහන් කූඩු තොරණ බද්දන්සල් බීම දන්සල් කෝපි දන්සල් අයිස්ක්‍රීම් දන්සල් ඊට පස්සේ තව මොනවාද
0: ඕනම දෙයක්
1: හැමදේම එකම තැනකින්
0: වෙසක් කලාපෙක තියෙන්න ඕන මොනවාද ඒ හැමදේම තියෙනවා
1: පැතිකී සඳර්ශන හරි මේ 29
0: ඔව් නෑ නෑ 30 31
1: මම බැලුවේ වෙසක් පොඩ කලින් ගන්න 8:24 වෙලාව අපි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ගැන මතක් කරන්න ඕනි.
0: දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ලත් එක්ක ඔන්න සම්බන්ධ වෙලා ඔබට අවස්ථාව තියෙනවා. පුහුණු කාර්මික ශිල්පියෙක් විදිහට රැකියාවක් පටන් ගන්න ආකර්ෂණීය වැටුප් සාදීම නායක. ඔබේ ඇඳුම්පත අමල්ක මැණික්කඩවල මහත්මයට යොමු කරන්න කියලා අපි කිව්වා. මෙන්න මේ දුරකථන අංකයට 076-423-9427 076-423-9427 කියන නම්බරකට තමයි යවන්න ඕනේ.

0: තිළින කිරීමේ බැතිබරදායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ස් තියන්නේ.
2: ලංකා වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපාරටවල් දහයකටත් යවල නිසයි ඒ ස්ටෑන්ඩර්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: Lakhanda Radio ITN
1: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් විසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
0: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනම නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවන ජාතිය මහතන

0: මුදලාලි
1: අනෝනා
0: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපිරිස් කුඩු ග්‍රෑම් 200ක්වත් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
2: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවතෝ තාමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
1: විජේ දාන්න ඔක්කොටම
2: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
3: ITN Lakhanda Pooja

0: සිට ජුලි 3වෙනිදා දක්වා
1: බිලියන් දෙල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්නේ

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ගුවන් සුප මාකට් චාලිය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බිට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලතිගැනීම් සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුප මාකට් චාලියයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979
3: 8 විනාඩි 32
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
6: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 7374
3: පැලවත්ත කිරිවීදුරුවක රස
7: බලමුද
3: දවස පටන් ගන්නකොට
7: ඔයාට ඕන විදිහට තෝරගන්න පුළුවන් දැන් මේද සහිත මේද රහිත වර්ග දෙකෙන්ම පැල්වත්ත කිරිපිටියක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා ඉතින් ඔබ කැමති විදිහට තෝරගන්න පැල්වත්ත කිරිපිටි තෝරගන්නකොට ඒ වගේම යෝගට් ෆ්ලේවර්ස් ගොඩයි බටර් ෆ්ලේවර්ස් ගොඩයි අයිස්ක්‍රීම් උත් ෆ්ලේවර්ස් ගොඩයි ඉතින් මේ කියන දේවල් රස බලන්න නම් පැල්වත්ත කියන නමින්ම මිලදී ගන්න කියලා මතක් කරන පුංචි දරුවෙක්ට දෙන කිරි ආශ්‍රිත නිෂ්පාදන උනත් ඔබ දෙන්නේ පැල්වත්ත කියන නමින් මොකද අපේ රටේ අපේම නිෂ්පාදනයක් නිසා අපිට විශ්වාසයි පැල්වත්ත කියන නාමය.
3: ඒ වගේම අපි මතක් කරන්න ඕනේ අපේ අනුග්‍රහක අතර ඉන්න හඳහන ලොතරැය ගැනත් මොකද ලොතරැයි ඉතිහාසයම වෙනස් කරන ලොතරැයියක් හඳහන ලොතරැය කියලා කියන්නේ.
7: ඔයාගේ ලග්නෙත් එක්ක ගලපගෙන ජයාංක ගලපගෙන ගත්තොත් අනිවාර්යයෙන්ම අද දවසේ ඔයාට දිනුමක් තියෙනවා. ඒ නිසා වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් මිලදී ගන්නකොට හඳහනකුත් ගන්න අමතක කරන්න එපා.
3: එවගේම විජේ නිෂ්පාදන කැමරස් කරන විතරක් නෙමෙයි විජේ නිවසිංහන විජේ පපඩම් ගැන එහෙම කතා කරන්න ඕනේ ඔය දන්සලක එහෙම බද්දන්සලක එහෙම දෙනකොට පපඩමක් එහෙම දුන්නා කියලා අපි තරහ
7: වෙන්නේ ඉතින් රස වැඩි වෙනවා මිසක් ඒ නිසා නියම පපඩම් තෝරගන්න උඳු පිටියේ දු නියම විජේ පපඩම් දැන් විජේ කියන නමින් ගන්න පුළුවන්කම තියෙනවා ඔබට ඒ නිසා තත්වයෙන් ප්‍රමිතියෙන් මේ හැම දෙයකින්ම උසස් නිෂ්පාදන තෝරලා බේරලා ගන්නකොට විජේ කියන නමින්ම මිලදී ගන්නවා

0: 2025 අවුරුද්දේ මත්පැන් භාවිතය 17%කින් වැඩි වෙලාලු.
1: 2025 ගැන ගිය අවුරුද්දේ
0: 17%කින් වැඩි වෙලා.
1: අහහ.
0: හරි.
1: උදුම බීමන්නේ බීලා තියෙ.
0: දැන් මේ ඉතිරියේදී මත්පැන් හල් වලට නිවාඩුවක් එහෙම ලැබෙනවනේ.
1: අහහ.
0: ඒ කියන්නේ වසක් පොයේ නිමිත්තේ. ඒ වුණාට අපේ
1: කට්ටිය සුරාසල් වසා තබලා තියෙන.
0: අපේ අය මොකද කරන්නේ?
1: කලින් ගින් ගන්නවා.
0: පුදුම උනන්දුවක් තියෙන.
1: අහහ.
0: කොහොම නමුත් මම දැක්ක අද පත්තරයක තියෙන එක තරුණෙක්ගේ ප්‍රකාශයක් මේ ආටිකල් එකක් විදියට අවුරුදු 28ක්ලු එයා මත්පැණින් එහෙම නැත්නම් දුම්බීමෙන් වැළකිලා අවුරුදු 28ක් එක හිතක ඉන්නවා කියලා කියන්නේ නේද?
1: එල කිරිකොල්ලෙක්නේ.
0: දැන් ඔයාගේ පවුලේ සමහරිට ඇති ඔයාගේ දන්න කියන අය ඇති ජීවිතේ කිසිම දවසක මත්පැන් වීදුරුවක්
1: තොලගාලා නැති.
0: ඔව්. දුම්බැටියක් කටේ මෙහෙම මෙව්වා කරලා නැති.
1: හරි.
0: සිගරට් කම්පැනි වල තියෙනලු තීම් එකක් ඒගොල්ලන්ගේ මාකටින් තීම් එක වගේ තොල් ඇති සියල්ලෝ සිගරට් එකක් බොන්න ඕනි කියලා.
1: අහ වගේ එකක්.
0: ඔව්. අර තියෙන ඔළුව තියෙන අය හෙල්මට් එකක් දාන්න ඕනි. හරි. තොල් දෙකක් තියෙන සියලු දෙනා සිගරට් එකක් බීලා තියෙන්න ඕනි වගේ අදහසක්. අහ
1: අහ.
0: ඒ කියන්නේ ඒක කෙලින්ම පොඩි මානසිකව අපිට එල්ල කරන ප්‍රහාරයක්.
1: අහ
0: අහ. හරි. කොහොම නමුත් මොලේ තියෙන කිසිවෙක් දුම්බීම
1: නොකල යුතුයි.
0: නොකල යුතුයි. ඒගැන්නේ ඒකම අනිත් පැත්ත ගත්තම මත්පැන් වලටත් මේ කතාව අදාළයි. වෙසක් සමරන්න මත්පැන් ඕනේ නැහැ කොහොමත්. අවුරුදු සමරන්න ඕනේ නැහැ. නත්තල් සමරන්න ඕනේ නැහැ. අපේ මේ ජීවිතේ අපි ගත කරන මේ අවුරුද්දේ මේ කාල සීමා ටික ගමුකෝ. එහෙම කිසිම තැනක මත්පැන් ඉස්සර කරගත යුතු නැහැ. ඉස්සරහ කරගන්න නෙමෙයි පිටිපස්සෙන්වත් ඕනේ නැහැ.
1: දැන් මේක වෙලා තියෙන්නේ දුකටත් බොනවා සතුටටත් බොනවා නේ.
0: සමහරලාවට අපි හොඳ වැඩක් සංවිධානය කළා ගෙදර අපි හිතමු අවුරුද්දේ දානයක් තියෙනවා පිරිත් පින්කමක් තියෙනවා එහෙම නැත්නම් වෙන මොකක් හරි උත්සවයක් තියෙනවා උත්සවයේ අවසානයේ
1: ඔන්න ගේනවා
0: මුකුත් කරන්නේ නැද්ද මොනව හරි කරමුද කියලා එතනින් පටන් ගත්තම ඊට පස්සේ ඉවරයි අර කරපු වැඩ ඔක්කොම ඉවරයි
1: වතුරේ
0: ඒ නිසා ඒ කියන තැන් වලින් බැහැර වෙලා ඉන්න පුළුවන් නම් අපිට නේ
1: අනිවාර්යයෙන්
0: මේ වහගෙන ඉන්නකොට මාර් හිමියෝ හැම ඉනට අත් දෙක තියාගෙන
1: මොනවද මේ කියන්නේ
0: අපිට බිස්නස් එක නැති කරන
1: හහ්
0: සිගරට් කම්පැනි එක වැඩ කරන හරි ඔය ඩීලර් කෙනෙක් හරි ඒජන්ට් කෙනෙක් හරි අපි වහගෙන ඉන්නවා නම් ඒගොල්ලන්ටත් මේකයි දුම්කොළ විකුණන අය වුණත් නේද
1: අපි කියන්නේ
0: බුලත්තර කන්න එපා කියලා කිව්වම
1: ඔව්
0: බුලත්තර කඩේ ඉන්න නැන්දා අපිව දාලා තිබ්බනම් රේඩියක ගහන පොලේ
1: හහ් බිස්නස් එකක්වත් කරගන්න නැහැ මුන් දෙන්නත් එක
0: මිනිස් ජීවිත පරිස්සම් කරන්න අපිට දෙන්න පුළුවන් වචනකින් හරි සපෝට් එකක්
1: අපි දෙනවා ඒකනේ 8 විනාඩි 41යි දැන්
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
2: ඉවරයි TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි

0: උදේටයි විනාඩි 49.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක්
3: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
4: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
5: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා සිත් සුවඳින් පිරේවා
7: කෘෂි ක්ෂේත්‍රයේ නව පණක් ලබා තිබෙන කසකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසකල ග්‍රීන් සුපර් මාකට් ඡාදය. ඊට අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාදයයි.
0: අතයි විනාඩි 51 වෙලාව ඉක්මන මතක් කරනම් ඩීප් ටෙක් සෝලා ගැන සෝලාක අවශ්‍යතාවය හොඳටම දැනෙන කාලයක අපි මේ කතා කරමින් ඉන්නේ. ඉතින් ඩීප් ටෙක් සෝලා කියලා කියන්නේ ලංකාවේ පහුගිය අවුරුදු 5 විතර ගත්තම වැඩිම ප්‍රමාණයක් සෝලා මේගොල්ලන්ගේ සෝලා තමයි මේගොල්ලෝ මැදිහත් වෙලා තමයි ලංකාව පුරාම සෝලා සිස්ටම් මේ ස්ථාපිත කළේ. ඉතින් ඒ නිසා ඒ තරම් ඉල්ලුමක් තියෙනවා නම් මොකක් හරි හේතුවක් තියෙන්න බෑ රහසක් තියෙන්න බෑ මේගොල්ලන්ගේ සේවාව සහ ප්‍රමිතියෙන් යුතු මේ වැඩක් විදිහට එහෙම නැත්නම් ව්‍යාපෘති වල කිසිම අඩුපාඩුවක් නැතුව නේද ඒ ක්වොලිටි එක ස්ටෑන්ඩඩ් එක තියාගෙන අවශ්‍ය කරන සේවාව ඉස්තරම්ම විදිහට සපේන ආයතනයක් ඩීප් ටෙක් කියලා කියන්නේ ඩීප් ටෙක් වෝටර් පම්ප් කියනත් අපි කතා කරලා තියෙනවා නේද විශේෂයෙන්ම ඔය වැසි සමයේ ඊට පස්සේ කෘෂිකාර්මික කටයුතු වලට යොදා ගන්න සෝලා වෝටර් පම්ප් එක ගැන අපි කතා කරා ඒක ගත්ත ගොඩක් අය ඉන්නවා ඉතින් ඒගොල්ලෝ දැන් මේ දවස්වල කරන් බිල් එක ඉහළ යනවා කියන කාලෙට එහෙම ඒගොල්ලන්ට ඉතින් ඇත්තටම ලොකුවට ඒව බරක් විදිහට දැනෙන්නේ නැහැ මොකද ඒකට හේතුව ඒගොල්ලෝ මේක දැන් මේ වෙනකොට ඒකට අවශ්‍ය කරන විසඳුම් හොයාගෙන තියෙන නිසා ඔයාලට මතක් කරන්නේ ඉස්සරහට විදුලි බිල වලට ප්‍රශ්න වෙයි කියලා හිතනවා නම් ඉක්මනටම සෝලාහයකට යන්න. ඒකට අවශ්‍ය කරන දේ කතා කරගන්න 071 711 711 1 071 711 711 1 කියන නම්බර එකට ඩීප් ටෙක් සෝලාහයකට කෝල් එකක් දෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම විජය නිවසිංහල කුළුබඩු ලාංකීය වෙළඳපොළ වගේම දැන් විදේශීය වෙළඳපොළෙත් ලොකු ඉල්ලුමක් තියෙන ප්‍රොඩක්ට් එකක් නේ. ඉතින් ඔයාලට ඒ නිසා මතක් කරනවා කවුරු මොනාකුවත් කඩේට ගියාම රාක්ක පිරෙන්න මොන නිෂ්පාදන තිබුණත් දැන් නම් ගොඩාක් තැන්වල නේද මුදලාල්ල වුණත් දන්නවා විකුණන්න ඕනේ ප්‍රොඩක්ට් එක මොකද්ද කියලා. ලුණු පැකට් එකේ ඉඳලා ඒගොල්ලෝ දැන් තේරුම් අරගෙන තියෙන්නේ විජය කියන නමින් තමයි වැඩිම ඉල්ලුමක් තියෙන්නේ කුළුබඩු සඳහා.

0: FM 93.5 93.7 ලක්කඩ රේඩියෝ ITN
1: වෙලාව පෙරවරු 9:00.

0: ලක්හඬ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයියේ රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: රාජ්‍ය වෙසක් උත්සවය මාතරතිහකුඩ මිදෙල්ලවල පුරාණ මහා විහාරස්ථානයේදී අද පැවැත්වෙනවා. ඒ ජනාධිපති අනුකුමාර සනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික වෙසක් උත්සවයට සමගාමීව අද සිට වෙසක් සතියක් ක්‍රියාත්මක වෙනවා. එම කාලය තුල සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් තේමාව යටතේ සෞඛ්‍ය සාරධර්ම ප්‍රවර්ධන හා බොහෝ දින වැඩසටහන් ඇතුළු ක්‍රියාකාරකම් සංවිධානය කර තිබෙනවා. දුෂ්කර විහාරස්ථාන සංවර්ධනය, පුණ්‍ය ග්‍රාම වැඩසටහන, විහාරස්ථානවල සනිපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සහ දහම් පාසල් පහසුකම් සංවර්ධනය කිරීමද වැඩපිළිවෙලට ඇතුළත් වෙනවා. ඊශ්‍රායලයේ දකුණු ලෙබරනයේට යළි ප්‍රහාර එල්ල කර තිබෙනවා. එන් පුද්ගලයා 31 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. තවත් 40කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. ප්‍රහාර හේතුවෙන් ප්‍රදේශ කණ්ඩායමක සිවිල් වැසියන් අවතෙන් වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. තවත් ස්ථාන ගණ්ඩායමකින් ඉවත් වන ලෙස ඊශ්‍රායල් ආරක්ෂක අංශ ලෙබරන සිවිල් වැසියන්ට දරුම් දී තිබෙනවා. ඔවුන් අඛණ්ඩව බෙහෙවින් සිදු කිරීමයි ඊට හේතුව. මේක ලක්හඬ ප්‍රවෘත්ති පෙරවර 10ට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලකාණ්ඩ රේඩියෝ ITN.
2: Good morning. උදේ 9:00 විනාඩි 3යි දැන්.

0: පවු නොකළ යුතුය. කුසල් රැස් කළ යුතුය. පංච නීවරණයන් කෙරෙන් සිය සිත පිරිසිදු කරගත යුතුය යන්න සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.
1: To refrain from doing evil, to indulge in doing good, to cleanse one's mind,

0: දවය යටයි මෝනි ලෝකෙ අස්සක් මුල්ලක් නෑර හැම රටකම වගේ මිනිස්සුන්ට ස්වභාවික ආපදා කියන එක නේද දැනෙනවා. මේක තමයි ලෝක ස්වභාවය. ආපදා සුලභ කාලයක් මේ. අපිට වහිනවා, සමහරුන්ට ගං වතුර,
1: සමහරුන්ට පායන වතුර නැතුව බලාගෙන ඉන්නවා.
0: නියඟ ඉඩෝරේ මේ වගේව තියෙන්න පුළුවන්. ගිනි කඳු සක්‍රිය වෙනවා. නමුත් ඊට වැඩිය භයානක කතාවක් මම මේ කියන්න යන්නේ. ලෝකයේ ප්‍රධාන නගර කිහිපයක් මේ වෙනකොට මේ මැයි මාසේ 25 වෙනිදා වෙනකොට තත්ත්වය හරි, ඒ කියන්නේ ඊයේ නෙමෙයි පෙරේදානේ, ගිලා බැසීමේ අවදානමට ලක් වෙලා තියෙනවා.
1: ගිලා බැසීම.
0: ඊටාම කෙටි කලකින් ගිලා බැහැලා ලෝකෙන් අතුරුදන් වෙයි කියලා කියනවා මෙන්න මේ කියන නගර ටික.
1: ඒ මොනවද?
0: ඒ වෑන් බහුතරයක් තියෙන ආසියානු මහද්වීපේ. ජකාර්තා.
1: ජකාර්තා.
0: කොහෙද ජකාර්තා? කොහෙද?
1: ඉන්දුනීසියාවේ.
0: ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර. ගිලා බැසීමේ අවදානම් සහිත නගර අතර ලෝකේ පළවෙනි තැන හිමි වෙන්නේ ජකාර්තාවලට.
1: කොයි වෙලෙත් භූමිකම්පා, සුනාමි ඔවත් එක වෙන්න තියනේ.
0: සාමාන්‍යයෙන් වසරකට සෙන්ටිමීටර් 20යි 25යි අතර අගයකින් ජකාර්තා නගරයේ මේ වෙනකොටත් ගිලා බසිමින් තියෙන්නේ. මේවා කියන්නේ කවුරුත් නෙමෙයි, භූවිද්‍යාඥයෝ.
1: ඒ විශේෂඥවරු.
0: කර්මාන්ත ශාලා සඳහා අධික ලෙස භූගත ජලය භාවිත කිරීම, මුහුදු ජල මට්ටම ඉහළ යාම, නගරයේ අවට ගංගා 13ක් පැවතීම, නගරයේ පහත් බිමක් ලෙස පිහිටා තිබීම, නගරයේ භූ අභ්‍යන්තර මඩ සහිත පස් ස්තරවලින් සමන්විත වීම, මේ වගේ හේතු ගොඩක් මේ ගිලා බැසීමට
1: බලපානවා.
0: යනු 2050 වසර වෙනකොට ජකාර්තා නුවර සම්පූර්ණයෙන් ගිලා බහී කියලා විද්‍යාඥයෝ කියනවා. 2050 තව අවුරුදු 23යි
1: තියෙන්නේ.
0: හරි, දැන් අවුරුදු 10ක් විතර කොල්ලෙකුට, එතකොට අවුරුදු 33යි. හරි, එතකොට ඉන්දුනීසියානු පාලකයෝ මේ අගනගරය ජකාර්තා නුවරින් නුසෙන්ටරා නම් නුවරට ගෙන යන්න ඒගොල්ලන්ගේ අගනගරය වෙනස් කරන්න සැලසුම් කරලා තියෙනවා කියලා කියනවා. ධන්නේවත් නැහැ.
1: ඒකනේ
0: ඔන්න පාලකයෝ කරන වැඩේ. මිනිස්සු දැනුවත් කළද මේව කරන්නේ?
1: ඒකනේ මිනිසුන්ගෙන් අහුවද?
0: මාජන මතය විමසුවද? නෑ.
1: හා? අනේකනේ.
0: අපි ජකාර්තා වෙන තැනකට ගෙනියනවා.
1: ඔයාලා මොකද කියන්නේ, කැමතිද?
0: හනේ මන්ද. නෑ, මේ ඒ රටවල ගාන්ට ඉන්දුනීසියාව වගේ රටවල ගාන්ට සිස්ටම් එකට අවශ්‍ය කරන තියෙන්නේ. ඔව්. හිම් ගාන්ට වැඩේ යනවා. හරි. ඉන්දුනීසියාවට අයත් ඔය බෝනියෝ දූපතේ පිහිටවන මේ නව අගනුවර මේ වෙනකොට රජයේ කාර්යාල කීපයක්ම හදලා තියෙන බිල්ඩින්.
1: ආ, ඒ කියන්නේ පටන් අරන් වැඩේ යාලානේ.
0: බිල්ඩින් ටික හදලා තියෙන්නේ. ගිහිල්ලා ස්ටාෆ් එකේ වල අනුගත කරන්න විතරයි තියෙන්නේ. අනුයුක්ත කරන්න විතරයි
1: තියෙන්නේ.
0: මරුනේ.
1: ඒකනේ.
0: ඊට පස්සේ අපි එනවා, අපි හැමෝම දන්න බැංකොක් නුවරට. ඒ ලිස්ට් එකේ දෙවෙනි අර තියෙන බැංකොක්. තායිලන්තයේ බැංකොක් අගනුවර වසරකට සෙන්ටිමීටර් 1.3 අතර ප්‍රමාණයකින් ගිලා බහිනවා.
1: මේ ඔක්කොම අගනගර වෙලා තියෙන්නේ මොකද? දැන් තායිලන්තයේ බැංකොක්නේ අගනගරේ.
0: මේ රටේ බලධාරීන් මීට අවුරුදු ගානකට කලින් මේක දැක්කා. මේ අවදානම දැක්කා.
1: ඔව්.
0: ඒ නිසා අවදානම අඳුනගත්ත 1992 වගේ කාලෙදි බැංකොක් නුවර වසරකට සෙන්ටිමීටර් 5.10 අතර ප්‍රමාණයකින් ගිලා බැස්සා.
1: අහහ.
0: ඒ කාලේ ඉඳන් තමයි ඒ විදිහේ කැල්කියුලේෂන් එකක් තිබ්බේ.
1: ඔව්.
0: ඒ නිසා මේ නගරෙත් එහෙමයි, අර කර්මාන්ත මිනිස් පානීය ජල අවශ්‍යතා සඳහා භූගත ජලය ලබා ගැනීම.
1: ඔය කියන හේතු තමයි බලපාලා
0: තියෙන්නේ. ගොඩක් හේතු බලපාලා තියෙනවා. ඉතින් බලධාරින් ගං වතුර බාධක භූගත ජල ප්‍රවාහන නිර්මාණ, භූගත ජල භාවිත අඩු කිරීම, නගර සැලසුම් වෙනස් කිරීම, මේ වගේ ගොඩාක් දැන් ව්‍යාපෘති කරගෙන යනවා. ඉතින් දැන් 2100 වෙනකොට බැංකොක් නගරය අගනගරය සම්පූර්ණයෙන් ගං වතුරෙන් යට වෙනවා කියලා විද්‍යාඥයෝ කියනවා.
1: 2100.
0: ආයි බැංකොක් යනවා කියලා යන්න බෑ. ෂොපින් කරන්න බැංකොක්
1: ගිහින් ඉවරයි බැංකොක්.
0: මේකටත් මේගොල්ලෝ විසඳුම් හොයලා බැංකොක් කියන ටවුන් එක වෙන කොහේ හරි තැනක
1: හදනවා.
0: බලන්න ඒගොල්ලන්ගේ ප්ලෑනින්.
1: ඒකනේ.
0: අන්න එහෙමයි රටවල් දියුණුවෙන්. මේ දියුණු වීම කෙසේ වෙතත් රටවල් අවදානම් වලින් නේද
1: මුදවගන්නේ.
0: ඔව්. ඒව කළමනාකරණය කරන්නේ. වෙනීසියට යනකොට ඉතාලිය ඊළඟට ලිස්ට් එකේ තුන්වෙනියා.
1: හරි.
0: ලෝක ප්‍රසිද්ධ ජල නගරයක් මේ ඉතාලිය කියන්නේ. සාමාන්‍යයෙන් වසරකට මිලිමීටර 1.2ක් 1.2ක් නෙවෙයි, සාමාන්‍යයෙන් 1 or 2ක් වගේ ප්‍රමාණයකින් ගිලා බහිනවා. වසර ඔය 20 වෙනි සියවස පුරා වෙනිසිය සෙන්ටිමීටර් 20කින් ගිලා බැස්ස කියලා කියනවා. දැන් ඉතාලි පාලකින් වෙනිසිය වටා අලුත් ව්‍යාපෘති නිර්මාණය කළා. දැවැන්ත මුහුදු ආරක්ෂක පවුරක් ඉදි කළා තියෙනවා. ඒකට හේතුව මේ ගිලා බැසීම අවම කරන්න. ලේසි නෑ මූද එක්ක සෙල්ලම් කරන්නේ.
1: ඔව් ඒකනේ. කොහොමද පොඩ්ඩක් වැස්සත් වෙනිසිය යට වෙනවා කියලා මං අහලා තියෙනවා.
0: මුහුදු මට්ටම ඉහළ යාම වගේ හේතු තමයි ගොඩක් වෙලාවට මේක බලපාන. ඒකටත් ප්ලෑන් එකක් තියෙනවා. ඊට පස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තය. මේකත් එහෙම යට වෙනවා කියලා කියනවා.
1: ෆ්ලොරිඩා.
0: තව තියෙනවා චීනයේ ෂැන්හයි, ෆිලිපීනයේ මැනිලා, බංග්ලාදේශයේ ඩකා, ජපානයේ ටෝකියෝ. මේවත් ගිලා බැසීමේ අවදානමට දැන් පත් වෙලා
1: තියෙනවා. ඒ බලධාරීන් ඒවලට ගන්න ඕන පියවරත් මේ වෙනකොට අරන් ඇත්තේ නේද?
0: ඉතින් මේවට ඒ අවශ්‍ය කරන මේවා අරගෙන තියෙනවා. දේශගුණික විපර්යාස නිසා මේ අවදානම අකණ්ඩව තීව්‍ර වෙනවා කියලා කියනවා. අඩුවක් නැහැ. ආයි මේවා අත තියලා නවත්තන්න බෑ. හැබැයි එහෙමයි කියලා අතාරින්නත් බෑ.
1: මොකක්hari විකල්පයක් කියමිනුවෙන් හොයාගන්න
0: වෙනවා. ෆයිට් කරනවා, ෆයිට් කරනවා. හැම වෙලේම ඒගොල්ලන්ගේ හැම අවුරුද්දකම අයවැය වෙන්න පුළුවන්, ප්‍රතිපාදන වෙන්න පුළුවන්. මේවටත් බර තියලා තමයි අනිත් ඒවාට වියදම්
1: කරන්නේ.
0: බැංකොක් ටිකක් ඔන්න ගිය අවුරුද්දට වැඩිය මෙන්න අත ටිකක් මෙන්න මෙහෙම බහැලා. මෙන්න මෙහෙමයි.
1: මේ බිල් එක. මම මෙච්චර ගාණක් අයින් කරන්න වෙයි.
0: ඔව් ඒ වගේ හැම එකටම මේගොල්ලෝ ඇත්තටම සලස්මකට කරන රටවල්.
1: ප්ලෑන් එකකට යන රටවල්.
0: ඒ ආයහන්න දෙයක් නැහැ ඉතාලිය වගේ රටවල් ගැන නේ. ලංකාවෙන් කී දෙනෙක් ගිහලා ජීවිතේ ගොඩ දා ගන්නවද?
1: නැත්තම්. ඔය කියන රටවල් වල. උදේ 9:00 විනාඩි 15යි

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය මිලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: ඔබට 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල් තැන්ගේ ජයගත් විජය.
1: 9යි විනාඩි 23යි වෙලාව.
2: ක්‍රීම්රාජ්, ගණ අපේ උදේ මතක් කරානේ.
1: ඔව් කිව්වනේ අපි.
2: අද උදේ කිව්වා. රයිට්. එතකොට දැන් ක්‍රීම්රාජ් කියලා කිව්වම අපි දන්න අර බඩේ අමාරුවට, බඩේ යම් කිසි අපහසුතාවයක්
1: තියෙනවා. ලදරුපණ රෝග වලට ගන්න ඒක විතරක් නෙවෙයි.
2: ඔව්. නිෂ්පාදන ගොඩක් තියෙනවා.
1: කුරුලෑ සෝය තියෙනවා, ක්‍රීම්රාජ් අපි කිව්ව කරල් ගුලිය, වගේම වැල්මී පැණිය, හන්දි තෛලය, ක්‍රීම්රාජ් මුඛ සෝදනය, ඒ වගේම මහා අග්‍රරාජ කසාය, ක්‍රීම්රාජ් පේයාව තව තියෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම ගුණාත්මක ආයුර්වේද ඖෂධ තමයි ඔබේ අතට ක්‍රීම්රාජ් කියන නමින් පත් වෙන්නේ. ඉතින් ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් මේ ආයුර්වේද ඖෂධ ගන්න පුළුවන් ඔබට www.krimiraja.lk කියන වෙබ්සයිට් එකට එන්න. එහෙම නැත්නම් 011 752 889 කියන නම්බරයකටත් කතා කරලා විස්තර දැනගන්න පුළුවන්.
2: රෝග ගණනාවකට විසඳුම් ක්‍රීම්රාජ නිවසින් දෙනවා. එතකොට දැන් තව තව අලුත් අලුත් නිෂ්පාදන විලම්පලේ තියනවා වෙන්න පුළුවන්. නමුත් අවුරුදු 70ක් තිස්සේ මාකට් එකේ විශ්වාසය මේ විදියට තහවුරු කරගෙන නේද? අවුරුදු 70ක් ඉන්න බෑනේ මේව හරියටම නිට්ටාවට අවශ්‍ය කරන ඒ බලාපොරොත්තු වෙන සෝය දෙන්නේ නැත්තම්
1: අපේ ආච්චිලා සීයලා කාලේ ඉඳන් එතකොට ඔය එන්නේ.
2: අදටත් ඒ විශ්වාසයේ ප්‍රමිතිය, නිෂ්පාදනවල තියෙන ප්‍රමිතිය ඒ විදිහමයි. ඒ නිසා වගකීමෙන් යුතුව නිර්දේශ කරන්න පුළුවන්.
1: ඒ වගේම දිවයිනේ අංක 1 වී කැටීමේ යන්ත්‍ර වෙළඳපළට හඳුන්වා දුන්න මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ලත් එක්ක සම්බන්ධ වෙලා ඔබේ උන රැකියා සීනේ සැබෑ කරගන්න අවස්ථාව තියෙනවා. මාක්ස් පෙන් හෝල්ඩින්ග් සමාගමේ පුහුණු කාර්මික ශිල්පීන් සඳහා රැකියා අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔබේ ආයුධ පත අමල්ක මණික්කඩවර මහත්මයාට යොමු කරන්න කියලා අපි කිව්වා. මෙන්න නම්බර් එක, මෙන්න මේ කියන නම්බර් එකට තමයි ඔබේ ආයුධ පත යොමු කරන්න ඕන. 076-423-94-27 076-423-94-27.
2: ඉතින් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එක ජීවිත වෙනස් කරගත බොහෝ දෙනෙක් ඉන්නවා. අලුත් විවසායක මානසිකත්වයක් තියෙන ඔබටත් පුළුවන්කමක් තියෙන ඩෝම මැෂින් එක අරගෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ගෲප් එකත් එකතු වෙන්න. ඒ වගේම පැලොත් නිෂ්පාදන අතර තියෙන පැලොත් අයිස්ක්‍රීම් ගැන මතක් කරන්නම්. අයිස්ක්‍රීම් දන්සල් දෙන අයට අපි කියන ඔන්න විවිධ විදියට වෙන වෙන විදිය ෆ්ලේවර්ස් වලින් දෙන්න අයිස්ක්‍රීම්. හැමදාම වැනිලා, එහෙම නැත්නම් චොක්ලට්.
1: ඔච්චරයිනේ. ඔය දෙකෙන් එහාට යන්න. ඉතින් එතනින් එහාට යන්න දැන් ඔබට පුළුවන් බටර්ස්කොච්, බ්ලූබෙරි, මැංගෝ, බනානා, ඔරෙන්ජ් මේ කියන රසයන්ගෙන් පැලොත් අයිස්ක්‍රීම් එක රස බලන්න ඔන්න ඔබට අවස්ථාව තියෙනවා.

0: Gita-ja. ඔබවිත තිල්න කිරීමේ බැති පරදායකත්වය.
1: මේ හඳුන් කුරුවල්ඩත් ස්ටෑන්ඩඩ් තියෙනවාද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සිත් සුවඳින් පිරේවා.

0: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 Lakanda Radio ITN
2: උදේ 9 විනාඩි 30යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: දැන් බලන්න ඔබ ඊයේ ගත්ත හඳහන මෙන්න මේ විදිහටද ඔබට වාසනාව ගෙනල්ලා තියෙන්නේ කියලා. ඊයේ දිනුම් මැද්ද 1510 වෙනි දිනුම් වාරය හඳහන ටිකට් එකේ ජයග්‍රහී ලග්නේ වුණේ කටක ලග්නය, ජය අංක 14, අංක 17, අංක 27 සහ අංක 55. අංක ටික ගැලපිලා නම් ඔන්න ඔබ ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙලා. එහෙම ඉතාගෙන ගත්ත මහජන සම්පත 6201 වෙනි දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය T, ජය අංක 9, අංක 4, අංක 1, අංක 8, අංක 2 සහ අංක 8. ගොවිසෙත P අක්ෂරයත් එක්ක අංක 29, අංක 33, අංක 66 සහ අංක 73. මෙගා පවර් Y අක්ෂරයත් එක්ක සුපිරි අංකය අංක 25, ජය අංක 24, අංක 32, අංක 56 සහ අංක 67. දර නිදානය I අක්ෂරයත් එක්ක අංක 1, අංක 39, අංක 63 සහ අංක 80. අද සම්පත T අක්ෂරයත් එක්ක අංක 1, අංක 8, අංක 2 සහ අංක 8. NLB ජය X අක්ෂරයත් එක්ක බිංදුව අංක 7, අංක 9 සහ අංක 4. සුබ දවසක් කුඹ ලග්නයත් එක්ක අංක 22, අංක 52 සහ අංක 59යි ඔබට වාසනාව ගේන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලෙන්.

0: නවයයි විනාඩි 35යි වෙලාව. මම යන්නේ ප්‍රෙස් එකකට. ප්‍රෙස් එකක් සමන්තයක ප්‍රෙස් එකේ අපි සද්දර දාලා තියෙන්නේ. චාමින් දයියා තමයි එතන ගොඩක් වෙලාවට ඉන්නේ. සමන්ත එහෙට මෙහෙට එළියට එනවා වැඩි.
1: හරි.
0: එයාට රවුම් ගන්න තියෙනවනේ. හරිද? අපි ඔය
1: වැඩක් කරන්නේ
0: නෑ. එයා තමයි ඉතින් එයා ඉතින් වැඩ කරනවා. එනකොට තියා තමයි එළියට ගිහිල්ලා වැඩ ටිකේම සම්බන්ධීකරණය කළා.
1: වැඩ බලන්න. එහෙම
0: කෝඩිනේට් කළා, ඔක්කොම කළා, අවකලනය කළා, ඔක්කොම කළා මෙතනට ගිහින්නේ. හරි.
1: සමන්ත අයියා.
0: එතකොට චාමින් දයියාගේ විශේෂත්වයක් තියෙනවා. එයා එතන තියෙන රේඩියෝකේ මීටරේ ලක්කඬ මීටරේ වෙන කොහෙටවත් කරකවන්න දෙන්නේ නැහැ.
1: ආහහ.
0: තියලා ටේප් එකක් ගහලා
1: මෙහෙට ගන්න ඕන මිනිස්සු.
0: අන්න කොල්ල. අන්න අපේ ප්‍රවර්ධනාංශය අරන් ලොක්ක කරන්න ඕන.
1: ලොක්ක කරන්න ඕන.
0: අම්මද අපේ කොන්නේ මේ නේ. අපි ප්‍රොමෝෂන් එක ඇතුළේ වැඩි කරනවා. සමහර තැන්වල කඩවල් වලට එහෙම ගියාම
1: යන යන තැන ගිහින් 93
0: මීටරේ කරකවනවා.
1: කරකවලා එන්නේ.
0: ඉතින් මේ චාමින්දා නියමයි. ඔයත් අපි අහගෙන ඇති සමන්තයත් මතක් කරනවා.
1: හරි.
0: එතකොට අපි ඊළඟ සින්දුවට ගිහිල්ලෙමු. සුනීරගේ සින්දුවක් ඉල්ලලා ඊයේ මට ෆේස්බුක්ේ කීප දෙනෙක් මැසේජ් කරලා තිබුණා. අපි වහන අය දැන් අපිට මෙහෙම එකපාරට සම්බන්ධ වෙලා කතා කරලා කෝල් කරලා මැසේජ් නොකරත් ෆේස්බුක් එකෙන් අපිට සම්බන්ධ වෙනවනේ.
1: ඔව්.
0: ඒගොල්ලෝ ඇවිල්ලා ඉතින් සමහරලාට කියනවා මේ මෙන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න. අදහස් යෝජනා චෝදනා ඔක්කොම තියෙනවා.
1: බයිනවා
0: නේ. ඒවත් අපි තාම නේද? තාම මැදහත් සිතින්
1: බාර ගන්න.
0: පහන් සිතින් අපිව බාර ගන්න.
1: මේ මෙසක් කාලේනේ.

Anda Radio ITN ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ගුවන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බිට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ලුකයා මාර වෙඩනේ ඕනේ දොක්කි කිවානේ මඩ මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකු තතපය වෙඩ කරන්නේ අය මට.
2: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
3: හිනා වෙවි සින්දු අහන්න. FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
4: Evening drive with Chamit and Charu.
5: Sama anugrahaya.
4: Rasayenut ihala. Gunayenut ihala. Vijaya Tose Mishranaya.
5: Vijaya Products. Ape rasaya rate samata.
6: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
7: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
8: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා.

0: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලකාණ්ඩ රේඩියෝ ITN
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 176 479 579.
3: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි? මෙක අපව තැගි දැන් ඩබල් වෙලා. සුපිරි තැගි තුනක්. ප්‍රථම තැගි 120. ලක්ෂ දෙකේ තැගි සමග සුපිරි අංකයට තැග. මෙක අපව.
2: උදේ 9:52.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
4: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: ආලෝකමය
1: මැයි 27 වනදා 30 කොට මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී
0: රාජ්‍ය විසක් මංගල්‍ය සහ විසක්

0: නායම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්වේදී.
1: බෞද්ධ උරුවයේ අභිමානය සමරන්න. පොතුසි පුබුදන්න. ඔබත් එක්වන්න.
2: ලෝකානුකම්පා
0: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හනි
1: බෙතපර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්ව වලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.
3: 9:53 වෙලාව.
4: එහෙනම් මං මට නිකන් අද සිකුරාද වගේ ෆීල් එකක් කරා.
3: නෑ අද බදාදානේ.
4: අද බදාදානේ හිතයි අනිද්දායිත් වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට වෙසක් වෙනුවෙන් නිවාඩු තියෙන්නේ. මේ යන්
3: යන්න කලින් මතක් කරනවා විජය නිෂ්පාදන කැමති කරස කරගන්න. විජය කියන නමින්ම තෝරගන්න. ඒ වගේම පැල්වත්ත කියලා කියන්නේ ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ශේත්‍රයේ දවන්තයා. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා ඕන කරන යෝගට්, බටර්, අයිස්ක්‍රීම්, ගිතෙල් මී කිරි මේ හැමදේම පැල්වත්ත කියන නමින්ම මිලදී ගන්න.
4: එහෙනම් අපි හම්බ වෙනවා හෙට උදේ 7ට.
3: එහෙනම් සුබ දවසක්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරන දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 21 6 7 9 5 7 9
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0271 711 711 1
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ශනික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: ලක්කඩ ප්‍රවෘතිය සමගින් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘති සංස්කරණයේ චන්දන මාරසිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්එල්බී දනඩිතහනේ ලොතරැයියේ රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 75ක්ම වූ තරඹක තදවැසි ඇති විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර, සබරගමු සහ වයිප පළාත්ද ඒ අතර වනවා. මධ්‍යම කඳුකරේ බටහිර බැව් ප්‍රදේශ, උතුර, උතුරු බැද සහ වයිප ඇතුළු පළාත්වල පැයට කිලෝමීටර 40ක පමණ තරඹක තදසුලන් ඇති විය හැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. කනක සන්තූරයේ සිට මන්නාරම හරහා හලවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙලටොබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60ක් පමණ වී හැකි බවත් කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. සඳ මත ස්ථිර කඳවුරක් ගොඩනැගීම සඳහා වන NASA ආයතන සැලසුමේ තවත් පියවරක් එළිදක්වා තිබෙනවා. රොබෝගොඩ වැසවීමේ යානා, ඩ්‍රෝන යානා සහ සඳට යැවිය හැකි අනිකුත් යානා නිෂ්පාදන ආයතන සම්බන්ධයෙන් එහිදී අදහස් පළ කර තිබෙනවා. 2032 වසර වන විට සඳෙහි දකුණු ද්‍රවයෙහි න්‍යෂ්ටික හා සූර්ය බලශක්තියෙන් බලකැන්වෙන කඳුරක් ඉදිකිරීම ඇමරිකාවේ සැලසුම වී තිබෙනවා. ඒ සඳහා වන ඩොලර් බිලියන 20ක වැඩසටහනක් NASA ආයතනය ප්‍රකාශයට පත් කළා. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
4: 24 පෑම සීරුවෙන්

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ ITN.

0: අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120, ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයකට ටැග්. මෙගා පවර්.

0: ගුඩ් මෝනිං සුබෝදෑසනක් ජයග්‍රහි වාසනාවන්ත ප්‍රබෝධම දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. අද මේ මාසේ 27 වෙනිදා අඟහරුවාදා දවස අපි ලකන හර්බිට් මේ විදිහට ආරම්භ කරනවා. ඉතින් දැන් කොහම වුණත් ප්‍රදේශ කිහිපයකට වැස්ස අඩු වෙලා තිබුණ පහුගිය දිනවල පැවති අයහපත් කාලගුණය දැන් ටික ටික පහව ගිහින් තිබුණා. කොහොම නමුත් දැන් ඕන අද වෙනකොට වාර්තා වෙලා තියෙනවා නිරුත දිග මෝසම දිවින හරහා ස්ථාපිත වෙලා තියෙනවා. ඒ හින්දා දිවිනේ නිරුත දිග ප්‍රදේශවලට වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා කියලා බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වල ගාල්ල මාතර මහනුවර නුවරලේ දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා කියලා සඳහන්. මේ ප්‍රදේශවල ඇතම් ස්ථානවල මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළ තියෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ කුරුමගින් සිදුවන අනතුරු අවම කරගන්න කියලා සඳහන් කළ තිබෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් දේශවලයි වගේම උතුර උතුරු මැද වයඹ සහ දකුණු පළාත් වලත් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර් 30ක 40ක පමණ තරමක තද සුළං නැති වෙනවා කියලත් අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකිය සඳහන් වෙලා තියෙනවා. දැන් ඔන්න වැස්ස අඩු වුණා කිව්වට දැන් කොළඹට නම් ඔන්න පොඩ්ඩක් කලු කරලා තියෙන්නේ. අපි මැදිරියට එන කලිනුත් පොඩ්ඩක් බලලා ආවේ චුට්ටක් වැස්ස වැඩි කරලා තියෙනවා. ඒකෙන්ද පොඩ්ඩක් පරිස්සම් වෙන්න මේ දවස්වල. ඔය දුර ගමන් එහෙම යනවනම් වාහනයක එහෙම යනවනම් පොඩ්ඩක් වාහනය පිළිබඳවත් සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම ඔය හයිවේ එක එහෙම යනවනම් පැයට කිලෝමීටර් 60ක විතර ස්පීඩ් එකේ තියාගෙන යන්න කියලත් සඳහන් කරලා තියෙනවා. දැකලා තිය අනිවාර්යෙන්ම මේ නිවේදන පෝරුවල සඳහන් වෙලා තියෙනවා වේගය. වේග ඉක්මවා යන්න එපා. මොකද අපි දන්නේ පාරවල් කොහොම තත්ත්වයක තියෙනවද කියලා ලිස්සන වෙන්න පුළුවන්. වාගේ වාහනේ ටයර් පිළිබඳව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කියලාත් මේ වෙලාවේ මතක් කරනවා. විශේෂයෙන්ම බයික් වල යන අය ඉන්නව නම් දවල් වුණාට කමක් නැහැ, වැස්ස තියෙනව නම් හෙඩ්ලයිට්ස් එහෙම දාගෙන යන්න. අනතුරක් වළක්වා ගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි බයික් වගේ එකක බයිකයක් පදිනව නම් අනිවාර්යයෙන්ම හෙඩ්ලයිට් එක දාගෙන යන්න. ලෝකයේ තියෙන කුඩාම වාහනය තමයි බයික් එක කියලා කියන්නේ. ඉතින් ඒක හින්දා වැඩිපුරම අනතුරු වෙන්නෙත් ඔය බයිසිකල් වල යනකොට. ඒක හින්දා පොඩ්ඩක් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. වෙසක් සතිය ඔන්න දැන් ආරම්භ වෙනවා. දැන් ඉස්සරහට තියෙන වෙසක් කාලේ 30 වෙනිදා 31 වෙසක් පොහොය නිමිති කරගෙන ලංකාවේ විවිධ ප්‍රදේශවල ආමිස සහ ප්‍රතිපත්ති පූජා රසක් සංවිධානය කළ තියෙනවා. ඒ වගේම දන්සල් තොරණ නේද, මේ හැමදේම සංවිධානය වෙන කාලයක්. ඉතින් පොඩ්ඩක් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ඔබේ. දැන් ITN වෙසක් කලාපේ ITN පූජා වෙසක් කලාපේ මෙවර පිළියන්දල නගරය කේන්ද්‍ර කරගෙනමින් තමයි පැවැත්වෙන්නේ. වාට වෙසක් බලන්න ඕන නම් අර කවුරුත් ඉස්සර කියනවනේ වෙසක් බලන්න නම් කොළඹ තමයි යන්න ඕන. මෙවර තියෙන්නේ පිළියන්දල. පිළියන්දලට ආවොත් ඉතින් ඔයාටත් වෙසක් තමයි. අපි ඉන්නවා පිළියන්දල වෙසක් කලාපේ. වාට පුළුවන් ඒ පැත්තට එන්න. 30-31 ඉඳලා අපි ඉන්නවා පළවෙනිද දෙවෙනිද වෙනකන්. ඉතින් වාට පුළුවන් ඒ පැත්තට එන්න අපිත් එක්ක එකතු වෙන්න. මේ වෙසක් වෙනුවෙන් සංවිධානය කරලා තියෙන ඒ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා එක්ක සම්බන්ධ වෙන වාට හැකියාව ලැබෙනවා. දැන් මං හිතන්නේ ගෙවල් වලට වෙලා කූඩු එහෙම හදනව නේද, වැඩ ගොඩයි. ඉතින් ඒවත් කරන හතරතුර ලකන හાર્ට් බීට් මේ පැත්තට වාට එන්න පුළුවන්. 07 03 93 5 93 7 07 03 93 5 93 7 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මේ පැත්තට වාට එන්න පුළුවන් මැසේජ් එකක් දාන්න. මම බලන් ඉන්නවා එනකන්. දවල්ක වෙනකන් අදත් ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් හොයාගෙන අරගෙන අවිල්ල තියෙන්නේ. වාස කරන සින්දු ගොඩක් අද තවල් එක වෙනකන් අහන්න පුළුවන්. අපි අද ලස්සන සින්දුවක් තෝරගත්තා. අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරන සින්දුවක් තමයි මම අද පළවෙනි ගීතේ විදිහට තෝරගෙන තියෙන්නේ. අපි එහෙනම් සින්දුව අහමු. ලකන හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙන යන්න. උදේ 10යි විනාඩි 12යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

උදේ 10 විනාඩි 17 වෙලාව ලකඩ හાર્ට් බීට් වල පළවෙනි පෑයෝ යම මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. දැන් ඉතින් ගෙදරට වෙලා විසකූඩු అలවගෙන ඉන්නව නම් මේ වෙලාවට හොඳයි කිරිතේකක් එහෙම බොනවනන්නේ. දැන් උදේට කාලෙ හැම ඉන්නේ. ඒ වෙලාවට ඔයාට කිරිතේකක් එහෙම හදාගෙන බොන්න පුළුවන් නම් මොන හොඳ නිෂ්පාදනයක් පිළිබඳව අපි කියන්න යන්නේ. සියදසියක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක් තමයි පැල්වතු නිෂ්පාදන කියලා කියන්නේ. මයනතු අරගෙන පාවිච්චි කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක්. රසකාරක වර්ණක කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැති අපේම රටේ අපේම දෙයක් තමයි පැල්වතු නිෂ්පාදන කියලා කියන්නේ. ඒකින්ද මයනතු අරගෙන පාවිච්චි කරන්න පුළුවන් ඔයාට. දැන් ඔය පැල්වතු කිරිපිටියක ගත්තට පස්සේ ඔයාට මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේ කියන අවුට්ලට් එකට ගිහිල්ලා පැල්වතු නිෂ්පාදන වැඩිපුරම මිලදී ගන්න කියලා ඔයාට මතක් කරනවා. ස්ටැන්ඩ් තිලකරත්නමාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාඛාව, ඒ වගේම තමයි බත්තරමුල්ල පළවත්තු ශාඛාව ආවෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. අනුරාධපුර මර්දංකඩවල ශාඛාවත් උන් ආවෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ කියන ශාඛාවන් වලට ඔයාට යන්න පුළුවන්. එහෙම නැත්නම් යන්න ළඟම තියෙන සුපිරි වෙළඳසැලට ගිහිල්ලා පළවත්තු නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න. ඒකට මතක කරන ඕන ඔය ව්‍යාජ අනුකරණ වලට රැවටෙන්න එපා. හරියටම පැල්වත්ත නාමය තියෙනවද කියලා බලලත් මිලදී ගන්න කියලා වාට මතක් කරනවා. උදේ 10 විනාඩි 18යි වෙලාව. ලකඩ හાર્ට් බීට් වල පළවෙනි පෑය ඔයා මේ විදිහට එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ පැත්තට එන්න පුළුවන්. මම බලාගෙන ඉන්නවා ආ එන කන්දවල් එක වෙනකන් ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් අරන් આવી තියෙන්නේ අදත්. 0703939537 0703939537 අපේ WhatsApp නම්බර් එක. එක් මිනිත්තු මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මැසේජස් දාපු යාළුවෝ ගොඩක් ඉන්නවා. යාළුවත් ආදරෙන් එකතු කරගන්න ඕන. ඉතින් ඔය විදිහටම ඔය ආදරේ තියාගෙන මාත් එක්ක දවල් එක වෙනකන් මේ වගේ ලස්සන සින්දුරික ඔයාලට අහන්න පුළුවන්. හරි, අපි ළඟට තවත් ලස්සන සින්දුවක් තෝරගෙන තියෙන්නේ. මිල්ටන් මල්වාරුච් මහත්මයාගේ සින්දුවක් තමයි තෝරගෙන තියෙන්නේ. අපි නම් සින්දුව හලායි මේ පැත්තට එමු. ලකඩ හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙන යන්න. උදේ 10:19

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: උද 10 විනාඩි 22යි.
2: දෙව්බමුන් කලේ ආරාධනා
3: මේකයි බුදු ගීතය ඔබ වෙත තිළිණ කිරීමේ
4: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
5: හැබැයි අම්ෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදර නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්ෘතා.

0: Anna Radio ITN සසර මඟ ගිනි නෙවු මහා කරුණිකයාණෝ අසිරිමත් බුදු ගුණ වරුර
1: පූජ්‍යපාද කැලණියේ අජිත ස්වාමින් වහන්සේ
2: බුදුරජාණන් වහන්සේ හැම රාගයක්ම හැම ද්වේෂයක්ම හැම මෝහයක්ම මුළුමනින්ම දුරු කළ නිසා අරහං වනසේක බුදුරජාණන් වහන්සේ ඇසින් රූප දැක කනින් ශබ්ද අසා නාසයෙන් ආග්‍රහණය කොට දිවෙන් රස විඳ කයෙන් පහස ලබා මනසින් අරමුණු සිතා ඒ කිසිවකට නොවැළුණසේක නොගැටුණසේක මුලා නොවුණසේක ආශාව දුරු කළසේක එම නිසා ඒ උතුම් බුදුරජාණන් වහන්සේ අරහං වනසේක අරහං වනසේක අරහං වනසේක
0: සියල් සිත් නිවාසනසාලන්නට අසිරිමත් බුදු ගුණ වරුණ

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: ගුඩ් මෝර්නින්. උදේ 10යි විනාඩි 36යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: Heartbeat.

උදේ 10 විනාඩි 35යි වෙලාව ලැකඬ හાર્ට් බීට් වල පළවෙනි පැය ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ WhatsApp chat එක පැත්තට යන්න කියලා හිතුවා මේ වෙලාවේ අපිව අහගෙන ඉන්නවා කියලා අපේ යාළුව කට්ටියක් මැසේජ් කරලා තියෙනවා යාළුවා ආදරෙන් එකතු කරගන්න ඕන මේ පැයට අපි මාතලේ පැත්තට යන්න කියලා හිතුවා හැමදාම වගේ පළවෙනි මැසේජ් එක ඔන්න අද දෙලිනි දාලා තියෙනවා දෙලිනි good morning මැසේජ් එක දාලා දෙනවා hello hello කලබල පැන්චෝ good morning කොහමද ඔයාට ඊයේ නම් ආවේ නැහැ කිමද කාරණේ කියලා දාලා තිබ්බා ඊටින් වැඩ තිබ්බා අයිය මං ප්‍රෝග්‍රෑම් එකට ආවේ නැති වුණාට එලින්දන් සම්බන්ධ වුණා ඒටේකියා සුරේකෙම වගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියරිය ආරම්භ වුණා ඉතින් ඒ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න වෙනවා අපිට ඉතින් ඒක නිසා අයිය ආවේ නැහැ පොඩි නිවාඩුවක් ගත්තා එයා වෙසක් කූඩු අලවන ගමන්ලු ඉන්නේ ඔයාව අහනවා පරිස්සමට සතුටින් ඉන්න ආදරේ ගොඩක් ලක්කරට කියලා මැසේජ් එක දාලා තියෙනවා ඉතින් එයාවත් ආදරෙන් මේ වෙලාව එකතු කරගන්නවා ආයෙත් එකම යන්න හිතුවා නුවර පැත්තට නුවරින් අපේ ප්‍රියංක මේ වෙලාවේ අපිව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා සුබ දවසක් වේවා ජයග්‍රහී දවසක් වේවා ගිහන් මල්ලි මගේ අම්මා අශෝකා මගේ හස්බන්ඩ් කුමාර ධෝනි යෝෂි වාවත ආදරෙන් එකතු කරගෙන ලස්සන සින්දු ගොඩක් ඕනි කියලා මැසේජ් එකක් දාලා තිනවා අනිවාර්යෙන්ම නවල් එක වෙනකන් අහගෙන හිටියොත් ඔයාට ලස්සන සින්දු ටිකක් අහන්න පුළුවන් good morning ලක්කන අපිට ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද උදේ ඉඳන් ඔයාලව අහගෙන තමයි අපි වැඩ කරන්නේ දවසේ යනව දැනෙන්නෙම නැහැ ලක්කනහන හැමෝම වයි ඔයාවයි ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්නවා කියලා අපේ නුවරින් ශෂිනි මැසේජ් එකක් දාලා තිනවා ශෂිනි වාවත ආදරෙන් එකතු කරගන්නවා අලවතු ගොඩ ඉඳන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්න යාළුවෝ සෙට් එකක් ඉන්නවා නෝණක්කා ඒ වගේම මලියක් අනේද මල්ලියක් වෙන්න බෑනේ මලියක් ඉන්නවා ඒ වගේම නීතක්කා සුජාතක්කා අමාලි නෂීහා නේද නෂීහා ඒ වගේම අබ්දුල් කට්ටියම ආදරෙන් එකතු කරගන්න කියලායි මැසේජ් එක දාලා තියෙන්නේ එහෙනම් ඔන්න කට්ටියම එකතු කරගන්න කොට්ටාව පැත්තට යන්න හිටුවා අපේ ජය මාමා මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා ලකඩ හાર્ට් බීට් හදත් අපි අහගෙන ඉන්නවා සින්දුකට අපිවත් එකතු කරගන්න ඊයේ මොනිකා දුව නම් නියම සින්දු ටිකක් දුන්නා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා කොට්ටාව ඉඳලා අපේ ජය මාමා ලොකු බොස්වත් එකතු කරගන්නවා උපුල් ඒ වගේම පොඩි බොස් වරුණ චම්පා මිස් ලක්ෂ්මි මිස් මදුශංකර් ජගත් කට්ටියම එකතු කරගන්නවා කියලා ජයමා මැසේජ් එක දාලා තියෙන්නේ අයියා අපි නාරම්මල ඉඳලා අපේ ධම්මික සරත් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ සුනිල් අයියා ආයතනයේ වැඩ කරන සියලු දෙනාම වගේ මේ වෙලාවල අකනහන හැමෝම ආදරෙන් එකතු කරගෙන ලස්සන සින්දුරික කෝණි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ ඉතින් යාළුවත් එකතු කරගන්නවා මමත් අහගෙන ඉන්නවා ලස්සන සින්දුවකට එකතු කරගන්න අපේ ඉනෝකා මැසේජ් එක දාලා තියෙන්නේ ඉනෝකාතු ආවත් එකතු කරගෙන අපි යනවා රයිගම පැත්තට අපේ සරච්චන්ද්‍ර ඩයස් ගලේ කඩේ ඉඳන් අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ ඒ වගේම බතර මුල්ල ඉඳලා අපේ කවුද මේ ශාමලි නේද ශාමලි කොහොමද ආවත් ආදරෙන් එකතු කරගන්නවා ලස්සනම ලස්සන කූඩු ටිකක් මට ෆොටෝ එකක් දාලා තියෙනවා මේ පැත්තට අපේවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ආදරෙන් එකතු කරගන්නවා හබි රත්නායක ඒ වගේම මිහිරියක් සහ ලකනහන හැමෝම ආදරෙන් එකතු කරගන්නවා ලස්සනයි කූඩු ටික හරිද හරි එදකම අපිට නෝමල් මැසේජ් කරපු යාළුව කට්ටියකුත් ඉන්නවා අලවත් එකතු කරගන්න ඕන මේ වෙලාවේ සුබ දවසක් සින්දුවකට මාවත් එකතු කරගන්න කෑගල්ල මීදනී ගමේ අපේ උපනන්ද තමයි මැසේජ් එක දාලා තියෙන්නේ

0: ඒත් මල්ලි චාමර වීරසිංහගේ නෝන ගම සින්දුව දෙන්න පුළුවන්ද කියලා අපේ සිතාරි මැසේජ් එකක් දාලා තියෙනවා. උස්සංගොඩ කඳ දෙන්න පුළුවන්ද? විතරණ හම්බන්තොට ඉඳලා මැසේජ් එකක් දාලා තියෙන උස්සංගොඩ ඔය පැත්ත නේද තියෙන්නේ? ඒකනේ අපි ඇවිත් තිනෝ පැද්දට. ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න හලව කැකුලවල රත්නේ රත්නේ කහඳ වේ වගේම සුනිලා ජයංගනි ස්වර්ණිමත් ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අපේ නෝරින් සංජීව මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. KDS සමල්සිංහ KDS සේරුවා විලින්දලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් කට්ටියම එකතු කරගෙන මම ලස්සන සින්දුවක් කියලා ළඟට ලෑස්ති කරගෙන තියෙනවා. අපි සින්දුවට යන්නත් ඕන. ඒ වගේම තමයි මතක් කරන්න ඕන වැස්සත් එක්ක පොඩ්ඩක් නැවතත් ඔය ඩෙංගු මදුරු ව්‍යාප්තිය වැඩි වෙලා තියෙනවා. ඒ පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරන්න කියලා මතක් කරනවා. ඔය වැස්සට එකතු වෙන වතුර වලින් පුංචි පුංචි මදුරු කීටෝ ඇති වෙන්න පුළුවන්. ඒවයින් ලොකු විපතක් කරන්න පුළුවන් අපිට, අපි අවට ඉන්න අයට. ඒකෙන්ද අපේ අවට ඉන්න අය ගැනත් අපි ගැනත් අපි හිතන්න ඕන. ඔය ගෙදර එකතු වෙලා තියෙන ප්ලාස්ටික් කෑලි වගේම ප්ලාස්ටික් කෝප්ප, ඔය පිංගං වතුර එකතු වෙන දේවල් තියෙනවනේ. වගේම තමයි පරණ ටයර් එහෙම තියෙනවා. විශේෂයෙන්ම ඔය වැහිපීලිවල වැහිපීලි බ්ලොක් වුණාට පස්සේ ඒවයි තියෙන පුංචි වතුරත් ඇති මදුරුවන්ට බිත්තර දාන්න. එතකොට අපි ලොකු විනාශයක් තමයි අපේ අපිට සහ අපේ අවට අයට කරගන්නේ. ඒකෙහිඳ පොඩ්ඩක් ඒ පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරන්න. විශේෂයෙන් ඔය වැහිපීලි එහෙම සුද්ධ කරන්න ටයර් එකක් එහෙම තියෙනවනම් ටිකක් පස් ටිකක් දාලා මල් පැලයක් එහෙම ඉඳන්න. කම්මැලිකමට ගෙදරට වෙලා ඉන්නතු හරිද? හරි, එහෙනම් අපි යමු සින්දුවට. සින්දුවට යන්න කලින් වෙලාවත් බලන්න තියෙනවා. පොඩි බ්‍රේක් එකක් ගන්නත් ඕන. අපි සින්දුවට යමු. මම ශෂිකාගේ තවත් ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙන ඊළඟට. අපි එහෙනම් සින්දුවට යමු. ලක්කඩ හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙනම. ලක්කඩ හાર્ට් බීට් අහන වෙලාව මතක් කරනනම් උදේ 10යි විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකි

සිරි කතරේ අතරමඟ දම් අමා ආලෝකයේ විත ඔබ කැඳවා යන සදහම් පාරමිතාව පන්නේ පිටියේ ධර්මපාලි විද්‍යාලයේ බැතිගේ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනිම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
0: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා

0: ආතරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ හතර වෙනකම්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි.

0: රසයනුත් ඉහළ, ගුණයනුත් ඉහළ. විජය තෝසේ මිශ්‍රණය.
1: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.

0: කලින්
1: ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්ක වලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙංගු රෝගියෙකු වීමට පෙර ඩෙංගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.
2: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: උදේ 10:57 වෙලාව ලකඩ හાર્ට් බීට් වල පළවෙනි පෑය එනන් අපි මේ විදිහට ඉවර කරනවා. අපි ආපහු හම්බ වෙන්නේ දෙවෙනි පෑයේදී. දෙවෙනි පෑයට යන්න කලින් ඔයාලට පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව මතක් කරන්න තියෙනවා. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ 100%ක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක්. බයනදෝ මිලදී ගන්න වසවිස නැති, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය නැති හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව මතක් කරද්දී පැල්වත්ත කිරිපිටියක දැන් ඔයාලට මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම පැල්වත් අවුට්ලට් වලින් විතරක් නෙමෙයි ළඟම තියෙන සුපිරි වෙළඳ සලනුත් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි පැල්වත් යෝගට් එක, පැල්වත් අයිස්ක්‍රීම්, වාකැමති ෆ්ලේවර්ස් ගොඩක් වඩ මිලදී ගන්න පුළුවන් පැල්වත් අයිස්ක්‍රීම් එකිනුත්. ඒ වගේම තමයි පැල්වත් බටර් එක. මේ හැම දෙයක්ම ඔයාට බය නැතුව පැල්වත් නාමයේ යටතේ මිලදී ගන්න පුළුවන්. මම ඉක්මනටම අවුට්ලට් එක මතක් කරන්නම්. ස්ටැන්ලි දිලකරන්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටියේ තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාඛාව, බතරමුල්ල පළවත්ත ශාඛාව, ඒ වගේම අනුරාධපුර මර්ධංකඩවල ශාඛාවත් ඔන්නා වෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ ශාඛාවන් වලට ගිහිල්ලා පාඩ පළවත්ත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න පුළුවන්. හරි, අපි එහෙනම් ලක්කඩ හાર્ට් බීට් පළවෙනි පෑය මේ විදිහට ඉවර කරනවා. ආපහු හම්බ වෙන්නේ අපි පෑයේ ප්‍රවෘත්ති වලින් පස්සේ. එතකන් සතුටින් පරිස්සමින් ආදරෙන් අපිව අහගෙන ඉන්නවා.

0: ලක්හඬ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකයි දිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දනමාර සිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හැටෙන දික්කොය දිත්ව ඝාතනයේ සැකකරු අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඉන්පලා ගොස් තිබෙනවා. භගවන්තලාව පෙට්‍රසු වතුයායේ සැකවී සිටියදී අත්තරන්කුට ගැනීමෙන් අනතුරුව එම සැකකරු හැටෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි පොලිසිය පවසන්නේ. එය අනුව ලබන බස තුන්වරදා තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. එහිදී ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සැකකරු අද අලුයම පැනගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. ඊශ්‍රායලයේ දකුණු කලාපයේ ගුවන් අනතුරු ඇගවීමෙන් අද නිකුත් කර තිබෙනවා. ප්‍රදේශ කිහිපයක ජනතාවට අනතුරු ඇගව වූ බවයි ඊශ්‍රායල බලධාරීන් පවසන්නේ. මීට පෙර හිස්බුල්ලා සංවිධානය සඳහන් කළේ ඊශ්‍රායල් ආරක්ෂකංශය ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කළ බවයි. දකුණු දිගලේ බ්‍රනී රදී සිටින හමුදා සාමාජිකයන් ඉලක්ක කරමින්ද අවස්ථා 32කදී ප්‍රහාර එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය ප්‍රකාශ කළා. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති දහවල් 12ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවේසන හේවා.
1: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN.
2: එකොළහයි විනාඩි පහයි වෙලාව.

0: RITN රටට වග කියන රේඩියෝව
1: ලකන හර්බිට හංගින වෙලාව මතක් කරනනම් 11 විනාඩි 13යි.
2: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: ජලය පැහැදිලිය, නොකලමුණු ගැඹුරු විලක් මෙන්ය. ධර්මය ශ්‍රවණය කොට පැහැදුණු පණිවරුද එසේ විති.
1: Just like a deep lake with clear and placid water, wise men become extremely serene and appeased upon hearing and understanding.

0: මැයි 27 වනදා තිහකොට නිතෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී
1: රාජ්‍ය වෙසක් මංගල්‍ය සහ වෙසක් කලාපය
0: මැයි 27 සිට ජුනි 2 දක්වා නිතෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායිම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්‍රයේදී
1: බෞද්ධ උරුවයේ අභිමානය සමරන්න බොතුසි පුබුදන්න ඔබත් එක්වන්න
0: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හඬින්
1: බෙත්පර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374

0: පිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Plastic polythene nati vesakolelak. Love pahalavu shreshtatama parisara vedyanan vahanseke temakulata සැරසිලි සඳහා පරිසරයට හානිකර පොලිතින් ප්ලාස්ටික් යොදා නොගැනීම බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කළ හැකි මහත් ගෞරවයකි. පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.

0: සතියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ නුතුරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: 105 FM 93.7 Lakhanda Radio ITN
1: දවල් 11 විනාඩි 30යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: උණුසුම සනසුම හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා මෙමරි ලොස් කෝල්ද ඩොක්ටර් යාද සුන්නද මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තටපය වෙඩ කරන්නේ අයියා මට සුපරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
1: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
0: Evening drive with Chamit and Charu.
1: Sama anugrahaya.
0: Marksman samuha vyapare vithin genwa bita harina dan navanimavakin ena domaso entry wikitime yantrika sadambara himikaruwe kumanna. Adumama thanna 0117 679 579.
4: Ratata

0: Radio ITN.
1: එකලහයි විනාඩි 36යි.
2: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මෙලිතේ කත හැකි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හනහඩ බලා ගන්න.
4: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
5: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.
0: Heartbeat.
1: එකලහයි විනාඩි 37යි. වෙලාව ලැකෙන හાર્ට් බීට් වල දෙවෙනි පැය ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව මතක් කරන්න යන්නේ. 100%ක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. ඉතින් බය නැතුව මිලදී ගන්න පුළුවන් ඔයාට. අපේම රටේ අපේම නිෂ්පාදනයක් හින්දා බය නැතුව පොඩ්ඩක් උනත් දෙන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් තමයි අපේ රටේ දේශීය කිරිගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරියාස්වැන්නෙන් තමයි පැල්වත නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. පැල්වත නිෂ්පාදන පිළිබඳව මතක් කරද්දී පැල්වත කිරිපිටියක මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම දැන් ඔයාලට මිලදී ගන්න පුළුවන් විලද පොලෙන්. ඒ වගේම තමයි මම මේ මතක් කරන අවුට්ලට් එකටත් ගියොත් ඔයාලට පැල්වත නිෂ්පාදන වැඩියෙන් මිලදී ගන්න පුළුවන්. ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාඛාව, බතරමුල්ල පැලවත්ත ශාඛාව තියෙනවා. ඒ වගේම තමයි අනුරාධපුර මර්දන් කඩවල ශාඛාවත් උන ආවෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. මේ කියන ශාඛාවන් වලට ගිහිල්ලා වාඩ වැඩියෙන් පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. හරි, අපි තවත් ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙනවා. ඉන්දික රුවන් ගෙහම නැත්තම් රූණිගෙ සින්දුවක් තමයි මම ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි මේ සින්දුවෙන් පස්සේ මේ පැත්තට මැසේජ් කරපු අපේ යාළුව කට්ටියක් එකතු කරගෙන තමයි හදන්නේ. එතකන් පරිස්සමින් සතුටින් ආදරෙන් අපිව හගෙන ඉන්න. 11:38

0: 11 විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
5: බුද්ධං සරණං.

0: තොරණට තොරමින් තොරණට ලක්කන වෙසක් සැරිසල ලක්කන
1: දැන් පස්සේ වෛශාක්‍ය සම්බුද්ධාලෝක තොරණ සමිතිය මගින් ලෝකවාසී සියලු ජනතාවට බුද්ධාලම්බන ප්‍රතියෙන් යුතුව දිගහරිනු ලබන සමුද්‍ර වාණී ජාතක කතා වස්තුව රැගත් තොරන් රාජා මෙවර ග්‍රෑන්ඩ් පාස් කොස්ගස් මන් සන්ධියේ ඉදිකරනු ලබන්නේ 55 වැනි පියවරට බව සාඩම්බරයෙන් මතක් කරති. මෙම තොරන් රාජාගේ විශේෂත්වය චිත්‍රරාමු 15කට අධික සංඛ්‍යාවකින් සමන්විත අතර ප්‍රවීණ චිත්‍රශිල්පී ආනන්ද ජලත් මහතාගේ තෙලිතුඩින් මෙම චිත්‍රරාමු සියල්ල නිර්මාණය වී තිබීමත් ඒ සියල්ලම එදා මෙදා තුරව භාවිතා කරනු ලබන ඒ රෙදි සාමාන්‍ය තීන්ත ඒ වර්ණ ගැනීම එදා කාලයේ පටන්ම පවතා ක්‍රමය අනුව සිද්ධ වෙන අතර මෙවර විදුලි බලශක්තිය පිරිමැසීමේ අරමුණින් පික්සල් ලයිට් වලින් වැඩි කොටසක් ආවරණය වන පරිදි එදා මෙදා තුර තොරන් කලාවේ විදුලි ආලෝක රටා නිර්මාණය වූයේ ෆ්ලෑෂර් කොට සම්ප්‍රදායට ඉඩක් සලසමින් පහතමාලයේ චිත්‍රරාම් එම ෆ්ලෑෂර් කොට වලින් ආලෝක දහරා වීදුණු ආකාරයෙන් විදුලි කාර්මික ශිල්පියා

0: විසින් සකස් කර ඇති අතර සම්පූර්ණ ලයිට් 70,000කට ආසන්න සංඛ්‍යාවකින් හෙබිමෙම තොරන් රාජයාගේ උසාඩි 60ක් අතර පළල අඩි 55ක් වන අතර වසර 55ක් මුළුල්ලේම ප්‍රදේශයේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ සියලුම ජන කොටස්වල එකට ඒක රාශිත්වයේ එදිනෙදා මහමාර්ගයේ භාවිතා කරන සුවිශාල ජනතාවකගේ ඉමහත් වූ කැපකිරීමෙන් පුරා දින 10ක් පුරුල්ලේ ප්‍රදර්ශනයේ සඳහා මෙවරත් ග්‍රෑන්ඩ් පාස් මංසන්ධියේ එළඹෙන වෙසක් පුන් පොහෝ දින මැයි මාස 30 දින පටන් ජුනි මාස 8 දින දක්වා පුරා දින 10ක කාලයක් අඛණ්ඩව ප්‍රදර්ශනයේ සඳහා සියලු කටයුතු සම්පාදනය කර ඇති අතර මේ සියල් නිර්මාණයන්ගේ සාර්ථකත්වය දැක බලා ගැනීමට බුද්ධාලම්බන පීතියෙන් යුතුව ශ්‍රී සම්බුදු සමගල සමරණවාස් මෙම තොරන් සියල්ලම නැරඹීමට මේ සියල්ල භුක්ති විඳින්නට බුද්ධාලම්බන පීතියෙන් යුතුව ඔබ සැමට ආරාධනා කර සිටිමින් සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මම නියඳෙනවා ග්‍රෑන්ඩ් පාස් තොරන් සමිතිය වෙනුවෙන් ඒ ලේකම් RM80 වරාගොඩ
1: ලක්කාල වෙසක් සැරිසර ලක්කා.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ හට් බීට්
1: කලහයි විනාඩි 45 වෙලාව ලැකඩ හાર્ට් බීට් 12 දෙවෙනි පෑයේ ඔයාලා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. අපි යන්න හදන්නේ අපිට WhatsApp එකෙන් chat කරපු යාළුවෝ කීප දෙනෙක් එකතු කරගන්න. රුක්ෂාන් යටියන්තොට බොරන් බෙරන්නාව නේද? බෙරන්නාව ඉදලා මට මැසේජ් කරලා තියෙනවා. මටයි මගේ ආදර සුදුටයි ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම දෙන්නම්. ඔයාලා දෙන්නට ලස්සනම ලස්සන සින්දුවක්. එතකම අපි යන්න හදන්නේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. දාපු කෙනා කවුද? කල්පතාරක නේද මැසේජ් එක දාලා තියෙන්නේ. කල්පොන්නාවත ආදරෙන් එකතු කරගන්නවා ලැකඳ හાર્ට් බීට් වලට. මාවත් සින්දුවකට එකතු කරගන්න අමිත් ප්‍රසන්න පල්ලවෙල ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. සුබ දවසක් වේවා මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අද මගේ බර්ත්ඩේ එක. එහෙනම් ඔයාලට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ලක්කඩ හැමෝම. අපේ චාමරිය හැලිය ගොඩින්දලා අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඉචි අනුර පුස්සල්ලාම ඉඳලා අපි වහන් ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ගුඩ් මෝර්නින් අයියේ. අපේ ලොකු බොස් රුවියස් නේද? රුවියස්ද? රුවයිස් නේද? රුවයිස් වත ආදරණ එකතු කරගන්න ලස්සන සින්දුවකට වත්සලාකවත් එකතු කරගන්න අයියා කියලා මැසේජ් එක දාලා තියෙනවා. කවුද මැසේජ් එක දාලා තියෙන්නේ? අපේ නිලු. නිලු ආවත් ආදරෙන් එකතු කරගන්නව ලක්කඩ හાર્ට් බීට් වලට. ගුඩ් මෝර්නින් ලක්කඩ, අපිත් ඔයාව අහගෙන ඉන්නවා. ලස්සන සින්දුවක් ඕනේ, ඩ්‍රින්ක් පහේ කනුවේ පුංචි බණ්ඩ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ආයෙත් එකම අපිත් ඔයාව අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ. ඊ ඔයා නදෝ පාළුයි. හැබැයි මොනිකාකට තෑන්ක්ස් කියන්න. රමණියක්කවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මාතලේ අපේ නදීෂානි මැසේජ් එක දාලා තියෙන්නේ. ගෙහන් පුතා මං ආසාවෙන් තමයි ආසම සින්දුවක් තමයි ඔය ගියේ. ෆිල්ම් එකේ රංගපාන්නේ අමීර් ඛාන් නාමේ හින්දි සින්දුව ගැන කියන්නේ නේද? ඒකනේ බලන්න සින්දුව ගහනකොටම ෆිල්ම් එකත් එක්කම කියනවා. ඉච්චර අපි වහන කෙනෙක්. හරි, එතකම අපි යන්න හදන්නේ අයිබෝ වේවා මඩබද ලක්ෂ්මන් තමාරා නිෂාන් චේතන අතේ වගේම තේජ ආවෝර් පුංචි පුතා භාග්‍ය අවිෂ්ක සමග සේරුවාවල කේඩියේ සමර සිංහවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. සුබදාසනක් වේවා සෙතුම් පැතුම් මිටුවන සුබ දවසක් වේවා ගිහාන් මල්ලි ඔයාට. මාත් ඉන්නව අහගෙන ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක. මාවත් ලක්කන අහන හැමෝම එකතු කරගෙන ඔයාවත් ආදරෙන් එකතු කරගෙන අහමු ලස්සන සින්දු ටිකක් අපේ සීෂල්ස් වල ඉඳන් බණ්ඩාරගම ලංකා ප්‍රදීප් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හයි ගිහාන් කොහොමද? ලස්සන සින්දුවක් ඕනි ලක්කඩ සද්දට මහගෙන ඉන්නේ. මාවත් සින්දුවකට එකතු කරගන්න අනුරාධපුර එයාපෝර්ට් රෝඩ් එකේ අපේ සංජීව දිසානායක මැසේජ් එක දාලා තියෙන්නේ. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මට අජිත් මුතුකුමාරගේ සින්දුවක් දෙන්න බැරිද කියලා අහලා තිනු අපේ වරාගොඩින් රේණුකා. බලමු අපි ට්‍රයි එකක් දෙන්නම්. ඇහැලිය ගොඩ ඉඳලා ආනන්ද වසන්ත නේද? ආනන්ද වසන්ත අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. සුබ දවසක් මාවත් සින්දුකට එකතු කරගන්න බරුදල් පොලේ SL ප්‍රනාන්දු මැසේජ් එක දාලා තියෙන්නේ. අපිවත් එකතු කරගන්න ගීත් මල්ලි චාමර වීරසිංහගේ සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අපි ලස්සන සින්දුවකට එකතු කරගන්න ලව් කොහලානි ජයකලනි සින්දුහන් එකතු කරගන්න උපාලි චිත්‍රානි මාධව කසුන් අතුරු ලක්කනහන සියලු දෙනාම. ඊළඟට කවුද අපිව හගෙන ඉන්නේ? මැසේජ් එකක් දාලා තියෙනවා. හැම හුස්ම ගානේම සින්දුව දෙන්න බැරිද කියලා අහලා තියෙනවා. අද නම් චාට් එකේ නෑ තමරා. අපේ ට්‍රයි එකක් දෙන්නම් හරිද? හෙලෝ අයියෝ, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අපි වැඩ කරන ගමන් ඔයාව අහගෙන ඉන්නේ. හෝමාගම ඉඳලා මැසේජ් කරලා තියෙන්නේ. අයබෝන් ලක්කඩට මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මලිතී පඹසරා මත්තේ ගොඩ ඉඳලා අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හරි, එහෙනම් ඔන්න කට්ටියම එකතු කරගෙන මම තවත් ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙනවා. මංගල ඩෙනස්ගේ සින්දුවක් තමයි ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි එහෙනම් සින්දුව අහලා ආයේ මේ පැත්තටම ලකඩ හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙන මේ යන්න. 11:50 වෙලාව.

0: ලකන්න රඩියෝ ITN
1: එකොළහයි විනාඩි පනස් දෙකයි.
2: වාර්තාපිට වාර්තා තබන කෝටියට NLB තනටිතහනය දුතරයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතාන සම්පත තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: කලහ විනාඩි 53 වෙලාව. ලකඩ හાર્ට් බීට් එහෙනම් ඔන්න අපිට දෙවෙනි පැයත් ඉවර කරන්න වෙලාව ලැබිලා තියෙන්නේ. අපි හම්බ වෙන්නේ ආපහු ඊළඟ පැයේ ප්‍රවෘත්ති වලින් ප්‍රධාන ප්‍රවෘත්ති වලින් පස්සේ කියන දහවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති වලින් පස්සේ තමයි අපි හම්බ වෙන්නේ. ඒ බෑඩ යන කලින් ඔයාලා තියෙනවා මතක් කරන පැල්වත්තු නිෂ්පාදන පිළිබඳව. පැල්වත්තු නිෂ්පාදන කියලා කියන්නේ 100%ක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක්. නැව් නැග නැති වසවිස නැති අපේම රටේ අපේම නිෂ්පාදනයක් තමයි පැල්වත්තු කියලා කියන්නේ. පැල්වත්තු නිෂ්පාදන ගැත්තට පස්සේ පැල්වත්තු නිෂ්පාදන පිළිබඳව මතක් කරද්දී පැල්වත්ත කිරිපිටියක පැල්වත්ත මේද රහිත සහ මේද සහිත කියන කාණ්ඩ දෙකින්ම දැන් ඔයාට කිරිපිටියක මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි යෝගට් එක හරිම රසයි හරිම උකුයි හරිම නැවුම් යෝගට් එකක් නම් ඒ පැල්වත්ත යෝගට් එක විතරයි. ඒ වගේම තමයි පැල්වත්ත අයිස්ක්‍රීම් එක පිළිබඳවත් මතක් කරන්න ඕන. පැල්වත්ත අයිස්ක්‍රීම් එක ගත්තට පස්සේ ඔයාට ෆ්ලේවර්ස් ගණනාවකින් දැන් ඔන්න වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. ඒත් එකම පැල්වත්ත බටර් එක. බයනතෝ මේ පොඩ්ඩන්ටුරක් දෙන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් පැල්වත්ත බටර් කියලා කියන්නේ. මේ හැම නිෂ්පාදනයක්ම වට මිලදී ගන්න පුළුවන් අවුට්ලට් එකත් අපි ඉක්මනට මතක් කරගෙන යන්නම්. ස්ටැන්ලි දෙලකරන්තුමාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගලහන්දියේ තියෙන ශාඛාව, බත්තරමුල්ල පැලවත්ත ශාඛාව තියෙනවා. ඒ වගේම තමයි අනුරාධපුර මර්දන්කඩවල ශාඛාවත් ඔන්නවා වෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ ශාඛාවන් වලට ගිහිල්ලා ඔයාලට පැල්වත්ත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟම තියෙන සුපීර වෙළඳසැලට ගිහිල්ලා පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න කියලා ඔයාලට මතක් කරනවා. හරි 11 විනාඩි 54 වෙලාව. අපි එහෙනම් මේ පැයට සමුදීලා අපි යනවා අලුත් පැයකට. එතකන් සතුටින් පරිස්සමින් අපි වහගෙන ඉන්න දහවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති වලින් පස්සේ අපි ආපහු හම්බ වෙනවා අනිවාර්යයෙන්ම.

0: රාජ්‍ය වෙසක් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් මාතරදී. IMF පස්වන සහායවර සමාලෝචනය ගැයීම අද. නවසීලන්ත ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සාකච්ඡා. මොරටුවට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය. මෝසම සක්‍රිය වී වැස්ස තවදුරටත්. ලෙබනනයට ඊශ්‍රායලින් දැවැන්ත ප්‍රහාරය. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ. රාජ්‍ය වෙසක් උත්සවය බාතරතිහගොඩ මිදෙල්ලවල පුරාණ භව්‍යාරස්ථානයේදී අද පැවැත්වෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර සනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික වෙසක් උත්සවයට සමගාමීව අද සිට වෙසක් සතියක් ක්‍රියාත්මක වෙනවා. එම කාලය තුළ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් තේමාව යටතේ සෞඛ්‍ය සාරධර්ම ප්‍රවර්ධන හා පොහෝ දින වැඩසටහන් ඇතුළු ක්‍රියාකාරකම් සංවිධානය කර තිබෙනවා. දුෂ්කර විහාරස්ථාන සංවර්ධනය, පුණ්‍ය ග්‍රාම වැඩසටහන, විහාරස්ථානවල සනිපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම සහ දහම් පාසල් පහසුකම් සංවර්ධනය කිරීමද වැඩපිළිවෙලට ඇතුළත් වෙනවා. රාජ්‍ය වෙසක් උත්සව වෙනුවෙන් මේ මාස 30-31 සහ ජුනි පළමුවැනිදා යන දිනවල මස් මාංශයල් විසල් මාංශ පිරිස සතුන් ඝාතනය කරන ස්ථාන, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වස තැබීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. විස්තීර්ණ අරමුදල් පහසුකම් යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුවන සහ හයවන සමාලෝචනය කිරීමට ලක් කිරීම අද සිදු කිරීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර මුල් අරමුදලේ විධායක මණ්ඩලය මගින් මේ සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. මුල් අරමුදල පෙන්වා දුන්නේ මේ යටතේ ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 700ක පමණ මුල් ආධාරයක් ලබා ගැනීමට ප්‍රවේශය සැලසෙන බවයි. මෙම සමාලෝචනය සඳහා අනුමැතිය ලැබීමට අවධානය ලක්විය හැකි පාර්ශ්ව ආරක්ෂා කරමින් පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිල ප්‍රතිස්ථාපනය කිරීම තීරණාත්මක ක්‍රියාමාර්ගයක් බව ජාත්‍යන්තර මුල් අරමුදල මීට පෙර සඳහන් කර තිබුණා. අමාත්‍ය විජිත හෙරත් මහතා නවසීලන්තයේ නිල සංචාරයක නිරත වුණා. එරට විදේශ කටයුතු සහ වෙළඳාම් අත්‍යංශයේදී සාම්ප්‍රදායික මෞරි පෞහිරි පිළිගැනීම ලැබූ ශ්‍රී ලාංකික විදේශ අමාත්‍යවරයා වීමේ ගෞරවයද විජිත හෙරත් මහතාට හිමි වුණා. නවසීලන්ත පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ කතානායක ග්‍රේරි බ්‍රවුලි මහතා සමගද අමාත්‍යවරයා සාකච්ඡා කළා. වෙළඳාම් අධ්‍යාපනයේ සහ පාර්ලිමේන්තු කටයුතු ඇතුළු ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව එහිදී අවධානය යොමු වෙ තිබෙනවා. ආරක්ෂක ලේකම් විශ්‍රාමිකයා වයිස් මාර්ෂල් සම්පත් වියකුන්තා මහතා රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා හමු වුණා. ඒ මොස්කව් නුවරදී ලබන 29 වනදා දක්වා රුසියාවේ පැවැත්වෙන පළමුවන ජාත්‍යන්තර ආරක්ෂක සංසදයේ සහ ආරක්ෂක ගැටළු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා ආරක්ෂක ලේකම්වරයා එරටට ගොස් සිටිනවා. ඊට සමගාමීව පැවැත් වූ මෙම සාකච්ඡාවේදී දිනට අතර කලාපීය සහ ගෝලීය වශයෙන් වැදගත් ආරක්ෂක අභියෝග පිළිබඳ කරුණු හුවමාරු වුණා. ශ්‍රී ලංකාව හා රුසියාව අතර ආරක්ෂක ක්ෂේත්‍රවලට අයත් යුද තාක්ෂණික සහයෝගිතාව ඇතුළු කරුණු සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ පවසන්නේ. ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 75ක්ම වූ තරමක තද වැසි ඇති විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්ද ඒ අතර වනවා. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශ, උතුර, උතුරු බැද සහ වයඹ ඇතුළු පළාත්වල පැයට කිලෝමීටර 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. කනක සන්තූරයේ සිට බණ්ඩාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුපිල් දක්වා විලට ඔබෙන් වන බුදු ප්‍රදේශවල සුළඟී වේගය පැයට කිලෝමීටර 60ක් පමණ විය හැකි බවත් කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසනවා.
1: විශේෂයෙන් දිවයිනේ මධ්‍යම සබරගමුව බස්නාහිර සහ වයඹ පළාත්ලත් ඒ වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවල දවසේ ඕනම අවස්ථාවක කඩින් කඩ වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමක තද්වැසි අපේක්ෂා කරන්න පුළුවන්. දිවයිනේ උතුරු මැද වයඹ පළාත්වල සහ ඒ වගේම දකුණු පළාතෙත් මධ්‍යම කඳු කරේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිටින්ට හමන 60 කිලෝමීටර 30-40 පමණ තද සුළං අපේක්ෂා කිරීමේ හැකියාව පවතින විශේෂයෙන් වැසි සහිත තත්ත්වයක් එක්ක මේ සුළං වේගයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. මන්නාරම සිට කංකසන්තුරේ දක්වා වන වෙලටොබෙනන මුහුදු ප්‍රදේශවල සහ ඒ වගේම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙලටොබෙනන මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ විටක 60 කිලෝමීටර 50-60 පමණ දක්වා වැඩිවීමේ හැකියාව පවතින ඒ වගේම මේ මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගන්නවා. ඊට අමතරව බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල රළ උස සාමාන්‍ය මීටර 2.5-3 පමණ වැඩිවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කොළඹ සිට ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළ තීරයේ මුහුදු රළ තරමක් ගොඩබිමට මේ හැකියාව තියෙන නිසා ධීවර සහ නාවික ප්‍රජාව සහ ඒ වගේම වෙරළාසන්නේ ජීවත් වන ජනතාව ඒ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරන්න කැමතියි.
0: මොරටුව නගරය ආශ්‍රිතව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඇතුළු දියුණු ප්‍රවාහන පද්ධතියක් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා. විශේෂ සාකච්ඡාවක් මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. ඒ අමාත්‍ය හර්ෂ නානක්කාර සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සාකච්ඡා විනාතුරුව අමාත්‍ය හර්ෂ නානක්කාර මහතා මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.
2: ඉදිරියේදී මොරටුව වෙන්න තියෙන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය, මොරටුවට 2028 වෙනකොට එන්න තියෙන විදුලි දුම්රි, රේල් පාරවල් අලුත් වෙනියා කිරීම, ඒ සියලු දේවල් පිළිබඳව අපට අවබෝධයක් ලැබුණා. මෙට්‍රෝ බස් ඒ සියල්ලම මේක කළුතරක් දිවෙන මාර්ගයේ මොරටුව ප්‍රධාන නගරයක් බවට පත් වෙන හැටි ප්‍රවාහනය සම්බන්ධයෙන් ඔහු කරුණු පැහැදිලි කරා. ඉතින් අපි ගොඩාක් ඕමනාවෙන් ඒ කටයුතු දැරි කරගෙන යනවා. ඒතර මොරටුවේ ජනතාවට සන්තෝෂ වෙන්න පුළුවනි. ඉතාම දියුණු ප්‍රවාහන පද්ධතිය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වගේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.
0: රක්ෂිත බන්දනාගාරගත කර සිටි 60 දික්කොය දිත්ව ඝාතනයේ සැකකරු අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඉන් පලා ගොස් තිබෙනවා. භගවන්තලාව පෙට්‍රසු වතුයායේ සැකවී සිටියදී අත්තනකුට ගැනීමෙන් අනතුරුව එම සැකකරු 60 බහිෂ්ටවත් අධික නිලධිරිපත් කළ බවයි පොලිසිය පවසන්නේ. ඒ අනුව ලබන මස 3 වරදා තෙක් ඔහුව රක්ෂිත බන්දනාගාරගත කර තිබෙනවා. එහිදී ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සැකකරු අද අලුයම පැනගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. මේ අතර වැඳුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුගෙන් අපරාධ රැසක් පිළිබඳ තොරතුරු හෙළිවී ඇති බව පොලිසිය සඳහන් කළා. පසුගිය 21 වනදා වැලිවේරියේ පොලිසිය මගින් සැකකරුවෙක් හෙරොයින් සමග අත්අඩංගුවට ගත්තා. ඔහුට එරෙහිව අත්තනගල්ල බහිෂ්ටවත් අධිකරණය මගින් විවෘත වරින්ත 3ක් නිකුත් කර තිබෙනවා. එම පුද්ගලයා වැලිවේරියේ කඩවත හා නිටඹුව පොලිස් ස්ථානවලට වාර්තා වී තිබූ සොරකම් රැසක අත්‍යවශ්‍ය සැකකරෙකු බවයි පොලිසිය පවසන්නේ. මෙරට ළමා රෝහලක හැර පරිත්‍ත රෝහලක පළමු වරට ළමා වක්ගඩු බද්ද කිරීමේ සත්කම සාර්ථකව සිදු කිරීමට පොළොන්නරුව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්ක වේද විශේෂිත රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වුණා. වයස අවුරුදු 16ක පිරිමි ළමා රෝගීන් සඳහායි එම වක්ගඩු බද්ද කිරීම සිදු වුණේ. මෙන්නේරියේ ප්‍රදේශයේ පදිංචි එම දරුවන් සඳහා ඔහුගේ පියා වක්ගඩු පරිත්‍යාග කර තිබෙනවා. පියාද සම්පූර්ණ සුවයෙන් පසුවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. මෙම රෝහල බගින් සාර්ථකව සිදු කළ පළමු ළමා සජීවී වක්ගඩු බද්දේ ලෙසටයි මේ ඉතිහාසගත වන්නේ. එම වක්ගඩු බද්ද කිරීම සම්බන්ධයෙන් දරුවගේ බව බාධ්‍ය වෙත අදහස් පළ කළා.
3: මගේ පුතා වක්ගඩු රෝගෙන් අවුරුදු 3-4ක් හිටියා. මේ ඉස්පිරිතාලෙන් සර්ලා කැපවීමෙන් උනන්දුවෙන් පුතා වෙනුවෙන් එක කර මේ සර්ලා විස්ලට ගොඩාක් පිං.
0: සාර්ථකව සිදු කළ මෙම සැත්කම් පිළිබඳව අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය දිල්කා සමරසිංහ මහත්මිය.
4: මීට පෙර රිජ්වේ ළමා රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල වගේ රෝහල් වල විතරක් ළමා වකුගඩු බද්ධ කිරීම සිදු කෙරුණා. නමුත් අප රෝහලේ පළමු වතාවට ළමා වකුගඩු රෝගියෙක් සඳහා සජීවී වකුගඩු බද්ධකරණයක් සිදු කරා. ඉන් පස්සේ ඒ රෝගියා සහ රෝගියාට අවයව පරිත්‍යාග කරපු ඒ පියා හොඳ සුවෙන් පසු වෙනවා.
0: ළමාරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වෙනුජ බටාර මහතාද අදහස් පළ කළා.
5: ලංකාවේ ළමා වක්ගඩු රෝග සහ නිවාරණය සම්බන්ධයෙන් ගතහම පොළොන්නරුව රෝහලේ පළමු සාර්ථක ළමා වක්ගඩු බද්ධ කිරීම අපි සිදු කරා. ලංකාවේ දත්ත සහ ලෝකයේ දත්ත දෙකම සංසන්දනය කරලා බැලුවත් අපි දන්නවා පැහැදිලිවම දරුවන්ගේ දීර්ඝකාලීන වක්ගඩු රෝගයට ප්‍රධාන හේතුවක් සාමාන්‍යයෙන් 30%, 60% අතර ප්‍රතිශතයක් සඳහා හේතු වෙන්නේ සංජානනීය වක්ගඩු සහ මුත්‍රා මාර්ගයේ ආශ්‍රිතව තියෙන ආබාධ. සායනික ක්‍රියාකාරීත්වයත් එක්ක හිටියේ නැති වුණොත් සමහර ලාවට මේ වක්ගඩු දෙකම අකර්මණ්‍ය වෙන්න පුළුවන්.
0: පසුගිය රජයන් සභාවේදී සිදු වූ වංචා දූෂණ වලට නීති ක්‍රියාත්මක කරමින් සිටි මොහොතක විපක්ෂයේ කලබලයට පත් ඇති බව ඩියුචා බාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළා. විවිධ භාවයකින් යුතුව එම පරීක්ෂණ සිදුවන බවයි ඩියුචා බාත්‍යවරයා පෙන්වා දුන්නේ.
6: පහනක් වුණත් නිවෙන්න ලං වෙනකොට ටිකක් එළිය වැඩි වෙනවා. නාමල් රාජපක්ෂත් ක්‍රිෂ් ගනුදෙනු ඇතුළු මේ රටේ ජනතාවගේ දේපළ වලට බදු මුදල් වලට කරපු හානියට අපරාධ වලට ඉතාම නිසක ලෙසම ඉදිරියේදී ඔවුන්ට අධිකරණ පද්ධතිය හරහා දඬුවම් ලැබෙනවා. ඒක දන්න නිසා එක් වැඩිපුර දඟලනයි. ඉතින් අපි ඒ වච්චර සැලකිල්ලට ගන්නේ නැහැ. මම දැක්ක ඔය වේදිකාවලත් කියනවා මේ අර මොනවද උගණ්ඩා ගැන තව තව දේවල් ගැන කියපුවා කෝ කරාද කියලා අහනවා. හැබැයි ක්‍රිෂ් ගනුදෙනුවට මොකද කරේ කියලා අහන්නේ නැහැ. පාස්කු ප්‍රහාරයේ වෙච්ච අපරාධයට කෝ ආණ්ඩුව මොනවද කරන්නේ කරේ කියලා අහන්නේ නැහැ. මේ රටේ මහ ජනතාවගේ බදු මුදල් වලින් රාජපක්ෂලාගේ දෙමෝපියන්ගේ සොහොන්කොත් ඉදිකිරීම ගැන ඒව ගැන අහන්නේ නැහැ. සියලු විමර්ශන පරීක්ෂණ සිදුවෙමින් තිබෙනවා. ඒවට අදාළව අධිකරණ පදිදී හරහා දඬුවම් ලැබෙනවා. ඒ නිසා තමයි ඔවුන් අද බොහෝ සෙයින් කලබල වෙලා ඉන්නේ. විශ්ව කලබල වුණාට දොස්තරලා කලබල වෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා වගේම අපිට කියන්න තියෙන්නේ අපි කලබල නැහැ. අපි ඉතාමත් මැනවින් විධිමත්ව නීති අනුකූලව ඒ වංචා දූෂණ වලට අපරාධ වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කරන කටයුතු සිදු කරමින් තිබෙනවා. ඒතෙක් ඔවුන් සෙනඟ ටිකක් එකතු කරගෙන පොඩි කයිවාරු ටිකක් ගායි. ඒ කයිවාරු වලින් මේ ගමන ආපහු හරවන්නත් බෑ. ওই කයිවාරු වලට ජනාධිපතිතුමත් ඇතුළු අපි කිසිවෙක් බිය වෙන්නේ නැහැ කියන එකත් අපි සඳහන් කරන්න ඕන.
0: ජාතිවාදී බලවේග විවිධාකාරයෙන් බලය ලබා ගැනීමට උත්සාහ කරන බව ජනබල ක්‍රියාකාරී කමිටු සමාජික විදර්ශන කණ්ණංකර මහතා සඳහන් කළා. ඒ බාධ්‍ය හමුවකට එක් වෙමින්
7: දැන් වෙනකොට අර ජනාධිපතිවරු බවට පත්වීමට පෝලිමක් ඇදමින් තියෙනවා. එකක් තමයි නාමල් රාජපක්ෂලගේ කල්ලිය තනින් තන රැස්වීම තියතිය බලනවා ඊළඟ ජනාධිපති දක්වා මේ කතාව හදාගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ එක එක ඒවා අටව ගන්න මේ දිලිත් ජයවීර සජිත් ප්‍රේමදාස දැන් සජිත් ප්‍රේමදාසටත් අනාථ වෙලා ඉන්නේ. සජිත් ප්‍රේමදාස ගැන හිටපු අය ගිහිල්ලා නාමල් රාජපක්ෂගේ වේදිකාවට නගිනවා. ඒ වගේ අච්චාරුවක් වෙලා තියෙනවා. ඒකම පාටලී චම්පිකල මේ හැමෝම ඇඳුම් බහ ගන්න බලනවා. මියාණ්ඩු අධේ වැටේ හෙට වැටේ කියලා මේ විපක්ෂය මේ නාමල්ලගේ දිලිත් ලගේ පාටලීලගේ සජිත් ලගේ මේ ටික ඇඳුම් මහගෙන හිටියට මවුන්ට රටට ප්‍රතිපත්තිමය හෝජනාවක් කරන්න බෑ. ඒ අස්සේ මම හිතන්නේ විමල් වීරවංශල වගේ මොකද්ද ජාතිවාදීන් ඔද්දල් වුණු රෝගී වුණු මේ පිරිස් ආපහු බලනවා නිකන් අර ජාතිවාදී රංගනය ආය දාන්න.
0: ජනබලීය ක්‍රියාකාරී කමිටු සමාජික දීප්කා ධර්මසිංහද අදහස් පළ කළා.
8: මේ කීප දෙනෙක් එකතු කරගෙන දිලිත් හරි ඔය ඉන්න කීප දෙනෙක් එකතු කරගෙන බොරු මවා පෑම් කරන හිර වෙනවා මොනවා හරි නාට්‍ය කරනවා රෙන්ඩ ජනපදනමක් ඔවුන්ට සාමාන්‍ය සමාජයේ නැති වෙලා තියෙනවා. ඇයි නැති වෙලා තියෙන්නේ? ඔවුන් විසින් කරන නරක විසින් කර උපයාගත්තු දේ තමයි ඔවුන්ට යනේ නමක් නැතිවීම. මේ ඒ නිසා මම හිතන්නේ සාමාන්‍ය ජනතාවේ අලුත් සමාජ සම්මුතියක් ඇති වෙලා තියෙනවා. ඒ සමාජ සම්මුතියට අපේ තරාතිරම් පක්ෂ විපක්ෂ සියලු දෙනා ඒකට ගෞරව කළ යුතුයි. ඒ ගැන
0: අවධානයෙන් සිටිය යුතුයි. අපනයන වෙළඳ පෙළක් කරගෙන බින් රටේ නිෂ්පාදනය වැඩිදුරු කිරීම සඳහා බිම්මට්ටමේ ජනතාව යොමු කිරීම රජයේ අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ. ජයසුන්දර මහතා සඳහන් කළා. ඒ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංවිධාන කළ අපනයන කෘෂි මහිම වැඩසටහනට එක් වෙමින් නාගොඩ ප්‍රදේශ ලේකම් කොට්ටාසේ උඩුගබ නැගෙනහිර ප්‍රදේශ ඉලක්ක කරගෙන බින් එය පැවැත්වුණා.
9: අපි ඇත්තටම මේ මොහොතේ අපේ මේ රටේ ජනතාව ලවා මේ රටේ ආර්ථිකයට කෙලින්ම බද්ධ කරවන සහ ඒගොල්ලොන්ගේ ඒ ශ්‍රමයට හොඳ වටිනාකමක් ලැබෙන ආර්ථික ක්‍රියාවලියකට තමයි අපි යමින් ඉන්නේ. විශේෂයෙන්ම අපි දැන් මේ මොහොතේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රමුඛ කරගත්ත අපනයන කෘෂි මහිම කියලා නමින් අපි අපනයන කෘෂිකර්ම ගම්මාන වැඩපිළිවෙළක් අපි දියත් කරන්නේ මෙන්න මේ රටේ ජනතාවට ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්න. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා බිම් මට්ටමේ ඉන්න ගොවියන්ට බිම්මට්ටමේ ඉන්න ව්‍යවසායකයන්ට බිම්මට්ටමේ ඉන්න අදාළ අගය එකතු කරන්නන්ට රජයේ සහාය ලබා දීලා ඒ රජයේ සහායෙන් ඒගොල්ලෝ ලෝක වෙළඳපොළට වෙන්න පුළුවන් දේශීය වෙළඳපොළට වෙන්න පුළුවන් හොඳ නිෂ්පාදන ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීම තමයි අපේ බලාපොරොත්තුව.
0: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති ඊශ්‍රායලයේ ලෙබනනී ප්‍රදේශ කිහිපයකට දෙවන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එයින් පුද්ගලයා 31 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. තවත් 40කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. හිස්බුල්ලා සංවිධානයේ මධ්‍යස්ථාන 100කට පමණ ප්‍රහාර එල්ල කළ බවයි ඊශ්‍රායලයේ පවසන්නේ. පසුගිය අප්‍රේල් මාසයේ ලෙබනනී සමග සටන් විරාමයකට ලැබීමෙන් අනතුරුව ඊශ්‍රායලයේ එල්ල කළ දෙවන්ත ප්‍රහාරයක් ලෙසටයි මේ සැලකෙන්නේ. විශේෂ ආරක්ෂක කැබිනට් රැස්වීමකින් අනතුරුව අග්‍රබාධ්‍ය බෙන්ජමින් නේතන්‍යාහු සඳහන් කළේ ලෙබනනී තුල මෙහෙයුම් දැඩි කරන බවයි. ඔවුන් සටන් විරාමක විසඹු ලඟන එකන බවට පාර්ශ්ව ගණ්ඩාවකින්ම චෝදනා එල්ල වුණා. එවැනි පසුබිමක ඊශ්‍රායලයේද ප්‍රදේශ කිහිපයකට ගුවන් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. නවසීලන්තයේ සහ අයර්ලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගය පසුරු 3:30ට ආරම්භ වෙනවා. වසර දෙකකට පමණ පසුව අයර්ලන්තය ටෙස්ට් තරගයකට සත්කාරකත්වයේ සපයන බවයි ක්‍රිකට් වාර්තා සඳහන් කළේ. පසුගිය සති කිහිපය තුළ පැවති පළමු පන්තියේ තරග පදනම් කරගනිමින් ක්‍රිකට්ර්යන්ගේ දක්ෂතා ඉදිරිපත් කිරීමට හැකි වූ බවයි අයර්ලන්ත ක්‍රිකට් පරිපාලනය පෙන්වා දුන්නේ. තරගය සඳහා වන සංචිතය ඇන්ටි බල්බීන්ගේ නායකත්වයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය වෙසක් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් මාතරදී. IMF පස්වන සහ හයවන සමාලෝචනයේ ඇගෙයිම අද. නවසීලන්ත ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සාකච්ඡා. මොරටුවට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක්. මෝසම සක්‍රිය වී වැස්ස තවදුරටත්. ලෙබනනයේට ඊශ්‍රායලයෙන් දෙවන්ත ප්‍රහාරයක්. මේලක ලක්හඬ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු එකට බලාපොරොත්තු වන්න. Then inside story visheshangaya
10: prashna karana puwataka etta kathawa
11: the inside story the story behind the news
12: tabudidi kehipekin elapena utumu vesak mangalye api kaagit sissatan nivi sanasenawa එවන්ඩු උතුම් සද්ධර්මයක් සිහිපත් කරන වෙසක් මංගලයේ සැපය අර්ථය සොයාගෙන අදත් The Inside Story ඔබ වෙනුවෙන්
11: The Story Behind the News
12: අපි දකින තෙමගුල සිහිපත් කරන වෙසක් මංගලයේ සැපය අර්ථය මොකක්ද?
13: වෙසක් පුර පසළොස්වක පොහොය ලං ලං වෙලා අසිරිමත් සැමරුම බුදු තෙමගුල පිළිබඳව අසිරිමත්ව හිතන උතුම් වෙසක් ළඟා වෙලා. වෙසක් පොහොයේ සැබෑ අරුත මොකක්ද කියලා මේ කාලේ බොහෝ අය හොයා බලනවා, විමසා බලනවා. සැබෑ අරුතක් හොයනවා නම් එතන බොරු අරුතකුත් තියෙන්න එපායි. වෙසක් පොහොයට බොරු අරුතක් නෑ. වෙසක් පොහොයට සැබෑ අරුතකුත් නෑ. වෙසක් පොහොය කියලා කියන්නේ වෙසක් අරුත. වෙසක් කියලා කියන්නේ බුදු තෙමගුල. උත්පත්තිය, බුද්ධත්වය, පරිනිර්වාණය කියලා කියන බෞද්ධ ආගමිකයන් උතුම් ලෙස සමරන බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂ අවස්ථා තුන සිදු වුණ උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දවස.

0: ඒ විසක් පොර පසළොස්වක පොහෝ දවස නිමිති කරගෙන තුනුරුවන්ට තුන්දොර තුන් වතාවක්ම පූජ කරලා බෞද්ධ බවට පත් වුණ මිනිසුන්ගේ විශිෂ්ට දවසක් විශිෂ්ටතම දවස තමයි එදා විසක් පොහොය. මනසින් කරන ක්‍රියා මනෝකම්ම, වචනයෙන් කරන ක්‍රියා වචීකම්ම, කයින් කරන ක්‍රියා කායකම්ම, තුන්දොර තුනුරුවන්ට පූජ කළා කියන උතුම් අරුත සිහිගන්වන දවසයි උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දවස.
1: නමුත් මිනිසුන් දැන් දැන් සැබෑ අර්ථය අමතක කරලා වෙනත් මගක් සොයා යනවා අපි දැකලා තියෙනවා. ඇයි එහෙම වෙන්නේ?
0: පුංචි වයසේ ගත වෙන වයස කෙනෙකුට, තරුණ වයසේ ජීවිතය ගත කරන කෙනෙකුට, වයසක වයසේ ජීවිතය ගත කරන කෙනෙකුට ජීවිතය පිළිබඳව අත්දැකීම් දැනෙන්නේ ඒ ඒ ආකාරයෙන්. එනිසා ඇතැම් කෙනෙක් බුදු තෙමගුල සමරනකොට බුද්ධෝත්පත්තිය, බුදුරජාණන් වහන්සේගේ බෝසත් සමයේ ළමා කාලයට වැඩි තැනක් දෙනවා. තලතුණා පරිණත අවබෝධයේ පිරුණු මිනිසුන් වෙසක් සමරනකොට බුද්ධත්වය, බුදු වීම, ඥානංච පනමේ දස්සනං උදපාදි, අකුප්පාමේ චේතෝ විමුක්තිය, හිත කෙලෙස් වලින් නිදහස් කර ගැනීම, මනස මනසින් අවබෝධ කර ගැනීම පිළිබඳ වැඩි තැනක්
2: දෙනවා.
0: ජීවිතයේ වයසක විය ගත කරන කෙනෙකු අනිත්‍යතා සිද්ධාන්තය, වෙනස් වීම, පරිනිර්වාණය තුලින් අපේ ජීවිතවලට දුන්න උතුම් අරුත සිහිපත් කරනවා. මේ විදිහට සමාජය කියලා කියන්නේ විවිධ බුද්ධි මට්ටම් වලින් පිරුණ, විවිධ අවබෝධ මට්ටම් වලින් පිරුණ, විවිධ අත්දැකීම් මට්ටම් වලින් පිරුණ සමාජයක් නිසා බුදු තෙමගුලට එක අරුතක් එක විදිහට දෙන්න අමාරුයි. ඒ ඒ අයගේ ස්වභාවය අනුව තුනුරුවන් පිළිබඳ විශ්වාසය ඇති කරගෙන කටයුතු කිරීම අතිශයින්ම වැදගත්. ඔබට සුභම සුභ සුභ වෙසක් මංගල්‍යයක් වේවා.
1: අදහස ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පාතිකම ඥානීසර ස්වාමීන්

0: ඉබේම පිළිගත් බුද්ධ දර්ශනය මත පිහිටා තමන්ගේ දිවි පෙවත හැඩගස්වා ගන්නා මිනිසුන් දිනක නිර්වාණය සොයා යාවේ. අත්හැරීමම පමණක් සැනසීම බව පසක් වුණු දවසක මිනිසුන් බොහෝ දේ වටහා ගනීවි. ඇත්ත ඇති සැටෙන් දකින මෙදහත් සිතින් ඉවසන පින්බර වෙසක මංගලයක් වේවා.
1: The inside story. The story behind the news.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවේසන හේවා.
1: FM 93.5 FM 93.7 ලකන්ද රේඩියෝ ITN
2: එක දවල් 12:25

0: ඉන්න රේඩියෝ ITN
1: දවල් 12යි විනාඩි 30යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: දවල් 12යි විනාඩි 30යි වෙලාව ලක්කර හાર્ට් බීට් එහෙනම් ඔන්න අපි 12යි 30 12 ප්‍රධාන ප්‍රවෘත්ති වලින් පස්සේ මේ විදිහට හම්බ වෙන්නේ ඉතින් ඔයාලට පුළුවන් මේ පැත්තට එන දවල් එක වෙනකම් මං ඉන්නවා දැන් ඉතින් වෙසක් එකක් කිට්ටු නිසා නේද කට්ටිය කූඩු හදනවා ඇති කූඩු అలවනවා ඇති නේ ටිකක් පොඩ්ඩක් මේ වෙලාව බිසි වෙලා ඉන්නවා ඇති එහෙම නැත්නම් ලන්ච් එක ගන්න ගමන් නම් ඉන්නේ මාව අහගෙන ඉන්නවනම් මේ පැත්තට මැසේජ් එකක් දාන්න 0703935937 අපේ WhatsApp නම්බර් එක 0703935937 ඉන්නවා එනකන් දවල් එක වෙනකන් ලස්සනම ලස්සන සින්දුරික කරගෙන අවිලා ලකන හાર્ට් බීට් වලින් ඉතින් ඔයාලට මේ පැත්තට එන්න පුළුවන් FM 93.5 FM 93.7 වඩ පාලුවක් නැතිව දවල් එක වෙනකන් මේ වගේ ලස්සන සින්දුරික අහන්න පුළුවන්.

0: රටට වග කියන රේඩියෝ.
1: දවල් 12 විනාඩි 35යි.
2: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: ITN ලක්හඬ පූජා.

0: දසට ජුනි තුන්වෙනිදා දක්වා
1: බිලියන් බල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න නිවෙන්න ඔබත් දෙන්න.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් චාලිය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් චාලියයි.
2: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

කතරේ අතරමඟ දම් අමා ආලෝකය වෙත ඔබ කැඳවා යන සදහම් පාරමිතාව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය බැති

0: පොලිතින් නැති වෙසක් කොළලක්.
1: දන්සල් සංවිධායකවරුනි, පොලිතින් ලන්ෂේට් ප්ලාස්ටික් කෝප්ප භාවිත කිරීම පහසු වුවත් භාවිතයෙන් පසු පරිසරයට එක්වීමෙන් සිදුවන පරිසර හානිය විශාල බව සලකා පරිසර හිතකාමී ලෙස ඔබේ දන්සැල සංවිධාන කරන්න.
0: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු. ඩෙංගු රෝගීන්ගෙන් 50% බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර.

0: ඕනෙමන සතිය දෙනකල දවල් එක එද හතර වෙනකන්
1: Overtime Beats with Jamie.

0: දවල් 12 විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන්න නම් මේක තමයි.
1: Heart beat.
0: දවල් 12 විනාඩි 42යි. වෙලාව ලකඩ හાર્ට් බීට් එකකද වෙලා ඉන්නේ ඔයා. අපි යන්න හැදුව WhatsApp chat එක පැත්තට. මේ වෙලාවේ අපි අහගෙන ඉන්නේ අලු කට්ටේ ක්වාදරණ එකතු කරගන්න. ඩුබායි පැත්තට යන්න තමයි හැදුවේ. අපේ ඩුබායි වල ඉන්න මහේෂ් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා. අදත් මම අහන් ඉන්නේ අපි මේ සතියේ නිවාඩු. ඊඩ් නිවාඩුවට නිවාඩු දීලාලු තියෙන්නේ. අදත් අහන් ඉන්නවා මගේ වයිෆ් නිමේෂාය වගේම දුව චෙනාය තාදරණ එකතු කරගන්න කියලායි අපේ මහේෂ් මැසේජ් එක දාලා තියෙන්නේ. මහේෂ් ආදරණ එකතු කරගන්නවා ලක්කඳ හાર્ට් බීට් වලට. හෙලෝ අයිබෝ වේවා, සුබ දවසක් වේවා. කොහොමද ගිහන් මල්ලි? බහරෙන් ආවා. අපි පොඩ්ඩක් අද බිසීලු. හાર્ට් බීට් අපි වලට අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන බහරෙන් වල ඉඳන් අපේ චන්දන කේ හැන්නදී. මෙයා දවසකට බහරෙන් ඉන්නවා. බහරේ ඊට පස්සේ බහරෙන් වලින් තව කොහෙට හරි යනවා. තව ටික දවසකින් කටාර වලට යනවා නේද? මැද පෙරදිග වටේම ඇවිදිනවා වගේ නේ. හරි, කොහෙ ගියද දින්න? අපි දන්නවා ආදරෙන් අපි වහගෙන ඉන්නවා කියලා ආදරෙන් එකතු කරගන්නවා චන්දන කේ හැන්නදී. ජපාන් වල ඉන්න පොඩි දුව දිල්ෂි, ඒ වගේම තංගලේ ආදරණීය බිරිඳ ශ්‍යාමා, ඒ වගේම චන්සි සමග චෝන් පුතාවත් ආදරණීය ලකඩ හැමෝමවත් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. සුබම සුබ දවසක් වේවා. අපිටත් ලස්සන සින්දුවක් ඕනි. අනුරගම අනුලාවතී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එකතු කරගන්නවා මගේ මහත්තයා සිරිල්, ඒ වගේම ප්‍රදීප්, පේෂල, අනුෂික, හර්ෂණ, අමේලියා සමරසේකරවත් ආදරණ එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. සුබ දවසක් වේවා. සුබ ආදරණීය ලක්කඩ ආදරණී ආදරේ තවමත් ලක්කඩ රිද්මේට තමා හුස්ම වැටෙන්නේ. හැලියගොඩ විනීතා ඉරංගනේ මැසේජ් එක දාලා තියෙන්නේ. පානදුරෙන් මගේ ආදරණීය පුතාවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හයි හයි හાર્ට් බීට්. සුබ දවසක් වේවා. අපිත් බන්නාරගම ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අද අපේ සහෝදරියකගේ උපන්දිනය. යාට සුබ පතන්න. යාගේ නම රංජනී. වැඩ කරන ගමන් කට්ටියම ඉන්නවා. ඒ වගේම අපේ අධිපතිතුමා බුද්ධික ශ්‍රී වත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. බුද්ධික සර් වෙන්න ඕන මට හිතෙන්නේ. ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන අපේ ශාමලි. ශාමලි නම් ඔන්නවාගේ යාළුවට අපි සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එකම අපි යන්න හැදුව අපිට නෝමල් මැසේජ් කරපු යාළුව කට්ටියකුත් ඉන්නවා. යාළුවත් එකතු කරගන්න ඕන. අපිට මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. සුබ වෙසඟක් වේවා බ්‍රදර්. ඊයේ හાર્ට් බීට් නාවේ මොකෝ කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඊයේ පොඩි වැඩ වගේ තිබ්බ ඉතින් එන්න බැරි වුණා. ඉතින් ඔන්න අදාව ලස්සනම ලස්සන සින්දුරික කරගෙන ඔයා කැමතිම සින්දුරික කරන් ඇවිත් තියෙන්නේ. දවල් එක වෙනකන් අහන්න. හරි, තවමත් මේ පැත්තට ආපු නැති කෙනෙක් ඉන්නව නම් ඉක්මනට මැසේජ් එක දාන්න. 0703935

තුනයි හත විද හත බිද තුනයි අනු තුනයි පහය අනු තුනයි හත අපේ වට්සප් නම්බේක එක්මටම මේ පැත්තට මැසේජ් එක දාන වෙලාව තියෙනවා දවල් එක වෙනකන් මං ඔයා වෙනුවෙන් ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් අරගෙන ඇවිත් තියෙනවා අපි තවත් ලස්සන සින්දුවක් ක්ලාසික් කරගත්ත ෂෙල්ටන් මුතු නමගේ ගායනා කරන සින්දුවක් තමයි අපි අරගෙන ඇවිත් තියෙන්නේ අපි එහෙනම් සින්දු අහලා ආයෙ මේ පැත්තට එමු ලකන හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙන මෙයන්නම් දවල් 12:45

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: දවල් 12 විනාඩි 50යි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා

0: ආදරේ බෙදාගන්න ඕනම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: ඇතුළට තොරමින් තොරණට ලක්කන වෙසක් සැරිසර ලක්කන
1: ප්‍රියන්දරසි වයිසාග පූජ සමිතිය විදුරබ කුමාරයාගේ චරිත කතා අරගත් වෙසක් තොරණ මෙවරත් ප්‍රියන්දර වෙසක් කලාපයේ සමග ප්‍රදර්ශනය කරනවා. එම වෙසක් තොරණ ශ්‍රී වයිසාග පූජ සමිතිය මගින් ප්‍රදර්ශනය කරන්නේ 35 වෙනි වතාවට ප්‍රධාන සංගීතක පීටි හර්සන් මහත්මයා. ඒ වගේම මෙම තොරණ වසර 35 පුරාවට ප්‍රියන්දර නගරේ නොකඩවා ප්‍රදර්ශන තොරණ මෙවරත් වෙසක් කලාපයේ සමග ප්‍රියන්දර ශ්‍රී වයිසාග පූජ සමිතිය අඩි 61 කුස අඩි 64 පළල බල් ප්ලස් එකහමාරක් පමණ තියෙන තම දර්ශනීය තොරණක් වෙවර ප්‍රියන්දරසි වයිසාග පූජ සමිතිය මගින් ප්‍රදර්ශනය කරනු ලබනවා.
0: ලක්කන වෙසක් සැරිසර ලක්කන වෙසක් සැරිසර ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කන අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කන.

B. දවල් 12 විනාඩි 54 වෙලාව ලක්කන හાર્ට් බීට් වලින් එහෙනම් ඔන්න අදට සමුගෙන යන වෙලාව ඇවිල්ලා තියෙන්නේ. යන්න කලින් අපි අලු කට්ටියක් ඉන්නෝ ඉක්මනටම එකතු කරගන්නම්. මගේ මැසේජ් එකත් කියන්න හාද. අයියේ සුබ වෙසඟක් වේවා. මම වෙසක් කූඩු හදන ගමන් ඉන්නේ. දෙහිඔවිරින් අපේ දිල්ෂා දිල්හානි නේද? දිල්හානි අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. හම්බෙකමෝ සේබාලිකා ලක්කන අහනවා. අම්මවයි තාත්තවයි අක්කල දෙන්නමයි අයියලා තුන්දෙනාමයි ආදරණ එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන තින්නේ. ආවත් ආදරණ එකතු කරගන්නවා ලක්කන හાર્ට් බීට් වලට. එහෙනම් කට්ටියම එකතු කරගෙන අපි යනවා. ඒත් එක්කම තව කවුද? සුබ වසඟක් වේවා අයියේ. අපි වෙන වෙන තරමට සින්දු ඕනි අයියේ කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අද නම් දෙන්න විදියක් නැහැ. අපි අනිවාර්යෙන් හෙට දෙන්නම්. හරිද? එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය වේවා. පරිස්සමෙන් සතුටින් ඉන්න. ඔය කූඩු හදනවා නම් පරිස්සමෙන්. හරිද? අතපය කපා ගන්න නැතුව උණ බටවලට හැම පරිස්සම් වැඩ කරගන්න. හරි, එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය වේවා, සුබම සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මංගේ ආඩවාඩ පාළුවක් නැතුව දවල් එකේ ඉඳලා හවස 4 වෙනකන් ඕල් ටයිම් බීට්ස් අහන පුළුවන් අපේ චාමි එනවා එකට. හරියටම ලස්සනම ලස්සන සින්දු ටිකක් කරන්. එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය වේවා. මම ගීට්.

0: rhythm, vibe, beat. If it mix better, heartbeat. සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපර් ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපර් අංකයට ටැග් ගා. මෙගා පවර්.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශිකයි ත්‍රිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්ද්‍රමාර සිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වන කොටසේ දෙවන අදියර ආරම්භ කිරීම අනිද්දා පස්වරුවේ සිදුවනවා. ඒ ජනාධිපති අනුර කුමාරසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගලගෙදර භාජන ක්‍රීඩාංගණයේදී දෙවන අදියර සඳහා ප්‍රමුඛන සිට ගලගෙදර දක්වා වැඩ ආරම්භ කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක බවයි රජයේ සඳහන් කළේ. ඊශ්‍රායෙල් ආරක්ෂක අංශ බටහිර ඉවුරේ මෙහෙයුමක් සිදු කර තිබෙනවා. එල්ල කළ ප්‍රහාරවලින් කිහිප දෙනෙක් මියගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ජෙනින් සන්නාගත කඳවුර ආශ්‍රිතව සෝදිසි කිරීම් සිදු කර තිබෙනවා. කඳවුර තුල තිබී බලසිරු හම්බු බව සහන කණ්ඩායම් ප්‍රකාශ කළා. කුඩා ළබේකුටද තුවාල සිදුව තිබෙනවා. මාර්ග කිහිපයක් වසා දැමීමට ඊශ්‍රායෙල් ආරක්ෂක අංශ පියවරගෙන ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේ. මේනක ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට
3: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවිසන හේවා.
1: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ගන්න ඕනෙමන සතිය දෙනකන දවල් එක හතර වෙනකන්
1: Overtime Beats with Jamie.

දවල් එකපහු වෙලා විනාඩිය 11යි වෙලාව. අයිබෝවන් සුබ දහවලා. අද මේ මාසේ 27 වෙනිදා අපි බදාදා දවසක මුණ ගැහෙන්නේ. ගොඩක් අමාරු තැන්ගෙනවන අපේ ජීවිතේනේ අපි නොහිතන නොපතන වෙලාවන් වලදී. අපිට සාමාන්‍යයෙන් හිතෙනවා මේකෙන් ටිකක් අමාරු තත්යක් තියෙන්නේ කියලා. අන්නේ වෙලාවට පොඩක් ආවා ටිකක් තදින් අල්ලගෙන ඉන්න. ජීවිතේ වරින් වර අපි හැමෝටම හොම අමාරු කාල උදා වෙනවා. අමාරු කාල දරා ගන්න අමාරු නම් සමහර වෙලාවට අපි නරක තීරණ ගන්නවා. මේ නරක තීරණ හින්දා අපේ අනාගතේ නරක අතට පරිවර්තනය වෙන්නත් පුළුවන්. ඇත්තටම ඒක අපේ ජීවිතවලට ආපු අභියෝගවල ප්‍රශ්නයක්ම නෙමෙයි කියලායි මට කියන්න උවමනාව තියෙන්නේ. ඒ අභියෝගාත්මක අවස්ථාවේ අපි ඒකට දක්වපු ප්‍රතිචාර ඔය හැම දෙයකටම බලපානවා. අපි දක්වන ප්‍රතිචාර අනුව අපේ අනාගතේ තීරණය වෙනවා කියන එක මතක තියාගන්න. ඒක නිසා සමේ අමාරුම අවස්ථාවක ඊටාම නරක තීරණ ගන්න නැතිව ඔයා පොඩ්ඩක් උත්සාහවන්තව නිවිසනසිල්ලේ තීරණයක් ගන්න උත්සාහ කරන්න. අත්හරින්න හිතන තැන්වලදී ජීවිතෙන් පලා යන්න හිතන තැන්වලදී පොඩ්ඩක් අල්ලගෙන ඉන්න මතක තියාගන්න. සුලිකුණාටුව හැමදාම තියෙන්නේ නෑ. ඒකත් අවසන් වෙනවා. ඒක නිසා හැම දෙයක්ම සුබවාදීව දරා ගන්න බලා ගන්න පුරුදු වෙන්න. අද තැනන් හවස 4 වෙනකන් ඕල් ටයිම් බීට් සිට චාමි අහන් ඉන්න පුළුවන්කමක් තියෙනවා. අද හවස 2ට මාව බලන්න ලෑස්තියද ඔයාලා? මම ඔයාලව බලන්න එන්නයි ලෑස්තිය. Facebook එක හැවෙන්නවනේ. Facebook live එකක් එන්නම්. එකයි වෙනවද 12යි.

0: FM 93.7 Lakhana Radio ITN
1: පසර එක පහ වෙලා විනාඩි 16යි.
2: මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: නායම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්වේදී.
1: බෞද්ධ උරුමයේ අභිමානය සමරන්න බොදුසි පුබුදාදන ඔබත් එක්තිවන්.
0: රාජ්‍යෝෂ සත්මංගල්ල හා වෙසක් කලාපයේ සජීව තොරතුරු ලක්හනි
1: බැතිබර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.
2: ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක්.
1: මෙවර උතුම් වෙසක් මංගල්‍ය සැමරීමේදී පන්සල් භූමිය තුළ ප්ලාස්ටික් පොලිතීන් සැරසිලි සිදු කිරීමෙන් වළකිමු. පරිසරයට හානි කරන ප්ලාස්ටික් පොලිතින් භාවිතයෙන් වැළකීම පන්සල් භූමියෙන් අරබා සමාජය දැනුවත් කරමු.
2: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපිත් පෙළගැසෙමු.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර ලකන රේඩියෝ ITN
2: පසරු එකහේ වෙනාට වෙස්සයි.

0973 023 5 93 7 මැසේජ් එකක් එවන්න පුළුවන්. ලක්කන ෆේස්බුක් පේජ් එකේ අද අපි පෝස්ට් එකක් තියනවා. හවස 2ට ලයිව් එකට ජොයින් වෙන්න කියලා තමයි පෝස්ට් එක තියන්නේ.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: මේ ලෝකේ මිනිස්සුන්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්. ඒ මිනිස්සේ

0: ඇවිත් කලාව
1: ඕල් ටයිම් බීට්ස් විත් චාමි
0: සතේ දෙනව දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුණා
1: ඕල් ටයිම් බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපැය දවල් එක පහු වෙලා වෙනාඩේ 24යි වෙලාව 0.7023935937 යපේ මැසේජ් නම්බර් එක WhatsApp text messages එවන්න පුළුවන් ඔය කියන නම්බර් එකට හවස 4 වෙන්න කලින් කාකටද පළවෙනි මැසේජ් එක ඒ වාසනාවන්තයා හෝ වාසනාවන්තිය ඔබට බලන්න හරණ සත්‍යල ගාමන්ට් එකෙන් මේ මැසේජ් එක කවුද ඉන්නේ කමනි නිලු ඉනෝක අනුරාධා රමණි මුදිතා මණිකයක්කා ඉන්දිකා සුජීවා අශෝක මිස් වලව එකතු කරගන්නවා මම ලස්සන පෝස්ට් එකක් එවලා දෙනවා දරා ගන්න බැරි වේදනාවන්ට කඳුල හොඳ සවියක් ගෙවා ගන්න බැරි මොහොතකට නිින්ද සනසීමක් වචන කරන්න බැරි හැඟීම් වලට කවිය හොඳ අවියක් හදවත් බිඳින වචන වලට නිහඬ බව ගිනි අවියක් නිහඬ බව අවියක් ය සමහර වෙලාවට සමහර නිහඬතාවයන් දරා ගන්න බෑනේ ඒකම ඉතින් ගිනි අවියක් කියන්නේ ඒක තමයි පත්තු වෙන්නේ නැහැ හැබැයි දරනවා චාමියාගේ සිතේ දුක නිවාලන සනසීම උදාවන පින්බර වැසගත් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරලා තියෙනවා මාතලේ දෙලිනේ ස්තුතියි අපිව ආදරෙන් එකතු කරගන්න ඊළඟ සින්දුවහන් චාමී ලස්සන සින්දුවක් ඕනේ VNV ෆැෂන් ආයතනයෙන් කුමාරි මිස් වසන්තියක්ගේ සුසියක්ගේ නිසංසලා නංගේ මංජුවක්ගේ සිතාර නංගේ පුංචි හර්ෂණී සුබේ අයියා වීරකොඩ බේකරියකේ ජය මාමාවත් මතක් කරන්න කියලා මැසේජ් එකේම තියෙනවා සින්දුවක් අහන්න ඕනේ කවුද මහපලගම පියල්ජේ වාගේ මැසේජ් එක ඊට පස්සේ මේ කවුද මේ හසලක මතු සංක ලක්කට ආදරේ කියලා මැසේජ් එකේ තියෙනවා ඔයාලා ආදරේ එකතු කරගන්න ලස්සන පෝස්ට් එකක් හොදේ අයිබෝවන් සුබතවසක් ශාමි අපිවත් එකතු කරගන්න බරුදල් පොලින් SL ප්‍රනාන්ත ලහිරු ශහනි නතාරි ශනාරා දුමින්ද සවරි ශනාල් මිරොන් ඔයාලව එකතු කරගන්න ඊට පස්සේ මං යනවා මාතලේට මොකද ඒ පැත්තේ ඉන්නවනේ අයාස්වි අයස්සව එකතු කරගෙන සින්දුවක් අහන්න යන්නයි හදන්නේ. හැබැයි අයස්සට නෙවෙයි මේ සින්දුව. නයනට. එකයි විනාඩි 27යි.

0: FM 93.5, FM 93.7, Lakana, Radio ITN.
1: කල්පනා කළේ නෑනනන් නෙවෙයි මට බේද මුකුත් කියන්න කියලා. දවල් එකයි වෙන හරි තෑයි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: මැසේජ් එකක් එවනවා නම් 07 03 93 5 93 7. All time bets it Charlie. ඔයා හගෙන ඉන්නේ.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ.

0: 105 FM 93.7 Lakhanda Radio ITN
1: ITN Lakhanda Pooja Sambu

0: සිට ජුනි 3වෙනිදා දක්වා
1: බිලියන් බිල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය

0: ඉවරය.
1: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
2: සතේ දවස්වල හරියටම දවල් එක වෙනකොට
3: හරිය වදින්න ඔය හිතට මන්දා දන්න මට ආලේ ඔබේ කාලයට පිරෙන්න
2: කාන්සියටයි මහන්සියටයි ප්‍රත්‍යක්ෂ ඖෂධේ
4: All Time Beats with Charm
2: හැම කාලෙටම ගැළපෙන හැම තාලෙකම සින්දු මගේ අරගන්න එපා.

පස්සරු එකය වෙනට හතරෙස එකයි වෙලාව. ආතරයි ආස තරම් කියලා මහියංගරින් සුපු නෝ මැසේජ් එකක් එවලා තිබුණු. පෝස්ට එකකුත් තියෙනවා, මොකද්ද කියලා බලමු. මම තාම දන්නේ නැහැ කොහේ හිටියත් මොන වැඩේ කළත් ඇයි ඔයාවම මතක් වෙන්නේ කියලා. ළඟ නැතත් කතා කළේ නැතත් හුස්ම ගන්න හැම වෙලේම මතක් වෙන්නේ ඔයාව. අවුරුදු ගණක් අතරේ කරේ නැති වුණාට මට දැනුණු එකම හමුවීම ඔයා. ඒක නකොච්චර වාසනාවන්තද නේද? ස්තුතියි අපිට ලස්සන පෝස්ට් එකක් ෂෙයා කළාට. හයි චාමි, මම ටීනා. බාදුරාගදීන ඔයාට කොහොමද? මාත් මේ වෙලාවේ ආව සද්දෙන් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ලස්සන සින්දු ටිකක් ඕනේ. දුව තාතා මල්ලි අචලංක, එයාගේ වයිෆ් චාන්දනි, අක්කා දිනුෂ්කා, හස්බන්ඩ් ඉන්දික, නංගි ජයනා, එයාගේ හස්බන්ඩ් වසන්ත, මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. කුවේට් වල ඉන්න හස්බන්ඩ් පැතුම්, එයාගේ අම්මාවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඔයා දෙක වෙනකම් බලාගෙන දෙන්නේ මම බලන්න. ඕ, අපි මොන කැබුනේ නංගදද? ඊට පස්සේ මහියංගනේ නෙහානි, ඔහ මොකද කියන්නේ? ආතේ නම් කියන්න කියලා කියන්නේ. මතක ඔක්කොම එකම වචනයක හදවතේ හිර කරන්න. නුඹට පුළුවන් ඕන විදිහට මගේ දෛවය ලියන්න. මැරණකන් ඉන්නේ පාපන් මට රෝසමල් ගෙන තියන්න. ආතරේ නම් ළඟට ඇවදින් ආතරේ මම කියන්න. මං කොච්චරවත් කියනවා නේද, මැරුණට පස්සේ රෝසමල් කලබ ගෙනල්ලා අර මේ දෙහේ ඉස්සරහ හිටගෙන හිටියා කියලා කඳුළු සලුවා කියලා පේන එකක් ගැ. ඔය හුස්ම ගන්න වෙලාවේ, හුස්ම වැරෙන වෙලාවේ, පන ටික ගහන වෙලාවේ රෝස මලක් ගෙනත් දුන්න නම් වටිනවානේ. මිනිස්සුන්ට ජීවත්වෙලා ඉන්න කාලේ ආදරේ කියන්න නේද? රමණීය දවසක් වේවා. ඇහලිය ගොඩ මියනුකොට තන්නේ වෙනේතා මහත්මිය ඔහගේ මැසේජ් එක. අපි ලස්සන සින්දුවක් අහමු. හරි චාමි, අසිරිමත් රසක් මංගල්‍යයක් වේවා කියලා තියෙන බහරෙන් වලින් චන්දනකේ හන්නදී ඔයාගේ මැසේජ් එක. ජපානෙන් පොඩි දුව තිල්ෂී තංගල්ලේ නාතරණී පිරිඳ ශ්‍යාම ජෝන්වත් එකතු කරගෙන සින්දුවක් අහන්න දෙන්නද මම? හරි, සින්දුවක් අහමු. එකයි වෙනානේ 43. මැසේජ් එකක් එවන්න 0.7 0.3 93.5 93.7.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Pasaru ekai venade hatale satai.
2: Mit malvile. Budukiyata daham vivaranayak. Daham vivaranaya. Anuradhapura Bhikshu Vishwavidyalaye බෞද්ධ අධ්‍යන අංශේ මහාචාර්ය පූජ්‍ය පාදේගම ඥානිස්සර ස්වාමින් වහන්සේ.
3: සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සියලු කරදර දුරු වේවා, හැම උවදුරු නැසේවා, නොවේවා කිසි අන්තරාවක්.

0: මල්විල
1: මල්විල
0: බුදු කීයට දහම් විවරණයක් FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
2: පසරු එකයි වෙනාඩි 52යි

0: බුදුු ගීතයා ඔබ වෙත තිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්මගන්න තැන්වල්ම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එසලිස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.

0: FM 93.7 ලකන්න රේඩියෝ ITN
1: දවල් 1:57 වෙලාව මතකයි නේ අපේ හවස දෙකෙන් පස්සේ Facebook live එකක් කරන්න ලෑස්ති ඕල් ටයිම් බෙට් සිට චාම කියන්නේ කවුද කාලයක් තිස්සේ බලන ආසාවෙන් හිටියා නෝ ඔන්ටයි දින් දවස ඇවිල්ලා ආයි ඒ කියලා නම් හිතන්න එපා ජොයින් වෙනවා නම් අද තමයි දවස අපි ඊළඟ පැතුමන ගැහෙන

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණ යුදේශිකයි දිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩිතහනේ ලොතරයියේ රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිසිය ආරම්භ කළ බෙහෙවින් තවත් පුද්ගලයන් 27432 දෙනෙක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. සැක පිටත් අනුරගත් සංඛ්‍යාව 589ක්. අපරාධ සම්බන්ධයෙන් 24 දෙනෙකු ඍජුව හඳුනාගෙන තිබෙනවා. බීමත් රියදුරන් 80 දෙනෙක් අත්අඩංගුවට බවයි පොලිසිය සඳහන් කළේ. වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් 4683 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. එක්සත්තරා බේමිට් රාජ්‍යයේ න්‍යෂ්ටික බලාගාරයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලය විරෝධය පළ කර තිබෙනවා. ඊට ප්‍රශංසාව පළ කරන බවයි එක්සත් අරාබි එමෙල් බලධාරීන් පෙන්වා දුන්නේ. සාමකාමී අරමුණු වෙනුවෙන් එම න්‍යෂ්ටික බලාගාරය පවත්වාගෙන යාමට පීවර ගෙන තිබෙනවා. ඒ අනුව තම භූමියට එරෙහිව සිදු කරන ප්‍රහාර නතර කළ යුතු බවයි එමීර් බලධාරීන් සඳහන් කළේ. මේලක ලක්හඬ ප්‍රවෘත්ති පස්වර තුනට.
4: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: பாட்டத்தை வாங்க கேன ரேடியோ
1: தன்னவத டைம் பாஸ் කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සෙක්ව තෝරගන්න බෑ.

0: ගන්න නැහැ. ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතිය දෙකකට දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: හැවීමත් කලාම සතේ දෙනවන දවල් එක එදා හතර වෙනකල්
1: සංචල හිතකි තිකැවුණා තැන්දරවදනට ඩිංගක් ලං වෙන්න
2: හිතුණා
0: ඒක තනි කරන ඇපැය හවස දෙක පහු වෙලා වෙනහට නවයයි වෙලාව ඔයාගේ අතේ මේ වෙලාවේ ෆෝන් එක තියෙනවා නම් ඔයාලා අක්කන ෆේස්බුක් පේජ් එකේ ඉන්නවා නම් අපි ෆලෝ කරලා මේ වෙලාවේ ජොයින් වෙන්න බලන්න ඔබට මම දකින්න පුළුවන්කමක් තියෙනවා පණ පිටින් ගොඩක් දවසක ඉඳන් කිව්ව නේද ලයිව් එකක් එන්න එන්න එන්න එන්න කියලා ඒක නිසා මම දැන් ඇවිල්ලා ඉන්නේ මාව අහන ගමන් බලන්න පුළුවන්කමක් තියෙනවා ඒ අය එකතු වෙනකන් මට දැන් කතා කරන්න වෙනවනේ අහන් ඉන්න අය වෙනුවෙන් නේද 07 03 93 5 93 7 අපේ මැසේජ් නම්බර් එක හවස 4 වෙනකම් මං ඉන්න නිසා ඔයාලට මට මැසේජ් එකක් එවන්න පුළුවන්කමක් තියෙනවා එතකොට මැසේජස් ටිකුත් බලාගෙන යන්න අපි ආපු එකේ මේ පැත්තට බලමු good afternoon චාමියකි මම තින්නවා කවුද මේ තිලින සඳ කැලුම් ඔයාව එකතු කරගන්න චාමි කොහොමද සුබ දවසක් සුබ වැසක් මංගල්‍යයක් වේවා ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මේ මැසේජ් එක අනුරාධපුර එයාපෝට් රෝඩ් එකේ සංජීව දේසානායක අහගෙන දින්නේ ඔය Facebook live එකට join වෙන්න බලන්න ඊට පස්සේ අයබෝවන් කොහොමද ඔයාට අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ජයලින් මේ මැසේජ් එක ඇන් ඉරොෂණී පෞලයාත් එක්ක යාළුවෝ හැමෝම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ එයා පෝස්ට් එකක් ඇවිල්ලා තියෙනවා මොකද කියන්නේ කියලා බලමුද අපි කාගේවත් ජීවිත මේ ලෝකෙට හරියටම එවලා නැහැ වර්ධින තැන් හදා ගන්න ඕන නිසායි පැන්සලක් එක්ක මකනයක් ඇවිල්ලා තියෙන්නේ ඉතින් පැන්සලටත් එහෙමනම් නේ මේ මනුස්ස ප්‍රාණීන් අපිට කොහොම වෙන්න ඕනද නේ

0: FM 93.7 Lakana Radio ITN
1: හවස දෙකපහ වෙලා විනාඩි 13යි.
2: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
1: හවස 2:00 වෙනාඩි 16:00 වෙනාව ඔයා මේ වෙලාවේ FM 93.5 93.7 මාවහගිරින්නා වගේම ලකන Facebook page එකේ live එකට join වෙන්න කියලාත් මම ආතරෙන් මතක් කරනවා. වැඩි වෙලාවක් ඉන්න බලාපොරොත්තුවක් නැහැ. ඒක නිසා live එකට ඉක්මනටම join වෙන්න කියලා මතක් කරනවා. හවස 2:00 වෙනාඩි 16:00

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනට වෙස්සයි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
3: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
1: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
4: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
5: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
4: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
5: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
6: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
7: Evening drive with Chamit and Charu.
8: සම අනුග්‍රහය
7: මාක්ස්මන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 579

0: පැතිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදර නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.

0: ලකන රේඩියෝ ITN
1: හවස දෙකයි විනාඩි 29යි
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: දෙකයි විනාඩි 29යි කියුවනේ වෙලාව අපි මේ මැසේජස් ටිකක් බලන්න ආවා Facebook Live එක ගොඩක් අය ඉන්නවා ඉතින්නේ ස්තුතියි මේ කවුද ඉන්නේ චාමි අක්කා කොහොමද සින්දු ඔයා කැමති සින්දු මන් දුන්නානේ මේ මැසේජ් එක ධර්ණියගලෙන් තරොෂි බස්නායක ඔයා ලයිව් එකේ ඉන්නවද ඔයා කිව්වා මට ලයිව් යන දවසට කියන්න කියලා මට කියන්න පුළුවන් වුණාද ඔයා ඉන්නවද කියලා මං ගෙස් කරනවා නිතුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ තවසක් වේවා චාමි මාත් ඉන්නවා ඔයා වහගෙන කියලා කියන්නේ සිෂර්ස් වල ඉඳලා ප්‍රදීප් ලංකාව ලයිව් එකේ හිටියා වගේ මට මතකයක් තියෙනවා හරි දැන් වසනාවත සුබම සුබ දවසක් වේවා අනුරගම අනුලාවති මහත්මිය ආගේ මැසේජ් එක මහත්තයා සිරිල් පුතා ප්‍රදීප් දුව අනුෂිකා පුතා හර්ෂණ දුව පේශලා අමෙලියා සමරසේකර අමෙලියා සමරසේකර මේ ඔයාලට පේනවද මට ආගේ ෆොටෝ එකකුත් තියලා තියෙනවා හරි අමෙලියා ඔයා වහතරින් මතක් කරනවා ඊට පස්සේ කසුන් කොරියාවේ මම හිතන ලයිව් එකේ ඉන්නවා ඔයවත් අතරින් මතක් කරනවා මේ කවුද මේ විනීතා මහත්මිය ඔයවත් එකතු කරගන්න අයිබෝවන් මට පහතින් ලක්ෂ්මන් තමරා නිශානි චේතනා තේජාවෝර් භාග්‍ය අවිෂ්ක එයාලවත් එකතු කරගෙන තව එක මැසේජ් එකක් බලමු සුබ දවසක් අකියෝ අපිටත් සින්දුවක් ඕනේ අලවතුගොඩ තාගට අපරලගේ අයවත් එකතු කරගෙන මම සින්දුව කන්න යන්නයි හදන්නේ මැසේජ් නම්බර් එක කියනවා නම් 07 03 935 937 හතර වෙනකම් බලාගෙන ඉන්නේ නැතුව ඊට කලින් මැසේජ් එක යවනම් වටිනවනේ

0: FM 93.5, FM 93.7, La Conda, Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 33යි.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනාට 37යි.
2: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින් දෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සාධකයෙන් නැවුම්ම නැවුම් අපේම රසේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
3: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිලා ගියට පස්සෙත් සුවඳයි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වෙන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0771 711 701

0: ක්‍රේට තොරමින් තොරණට ලක්කන වෙසක් සැරිසර ලක්කන වෙසක් සැරිසර
1: හවස දෙකයි වෙනාඩි 40යි
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
3: ඉවරයි TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Dhati piti, kadi modi, gini maddhani, maha vassi, veda karla mahansi ete, sindhu husma gavudu.
2: Runaari, inuran sittami, mamana kala.
1: සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්.

හවස දෙක පහු වෙලා විනාඩි 44යි වෙලාව. 0.7 0.3 9 3 5 3 හත අපේ මැසේජ් නම්බර් එක. දැන් අත බිසි වෙලා ලයිව් එක බලන්න බැරි වුණා කියලා දුක් වෙන්න එපානේ. හිමීට වැඩ ඉවර වෙලා ඔෆිස් එක ඉවර වෙලා ගිහිල්ලා නේද ඔෆිස්ලා ගිහිල්ලා. ගෙදරින් ගම ආපහු බලන්න පුළුවන්. ඊට පස්සේ කමෙන්ට් එකක් දාන්න නේද? සුබ වෙසක් මංගල්‍යයක් වේවා කෝටුම කියලා සරච්චන්ද්‍රට ඇස් රයි ගවින් ඕ මැසේජ් එකක් දාලා තියෙනවා. ලක්කන අපිත් ඉන්නවා හලාවතින් පැට්‍රික් ඇන් සහන් ශෙවන් ශනෙල් මෙතුෂ රශ්මි දුව ලිලි මොනෙස්ටා දුව මොරෙන් අලාතකද කරගන්න ඇහලියකොට ආනන්ද වසන්ත කොහොමද ස්තූතියි මැසේජ් එකක් එව්වට ඔයාටත් සුබදවසක් ශාමිය වෙන්නපුෙන් රසල් නොන මානෙල් දුවල දෙන්න සුසාන සුරේනි පුතා සුරලිත ජේකප් ඔබේත නේතන් චෝඩිදූ තීර්ෂ ඇතුළු ලක්ක දහන හැමෝටම සිද්ධුවක් දෙන්න කියලේ මැසේජ් එකේ තියෙන. හයි චෝමි නවගහ ඇල ඕසිස් ඇග්‍රකෙන් ඕෂිද රත්වට ඔයාවත් එකතු කරගන්න. අපේත් අහනුව ලක්කද අත තමයි වට මැසේජ් කරන්න කියල තියෙනවා. මඟ වාතරෙන් පිළිගන්න බණ්ඩාරගම උමාගාමට්ටකෙන් අපිටත් සිින්දුවක් ඕනේ. අද මේ රංජනියකගේ උපන්දිනය කියලා තියෙනවා. රජනියක් අහගෙන්න්නන් ඉන්නවාට නිදුක් නිරෝගී වාසනාවත

සුබ උපන්දිනයක් වේවා කියලා අපි ආදරෙන් ආශිර්වාද කරනවා. හැලවක්කී අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. බේරුවල අපි පසිදු වසන්ත තාත්තා ඉසුරු එකතු කරගන්න. සුබ දවසක් අපේ ශාමිනංකට එසේප වේවා. ධර්ණිය ගල්ට අද කටින් කඩ රස්සක් තමයි තියෙන්නේ. ඔන්න කලගුණ වර්තාවක් ආවා. ධර්ණිය ගල විලකම සෙනගම්ලත් පත්මලන් අවන්ත අවන්තනේ යසේන්ද්‍ර විජේවර්ධන සමක හරිස් චන්ද්‍රයවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් තිබුණා. පැස්ස වලහක දෙවි ඔබ දිහා බලලා චාමි ලයිව් එක හරිම ලස්සනයි කියලා ඔබලත් සිංහලින් දහඩ වට මැසේජ් එකක් කියලා තියෙනවා. තැන්ක්යූ. ඔයාවද මම ඔයාව දැක්කේ නෑනේ අනේ ඔයා ඉන්නවා. හරි හරි. මම ඩෝම ගැන කිව්වේ නෑනේ. තව පොඩ්ඩින් අවතක වෙනවා. හැබැයි ඒක වාසිය දන්න කෙනා ගැන කියයි. ඒ කියන්නේ දැන් ගෙදරදී මට සෞඛ්‍ය ආරක්ෂිතව පොල්තෙල් හදාගන්න උමනාවක් තියෙනවා නම් පොල්තෙල් කිව්වට පොල්තෙල් විතරක්ම නෙමෙයි සමහර කෑම වර්ගවලට බෙහෙත් වර්ගවලට උමනා වෙන එඩරු අබ කොහොඹ මේ වගේ දේවල් වලනොත් ඔයාට තෙල් හදාගන්න උමනාවක් තියෙනවා නම් ඩෝමා හෝම් ඔයිල් මේක එක ගන්න පුළුවන්කමක් තියෙනවා. මිල රුපියල් 88 වෙන්නේ. ඔන්න ඉතින් ඕන කෙනෙක් ඉන්නවනම් මට කියන්න. මම කතා කරලා වැඩේ ගන්න දෙන්න. හවස 2:00 වෙනාඩි 47යි. 0.7 0.3 93.5 93.7ට මැසේජ් එකක් එවන්න.

0: 95 FM 93.7 ලකන්න රේඩියෝ ITN
1: කියේ කියලා හිතාගෙන හොම ඉබ්බෙක් වගේ හිමින් හිමින් වැඩ කරන්නේ ඈ 2:53
2: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාදය ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාදයයි
1: 0.7 0.3 0.5 0.3 0.4 වල තියෙන මැසේජස් ටික අද ට්‍රැෆික් එකේ ඉන්නේ ලයිව් එකක් ආවන එක නිසා පොඩ්ඩක් මැසේජස් ටික කියවන්න එහෙට මෙහෙට උනානෙ ඉතින් නේද සමාව දෙනවනේ තව වෙලාවක් තියනවනේ නේද මම ලයිව් ඔබව දුටු වෙමි කියලා උක්තාක්‍යත පිටිවලා කවුද මේ මැසේජ් එක එවලා තියෙන්නේ තිලින සඳ කලුම් කලුතරින් හා ඔයවත් ආදරෙන් මතක් කරනවා සමතව සක්ෂාමී අතනම් අපිට වහිනවානේ ඒ උනාට ඔය වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ප්‍රියා බණ්ඩාර ගමින් මේ උනාට පරිස්සමින් හොඳේ කරවනවා අකුණු ගහන්න වගේ නම් නේද? පරිස්සමින් ඈ. මහියංගනේ නිහානි. ආ කියනවා ජීවිතයේ ඛේදවාචකය යනු මරණය නොවේ. සැබෑ ඛේදවාචකය නම් අප ජීවත් වෙමින් සිටියදීම අප අභ්‍යන්තරයේ ඇති දේවල් වලට මිය යාමට ඉඩ දී සිටීමය. ඒ කරනාට මම 100%ක් එකඟයි. කෙනෙක්ට ආදරේ නම් ආදරේ කියලා කියන්න. කෙනෙක්ට සමාව දෙන්න ඕන නම් සමාව දෙන්න. වාට ඒක නව අතර දාන ඕන කියලා දෙන්න අතර දාන්න. හරි හරි හරි. අපි යන් හොඳේ. යන්නේ කොහෙටද? අන්තිම පැයට. 0.7 0.3 0.5 0.3 0.7ක මැසේජ් එකක් කියලා දෙන්න. ඕල් ටයිප් ඉට්ස්

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශිකා ඉදිරිපීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබුණු කෝටි යටේ NLB දනට තහනේ ලොතරයියේ රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: නීති විරෝධීව රැගෙන දුම්වැටි තොගයක් සමග විදිස් ගුවන්මගින් දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හරිත මාවත ඔස්සේ පිටතට යාමට උත්සාහ කරමින් සිටියදී ඔවුන් චීන ජාතික ව්‍යාපාරිකයන් බවටයි තොරතුරු හෙළිවුණේ. ඔවුන් දෙදෙනා රැගෙන දුම්වැටි තොගේ වටිනාකම රුපියල් 75,30,000 ඉක්ම වෙනවා. එම චීන ජාතිකයන් මැලේසියාවේ සිට කටුනායකට පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. හමස් සංවිධානයේ හමුදා ප්‍රධානී මොහමඩ් ඔඩේ ඝාතනය කළ බව ඊශ්‍රායල් හමුදාව ප්‍රකාශ කළා. ඒ උතුරු ගාසා තීරයේ සිදු කළ බෙහෙවුමකදී ප්‍රහරින් තවත් සිවිල් වැසියන් තුන්දෙනෙක් මියගොස් තිබෙනවා. විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටේ දිවාස සංකීර්ණයකට ඊශ්‍රායල් ප්‍රහාරය එල්ල වී තිබෙනවා. මේනිද ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු හතරට
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ගැන ආදරේ බෙදාගන්න ඕනම නම් සතිය දෙනකන දවල් එක ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with Jam Jam.

හවස තුන පහ වෙලා විනාඩි 4යි වෙලාව. All time bets it charming. අපි අපේ අන්තිම පැයට ඇවිල්ලා ඉන්නේ. හවස 4 වෙන කලින් 0.7යි 0.3යි 93.5යි 93.7ට message එකක් එවන්න පුළුවන්.

හවස 9 වෙනාට 10යි වෙලාව. දැන් මට ලයිව් ආවට වඩා ප්‍රශ්න තියෙන්නේ අනේ ලයිව් එක චුට්ටක් මිස් වුණානේ කියලා එවලා තියෙන මැසේජස් කොට. කාරේ නැසඳ දැන් යන්න ලක්කන Facebook page එකට. ගියාම ඒ ලයිව් එක තියෙනවා රෙකෝඩ් වෙලා. මට අයයි බලන්න පුළුවන්. මට නිදියක් නැත්තම් ඒක බලන්න. ඒක නේද ඖෂධ මාත්‍රාවක් වගේ වෙයි. හරි 0.7 0.3 93.5 93.7 අපේ මැසේජ් නම්බර් එක නේද? චෝමි අපි වැඩ කරන ගමන් ඔයාව අහගෙන ඉන්නේ. සයිමි බබාට ලස්සන සින්දුවක් ඕනේ කියලා මදේශානි මට මාතලෙන් මැසේජ් එකක් එවලා තියෙනවා. ඒට ලස්සන සින්දුවක් අහන්න දෙන්නම්. සුබදාවලක් කිව්වට හැන්දෑ වෙලානේ අනේ දැන් 3:11 වෙලාව. හරිනිත 1:30ට එවපු මැසේජ් එකක් මේ ලැජ්ජ නැතුව කියන්නේ. ඉජි අනුර පොසල්ලාව BF ජනපදයෙන් ඔයාව එකතු කරගන්න. යමේ ප්‍රඩක්ට්ස් පොත්තු පිටිය වාතුවෙන් සමන්ත ඔයාගේ මැසේජ් එක දැනුවේ දැක්කම. ඊට පස්සේ මේ කවුද ඉන්නේ අපි වෙනුවෙනුත් සින්දුවක් දෙන්න කියලා තියෙනවා. නම කොතනද තියෙන්නේ? සුජාතා වෙලානේ ටාගට් එකේ වැඩ කරන සුජාතාවයි දුව නතාෂාවයි එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තිබුණේ. ගල්පත පැත්තට යන්න මම කියන දෙයකට කැමතිනේ. එතකොට කවුද දන්නවද ඉන්නේ? HKD ගාමට් එකෙන් මාෂා දෙල්හනේ, කමල් දේශාන්ත, දාමිකා, විනීතා, චන්ද්‍ර, ලතා, ශ්‍රියානි, රේණුකා, ඉරංගී, චන්ද්‍රානි, ගයනි මේ කට්ටිය එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. අක්කර 45 මා කොහොමද ඔයාට? මහත්තයා වසන්ත පුතාර දෙන පඩපොල් වෙහස් මාතුලින් ලසන්ති ගිහන් සදවත් මාවරකන්දවත්තෙන් ශානිකක් කවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. විශේෂෙන්ම හිත හොඳ මගේ සුදු නංගි එයාවත් එකතු කරගන්නවා කියලා තියෙන්නේ. ඉතින් වෙන කවුරුවත් වෙන්න බෑ. මං හිතන්නේ මං වෙන්න ඕනේ හිත හොඳ කිව්වම. හම්මෝ ඉදින්නේ ආත්ම වරණා එච්චර හොඳ නෑ කිව්වට සමහර වෙලාවට අපි කැමති මේකටනේ. 3:12

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: පසර තුනයි විනාඩි 16යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: නායම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්වේදී.
1: බෞද්ධ උරුමයේ අභිමානය සමරන්න. බොදුසි පුබුදන්න. ඔබත් එක්වන්න.
2: ලෝකානුකම්පාව
0: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හනි
1: බැතිබර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.

ලක්හඬින් රිදම් වයිබ් බීට් එකට මික්ස් වෙන හාන.

0: ඇහේ දෝර ගඟේ තල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
1: සතියේ දිනවල ඩබල් එකට ඕල් ටයිම් බීට්ස් විත් චාමි
3: හවස 3 විනාඩි 19යි වෙලාව 0.7 0.3 93.5 93.7ට මැසේජස් එවන්න කියලා නොකේ ඉන්නක යතු නැහැ නේද මෙයාටත් ලයිව් එක මිස් වුණා කියලා තියෙන්නේ නේද ලයිව් එක පස්සේ බලන්න පුළුවන් තරුෂී දුක් වෙන්නේ පා හරිද පස්සේ බලන්න පුළුවන් කියන දැන් ඉතින් බලන්න පුළුවන් ඉතින් ලස්සන සින්දුවකට එකතු කරගන්න පුතා ඩිනුල් දුව යහලේ චූටි දුව යතුලි හර්ෂිකා කෑකලෙන් ස්තුති මැසේජ් එකක් එව්වට මම රුක්ෂාන් යටියන්තට බැලන්නාවෙන් ආතර සුදුටයි මටයි ලස්සන සින්දුවක් දෙන්න කියලා කිව්වා තව බොඩ්ඩේ මැසේජ් එක යන්න ගියාම කියලා වැටෙන්න ගියා නෙමෙයි ටැබ් ඔපෙල් ෆැෂන් එකේ නොවෙමල සේනා ඩිලංක නදීෂාන් රසික චනිතු පසිදු චමෝත් ගයන් සිරිවංශ ගාමිණි ලසිත චුට්ටි අනුර ශාන්ති කුමාරි මිරෝෂ හර්ෂණි සුභ දිනුෂා කමනි චන්ද්‍රානි ඉරේෂා නයිනි දෙල්ප චිත්‍රාව එකතු කරගන්නවා මගේ මෙසේජ් එක කිව්වේ නෑනෙ කියන ඔයා කවුද කවුද ඔබ කවුරුන්ද කිව්වේ නෑනෙ එන්න කුඩමාද ඔබ සම්පත් ෆැෂන් එකේ බොස් සම්පත් පහන් රෝෂිත රේණුකා මානෙල් නන්දනී නයනා පුෂ්පා දිලානී උදේශී නිලුකා දිලේකව එකතු කරගන්න හයි චාමි සුබ සන්ධ්‍යාවක් ටික මැසේජ් එකක් අනිවා ලයිව් ඇවිත් ගිහිල්ලානේ අත ටිකක් බෙසී නිසා එන්න උනේ නෑ කියලා නිෂූත් කියනවා දුකයි දුකයි දුකයි හැබැයි පස්සේ බලමුද කමෙන්ට් එකක් දාලා තියන නිෂූ කියනවා ඔබගේ ගමනට බාධාවක් වගේ පිරෙන දේම ඔබව ඉදිරියට තල්ලු කරන මාර්ගය බවට පත්වේ. ඒක ඇත්ත. ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. සුබ සන්ධ්‍යාවක් ශාමි. ලස්සට ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා ඔපුල් පන්නල්ලෙන් මැසේජ් එකක් යාලා තියෙනවා. සුබ දවසක් ශාමි. අසිරි සම්පත් ඇඩේට මුලවගේ මැසේජ් එක. කියන මෙහෙම දෙයක්. තනිකම මට නොතේරුණු තැන් ගොඩක් තේරුම් කරලා දුන්නා. නැතිකම මට නොගැලපෙන අය ගොඩක් ඈඩ් කරලා දුන්නා. මෝඩකම මට ජීවිතේට අමතක නොවන පාඩම් ගොඩක් කියලා දුන්නා. අසරණකම මට ජීවිතේ දරාගෙන හැටි පුරුදු කළා. ඕම් මොකක් ජීවිතේ? මේකවද ලිස්ට් එක ලස්සනයි කියලා තියෙනවා මිනුවන්කොට කැනට් ඇඩ්වර්ටයිසින් එකෙන් ලක්මාල් නිහල් මාමා චමින්ද තාරින්ද ලසන්තිකා ශ්‍යාමලී නංගිලා ඉන්නවා කියලා තියෙනවා රවින්දු තරුෂ ලොකුමල්ලි කුමාර පාලිත රොවෙන් ශහන් තවිඳු ඒ හැමෝම එකතු කරගන්නම් අපේ නම් කැතයිද මන්දා කියන්නේ නැහැ කියලා කියලා තියෙනවා නම නම් කැතයි තමයි ඒ වුණාට ඉතින් මං කිව්වා මං ඒක අන්තිමට දැක්කේ ඒක කලින් දැකනා කියන්නෙත් නැහැ නම් ටික කැතයි කියලා නිකන් ඉන්නවා 9:22

0: 95 FM 93.7 ලකන්න රඩියෝ ITN
1: හවස 9 වෙනාට 27යි
2: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB දනට තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: හවස 3:30 වෙලාව වෙනාඩ 2යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: ITN Lakhana Pooja
2: Sam

0: නිදා සිට ජුනි 3වැනිදා දක්වා
1: බිලියන් බල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න

0: බැතිබර අනුග්‍රහය. කසාගල ප්ලාන්ටේෂන්.
1: ඔබට සමීප කසාගල ගුවන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
1: සතියේ දිනවල දවල් 1ට All time beats with Chami.
5: හවස තුනයි වෙනාඩි 33යි තප්පර 33යි. ලස්සන වෙලාවක් නේද? අපේ මැසේජ් එක කියන්න ඇත්ද කියලා අහලා තියෙන ජයේ මාමා. හිත රිදුනද? එහෙම වෙන්න එපානේ. ලස්සන දවසක් ඒවා කියලා තියෙනවා. ලස්සන සිදු දෙකක් අහමු. ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, චම්පා මිස්, ලක්ෂ්මී මිස්, ධනුෂ්ක, මදුශංකර්, ජගත්තාත් එකතු කරගන්න. ලස්සනයි ලස්සන සිද්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් කියලා තියෙන්නේ. තෙරුණි ඔයාව එකතු කරගන්න. හයි මාත් ඉන්නවා ධර්ණියගල පල්ලෙපාගෙන්. වචිත හැෂාන් වෙනස් නමක් ඔයාට තියෙන්නේ. ස්තුතියි මැසේජ් එකක් කිව්වට. මේ කවුද මේ? මේ මැසේජ් එක පොල්ගහවලින් සුරේකා රේනු රුවන්සාගර යසින්දි හසඳරා යාළුවත් ශරීරවත් එකතු කරගෙන ලස්සන සිද්ධාක අහන්න බලාගෙන ඉන්නේ කියලා මැසේජ් එකේ තියෙනවා. ගුඩ් ආෆ්ටර්නූන් චාමි. ස්තුතියි වාගිතික මැසේජ් එකට ආදරේ පෙරලා තියෙනවා මේ මැසේජ් එකේ. කවුද ඔයා? තමයි අන්ති වික්‍රමරත්න ගලපිට මරින් එකතු කරගන්න. හෙලෝ චාමියා කී ගුඩ් ඊවනිං. අරනාගල අපිවත් එකතු කරගන්න සින්දුවකට කියලා තියෙනවා. මලෙත් අෂෙන් තිලින චාමිකර චමෝදේ යසුරි. හරිනේ යසුරි වෙනස් නමක් ගයනේ පනාගොඩ. නතුනි සමාධි තරංග පසිදු අයගේ ක්‍රූ එකත් එකතු කරගන්න කියලා තියෙනවා. බව හරි බාව හරි කවුරු කෙනෙක් ඉන්නාද නැත්තම් නමේ අකුරු වැරදුනාද දන්න. සමතව සක්ෂාමේ වැඩ කරන ගමන් ආගෙන ඉන්නා කියලා තියෙනවා. කොරියාවෙන් චින්තක අපි ලස්සන සින්දුවක් අහමු. ඊට පස්සේ මේ ඉන්නේ කවුද අපිටත් සින්දුවක් දෙන්න කියලා තියෙන්නේ. කොහොමද මේ පැත්තට නම් හොඳටම වහිනවා කියලා තියෙනවා. කොහෙට දන්නවද ධර්මීය කලට දිශිනි ලාභ කඩේ එයාලවත් එකතු කරගෙන සින්දුවක් අහන්න යනවා. මං තාම ටෙක්ස්ට් මැසේජස් පැත්තට ගියේ නැති බව කරුණාවෙන් සලකන්න. මේ සින්දුවෙන් පස්සේ මං යන්න ටෙක්ස්ට් මැසේජස් ටික බලන්න. කොහෙදර ලයිව් එකක් එන්න කිව්වනේ. ඒකයි මේකට හේතු වුනේ. හරි. 9:30

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: හවස 3 වෙනාඩි 39යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 petrol liter එක ගෙවුවාම යනවා.
4: ඉවරයි.
5: TVS Sport 110 petrol liter එකට කිලෝමීටර 80කට පැදියෙන් දුවන්න නම් මේක තමයි.
6: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කලවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01117
0: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
7: ලුකයා මාර වෙඩනේ ඕනේ දොක්කි කිවානේ මට මෙමරි ලොස් කියලා.
8: මෙමරි ලොස් කෝද ඩොක්ටර්? යාද සුන්නද?
7: මම කිරිට බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන අයියා මට.
8: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියෙනවානේ.
9: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන්

0: සතියේ දිනවල ඩබල් එකට ඕල් ටයිම් බීට්ස් විත් චාමි.
1: හවස 3 වෙනාඩි 42යි. වහිනවනේ හුඟක් පැතිවලට කටින් කඩ වැසි. අපිටත් සෙද්දුවක් දෙන්න කියලා මේ මැසේජ් එක වෙලා තිබුණේ කවුද? නොරින් සංජීව නේද? අපට ලස්සන සෙද්දුවක් අහන්න දෙන්න. සෙරුවවිල පැතර ගියාම කෙටිය සමරසිංහ යාළු ඔක්කොමල එකතු කරගෙන සෙද්දුවක් දෙන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. මං ආව ටෙක්ස්ට් මැසේජස් පැතර කියන්නත් බැරි වුණානේ මට. එතකොට මේ ඉන්නේ අමිල හඟුරංකෙත ශාන්ත කොල්ලා ඉන්නවා කියලා තියෙනවා. එයාට එහෙම කියන්නේ ඔයා. එයාගේ නම මොකද්ද? ඔයාගේ නම අමිල. අමිල කොල්ලයි ශාන්ත කොල්ලයි. එයාට එහෙම කිව්ව හින්දා මං ආටත් එහෙම කිව්වා. ඊට පස්සේ අපි වත ලස්සන සින්දුවකට එකතු කරගන්න. මේ මැසේජ් එක අලව්ව ගුණසිරි ගෝල් හවුස් එකෙන්. උපාලි, පත්මිනි, උදේ කුමාර, සිසිර, නිලන්ති, වසන්ති, සුජානි එකතු කරගන්න කියලා තියෙනවා. සුබ දවසක් ඔයාට. අපිවත් එකතු කරගන්න සින්දුවකට අලව්ව ගලතරෙන් ගීතක නන්දන ගණනත් මින්දෝදී සචිනි හරි සින්දුවක් දෙන්නම්. මගේ මැසේජ් එක කියන්නත් හයි හයි අක්කේ සුබ වැසඟක් වේවා කියලා තියෙනවා. කූඩුවක් හදනවලු. හොඳයි. දෙයෝට දෙල්හානේ ස්තුතියි මැසේජ් එකක් එව්වට. නියමයි ජය වේවා අපි දැක්කා කියලා තියෙනවා. කවද මේ මැසේජ් එක? දීපා දවචතෝ පුතා මදෝ මහත්තයා සුදත්තාත් එකතු කරගන්නවා කියලා තියෙනවා. එකන වැඩේ මං ඔයාලව දැක්කේ නෑනේ. ඔයාලා මාව දැක්කට අසාධාරණයි නේද? ඊට පස්සේ ධනංජනි පුෂ්පමාල. ඔයාගේ ජයග්‍රහණය වෙනුවෙන් මගේ සුබ පැතුම්. චාමි මම ඔයාගේ ලයිව් එක බැලුවා. එක සුපිරිය කියලා තියෙනවා. ස්තුතියි. අංගුඩ හිඹුටාන පටුමගේ ඇලුමිනියම් වැඩපොලේ කට්ටිය එකතු කරගන්න. පුෂ්පය, බොස් නිමල්, සුභ සිංහ, නදේක, ප්‍රියංගික, ප්‍රේමරත්න, ගම්මන් පිළයියගේ ලී මඩුවේ ලොකු බස් ලක්ෂ්මන්, සුරේෂ්වත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. චාමි මට ලස්සන සින්දුවක් ඕනේ චන්දේ මහවත්ත පස්යාලෙන්. මොකද කවිකාරිය දැන් කවිලියා නෑ. ඔය මහත් එක තරහ වෙලාද? මොකද්ද ඔයාගේ ලොකුකම? හෙට කවියක් කියවනවද මට? චන්දි, ඔච්චර ගණන් උස්සන්න එපා. ලස්සන්ට කවි ලියනවා කියලා කිව්වහම ඉස්සර දිකටම කවි ලිව්වා. ඊට පස්සේ මම ලස්සනයි කිව්වනේ. ඊට පස්සේ කවි ලියන එක නවතුණා. හිතරි දුනද? 3:45.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. Satye Dinavala, Dabal Ekata, All Time Beats with Chami.
1: හවස තුනයි වෙනාඩි 47යි වෙලාව. දුමි මල්වත්ත, ඔයාගේ මැසේජ් එකට ස්තුතියි අනේ. අකේ ලස්සන සින්දුවක් දෙන්න කෑගහලෙන් නැතෝ. වඩා මන් ලස්සන හින්දි සින්දුවක් ලැස්සි කරගත දුකල ඉන්න. මම හැමදාම ආදරේ පිරුණ මැසේජ් එවුවේ ඔයාට කියලා තියෙනවා. තමරා කුමාරි, thank you. අකියක් නැති අයට වදයක් වෙනවට වඩා හොඳයි පාඩුව පැත්තකට වෙන එක. එහෙම කියලා නුරින් සංජීව මට මැසේජ් එකක් එවලා තිනවා. ඒක ඇත්ත නේ, සම්පූර්ණ ඇත්ත. එකක. හොනේ දැන් ගාලි මැසේජස් ගොඩක් එවන්න එපා නේ. දැන් මම අමාරුවේ වැටෙන්නයි යන්නේ. ජේම්ස් ෆරීඩා, දීප්ති සිල්වා, ශුරින් ඩයස්, ගහන සිල්වා, රොසට් කමගේ, නිරෝසා, චන්ද්‍රානි මාතසිංහ මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. ඊට පස්සේ හයියකේ මම් පසිදු බේරු වලින් තාතා වසන්ත, ඉසුරු හිමන්ස අපිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ස්තුතියි මැසේජ් එකක් එව්වට. සුබසන්ධාවක් ඒවා. අපි අවිස්සා වෙලේ හොටෙල් ස්ට්‍රයිස් එකෙන්. හරිද මන් නම් කිව්වා. අපි තව අහගෙන වැඩ කරන ගමන් ඉන්න කියලා තියෙනවා. බොස් එනවා සන්දීප බබු අයියා, හයි කොහමද? සුදු ඇන්ටි එයාවත් එකතු කරගන්න කියලා තියෙනවා. ශාම් thank you මැසේජ් එකක් එව්වට. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? අකේ අපිත් එනවා යටි අන්තර සීපුවත ජනපදයේ තනෝෂි අක චතුනිවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. සුබතව සක්ෂාමී ත්‍රිගුණාමලයේ තුර්සිපුරේ ඉඳන් ඔයා වහනවා. වසන්ති මහත්තයා, රංචි, තෙදුව ශහානි, පුතා නිශාන්, චුටි දෝනි යනාරා, අක්ක ගෞතමීව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. චාමි අතත් ලක්කඳ සව්වට ආවා කියලා තියෙනවා. බොයකට සුමන මහත්මිය වගේ මැසේජ් එක. ස්තුතියි. ලයිව් එක රෙකෝඩ්ඩට පස්සේ බලන්නයි තියෙනවා. ඒකට කමෙන්ට්ස් අත් මම බලන් ඉන්නේ. ඔයාලට හිතන දෙයක් එක කමෙන්ට් එකක් විතර දාන්න මම බලන්න. මේ සින්දු අහන්න ඕනේද?

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

හවස තුනයි විනාඩියේ 55යි වෙලාව. අපිවත් එකතු කරගන්න අකුරස්සෙන් දෙවුමනේ මහත්තයා අමෙත් අප්පච්චි අමිල අයියා දෙව් නංගි නුවන් අජත් බිමාක හිරුවක්ක හිරුෂ ලෝච වසල ඔය හැමෝම එකතු කරගන්නම්. තව ඉන්නවා සිතාරේ ඔයව තාතරෙන් මතක් කරගෙන එනම් මම යන්නත් අපි අපව මුණ ගැහන්නේ හෙට දවල් එකට. පරිස්සමට සතුටින් ඉන්න ඕනේ. මම චාමිකා මනෝජිනී. සුබ දවසක්.

0: FM 93.5 93.7 ලකඳ රේඩියෝ ITN
1: වෙලාව පස්සරු 4:00.

0: ලක්හඬ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: ශ්‍රීපාද වන්දනා වාරයේ ලැබෙන 31 වනදායි අවසන් වන බව ශ්‍රීපාද ස්ථානාධිපති ඌව වෙලස විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය බෙංගම්පී ශ්‍රී දඹදින ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා. විසක් පොහොන් දින උඩමළුවේ ආගමික වැඩසටහන් කණ්ඩායමක් පැවැත්වෙනවා. පසුදින උදෑසන බුද්ධ පූජා විනාඩතුරුව සදාතු කරඬුව හා සමන දේව ප්‍රතිමා වලින් කොටසක් රත්පුර පලාබද්දර මාර්ගයේ සහ කුරුවිට එරත් මාර්ගයේ පෙරහැර දෙකක් ලෙස පැල්මඩුල්ල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ දක්වා වැඩම කරවීමටයි කටයුතු යොදා තිබෙන්නේ. දකුණු ලෙබනනයේ මානුෂ්‍ය අර්බුදය උත්සන්න වී තිබෙනවා. පසුගිය පැය 24 තුළ ඊශ්‍රායෙල්ල වූ ප්‍රහාර හේතුවෙන් එම ගැටලු හටක නැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. නගර සහ ගම්මාන 50ක වාසය කරන සිවිල් වැසියන්ට කඩනමින් ඉවත්වන ලෙසටත් ඊශ්‍රායෙල් දරුම් දී තිබෙනවා. එය අනුව ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ ගැටලු මතුවෙති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව කනට රහත හවස හතරට Evening Drive with Chanit and Chanu සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579

0: හතරයි විනාඩි 8යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාවක්. ගුඩ් ඊවනිං.
0: ගුඩ් ඊවනිං. අදත් උන්න අපි සුබ සන්ධ්‍යාවක් කියාගෙනම හැන්දෑව ලස්සන කරන්න ලස්සන සින්දු ගොඩක් එක්ක ඊවනිං ඩ්‍රයිව් පටන් ගන්න වෙලාව.
1: ඔයා බලන් හිටපු වෙලාව අදත් හවස 6 මාර වෙනකම් FM 93.5 FM 93.7 අපි මේ පැත්තෙන් ඉන්නවා.
0: මිනිස්සු අන්දන එක එක විදි තියනවා නේද? ඔව්. ඒ කියන්නේ අපි ඔය මේකප් ආටිස් කෙනෙක් ගාවට ගිහිල්ලා තන සලෝන් එකකට ගිහිල්ලා අන්දන විදියක් තියෙනවා නේද? වෙඩින් එකකට යන්න එහෙම
1: අපි
0: ඇඳ ගන්න විදියක් තියෙනවා. මේකප් කරලා හැඩ වෙන විදියක් තියෙනවා. ඒ වගේම දැන් මනමාලියෙක්ට මනමාලයෙක්ට අන්දනවා කියලා අපි කරනවා. එහෙම තියෙනවනේ එක එක විදි.
1: ඔව්.
0: එක එක විදි. ඒ වගේම තමයි සමහරු ඉන්නවා සමහරු ගොනාට අන්දනවා. එහෙම කියලාත් කියනවා. සමහරු අපි විහිළුවට අන්දනවා.
1: ඔව්. රවට්ටනවා.
0: අන්දනවා කියන එකෙත් එක එක ක්‍රම තියෙනවා.
1: තියෙනවා.
0: සමහර වෙලාවට අපි විහිං ඇඳ ගන්නවා.
1: ඔව්. අන්න එහෙම දේවලුත් තියෙනවා.
0: එහෙම දේවලුත් තියෙනවා. ඒ කියන්නේ පොඩි දෙයක් පොඩි නිකන් පොඩ්ඩක් නිකන් මොන හරි කොටසක් අපි ඇඳ ගන්නවා කියලා කියනවා.
1: ඔව්. අනේ ඇත්තද? ඒක තමයි නේද?
0: අපි ඇඳ ගන්නවා කියලා. මේ වගේ ඇඳීමේ සහ ඇඳ ගැනීමේ ලෝක වාර්තා තියන්න පුළුවන්
1: මිනිස්සු
0: ඉන්නවා. අපි ඉස්සරහා ඉන්නවා. ඒක නිසා ඒකෙන් කිරුළු පැලඳි අය අපිට සමාජයේ උන් තරම් හම්බෙනවා. මං ඉස්සරහා
1: තියෙනවා.
0: ඒක නිසා මිනිස්සු අන්දනකොට විහිළුවට කමක් නැහැ. ඇඳුවට මේව සීරියස් අන්දන්න යන්න එපා.
1: ඔව් ඔව්. ඒක භයානකයි.
0: ඒක භයානකයි.
1: අපි මේ පොඩ්ඩක් හිනා වෙන්නනේ.
0: හිනා වෙන්න පොඩ්ඩක් එහෙම කරාට කමක් නැහැ. මිනිස්සුන්ට සීරියස් අන්දන්න යන්න එපා. ඒකෙච්චර හොඳ වැඩක් නෙවෙයි.
1: ඔයාට ඩබල් වදින්න ඊට
0: පස්සේ. ඩබල් වදින්නේ. කොහොමද දැන් ඔයා විහිළුවට ඇඳුවත් ඩබල් වදිනවා ඔයාලා?
1: ඔව් ඒක තමයි මම මේ බලාපොරොත්තු වෙමින් ඉන්නේ ළඟදී.
0: හරිද? ඒක නිසා ඉතින් විහිළු කියන්නේ දේවල් අර විහිළු මට්ටමේ තියෙන ඕන දේවල් නේද?
1: ඔව් ඔව් අනිවාර්යයෙන්.
0: ඒ කියන්නේ කියන්නේ ඇස් රතු වෙන විහිළු කරන්න එපා කියලා. අපි නම් එහෙම කරන්නේ නැහැ නේද?
1: නෑ.
0: අපි එහෙම කරන්නේ නැහැ. අපි හොඳ ළමයි.
1: ඔව් අපි පොඩ්ඩක් හිනා වෙන්න විහිළුවක් කරොත්
0: හැරෙන්න. හිනා වෙන්න විහිළුවක් කරොත් හැරෙන්න අපි විහිළු කරන්නේ
1: නැහැ.
0: කාත් එක්කවත්. අපි විහිළුවට ගන්නෙත් නැහැ.
1: නෑ නෑ නෑ.
0: අපිව විහිළුවට ගත්තට.
1: අන්න ඒකනේ ප්‍රශ්නේ. එහෙම අවස්ථාවේදී අපි පොඩ්ඩක් ඉතින් එහෙම විහිළුවකට ගන්න
0: වෙනවා. ගන්න වෙනවා රයිට්. අපි එවනම් 6:00 වෙනකන් අද ඉවිනින් ඩ්‍රයිව් අහන අතරේ වට මැසේජ් එකක් එවන්න පුළුවන්කම තියෙනවා සින්දුවක් අහන්න.
1: මේ පතර මැසේජ් එකක් එවන්න කට්ටියක් එකතු කරගෙන හොරි පුළුවන්කම තියෙනවා 0.7.3 93.5 93.7 0.7.3 93.5 93.7 ට ඔයාගේ මැසේජ් එක මේ පැත්තට එවන්න.

0: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: නායම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්වේදී.
1: බෞද්ධ උරුමයේ අභිමානය සමරන්න. බොදුසි පුබුදාන ඔබත් එක්තිවන්.
0: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපයේ සජීව තොරතුරු ලක්හඬ
1: බෙතපර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා අජීර්ණ තත්ත්ව වලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.
2: ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසර වේදියානන් වහන්සේගේ තෙමකුලට සැරසිලි සඳහා පරිසරයට හානිකර පොලිතින් ප්ලාස්ටික් යොදා නොගැනීම බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කළ හැකි මහත් ගෞරවයකි. පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.

ලකන්න රේඩියෝ ITN ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතර වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිල තිකිනීම සඳහා ණය සහනයක් ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ඇහිනා කියන්නේ කොතේ ගැළපෙනා කියන එකනේ.
3: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
2: කොහොමද බෙරිවිලා?
3: බෙරිවිලා විතර නෙමෙයි මේ ඇලිලා.
2: තුමයි මේ කඩල බලන්නකො. මං හදන්නා විජය කීරි මාළු කරි.
0: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
4: අත්තම්නේ මේ දෙක නම් හොඳට පෑහෙනවනේ.
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
5: වාර්තා පිට වාර්තා කබුණු කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය මිලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: ආව් නියමයිනි ලකන ඊවනින් ඩ්‍රයිව්.

0: හතරයි විනාඩි 23යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. චාරු දැන් ඔය මේ අපිට කෑම උයලා දෙන කෑම හදලා දෙන මහතුරු ඉන්නවනේ අර අපි යාළුවට කියන්නේ කෝකි මහතුරු කියලා. කුක්ලා හරිද? ඉතින් මේක මේ හොඳ ජොබ් එකක්. හොඳ පඩි තියෙන හොඳ සැලරි එකක් ගන්න ජොබ් එකක් හොටෙල් ක්ෂේත්‍රය ගත්තා පස්සේ. ඉතින් ඔය ගම්වල ඉන්නවනේ ඔය දානගයක් මලගයක් මුණාට පස්සේ මරණගයක් උනාට පස්සේ ඒ වගේ තැන් වලට ඇවිල්ලා උයලා දෙන වෙනම කට්ටිය ඉන්නවා. ඉතින් එහෙම මහතුරු ඉන්නවා. ඉතින් සමහර අය ඉන්නවා ඔය අතරේ බොහොම සුළු පිරිසක් කීප දෙනෙක් ඉන්නවා.
1: හරි.
0: මේ අර අපි කෑම හදලා ටික හදලා දෙන්න කියලා ඊට පස්සේ රසට හදලා දෙන්න කියලා කිව්වහම අපිට බඩු ලිස්ට් එකක් දෙනවා. මෙන්න මේ බඩු ටික ගෙනත් දෙන්න කියලා.
1: හරි හරි.
0: ඒ බඩු ටික ගේනවා අපි ගෙනල්ලා මේකෙන් තමයි බඩු ටික ගෙනාවට පස්සේ අපි මෙනු එක දෙනවා. මෙන්න මේ දේවල් ටික හදලා දෙන්න කියලා කියනවා.
1: අපි මේ දේවල් ටික තමයි මෙනු එකට ඇඩ් කරේ කියලා.
0: ඔව් එහෙම කියලා කියනවා. කියලා දැන් අපි හදාගන්න කතා කරගත්ත විදියට ඔක්කොම වුණාට පස්සේ අපි ගෙනාවු බඩු ටික ඔක්කොම ඕකේ.
1: හරි.
0: හැබැයි ඔය සමහර මං කිව්වය 1% 2% විතර ඉන්න සමහර පුද්ගලයෝ ඉන්නවා. එයාලා අරන් එනෝ එයාලම අරන් එනෝ රසකාරක දෙයක්. මේවෙන් තමයි රස කරන්නේ කෑම. මේක අහුවෙලා තියෙන වැඩක්.
1: හරිද? අපි හිතන හරි රහයි මෙයාගේ අද්ගුණේ නම් මාරු.
0: නියමෙට හදලා තියෙන කෑම ටික.
1: ඔව්.
0: පට රහයි. එහෙම කියලා කියනවා. හැබැයි ඉතින් බලන් ගියාට පස්සේ මේ එහෙම ට්‍රික්ස් එයාලා පාවිච්චි කරන ඒ ගේන්න කියන රසකාරකේ අපිට බඩු ලිස්ට් එකට දෙන්නේ.
1: හහ්.
0: එයා තමයි
1: වෙනම ගේන.
0: එයායි කරන් එන්නේ.
1: ඔව්.
0: එයාගේ බඩු මල්ලේ එයාගේ පිහි ටිකයි හැඳි ටිකයි ඕන දේවල් ටිකත් එක්ක
1: අස්සෙ තියෙනවා.
0: එහෙම දෙවඩකුත් පොඩ්ඩක් අරන් එනවා අර මඩිස්සලේ දාගෙන. හරිද? එහෙම එහෙම වැඩ තියෙනවා.
1: ඔව්.
0: ඉතින් ඒ දේවල් කරන්න ඕනේ නැහැ. මං කියන්නේ 1% 2% විතර ඉන්න.
1: ඔව්.
0: මේ මහතුරුත් එහෙම කරන්න ඕනේ නැහැ මහන්සියෙන්න. ඔයාලට පුළුවන් බඩු ලිස්ට් එකට ලියන්න විජේ නිෂ්පාදන වලින් ගේන්න.
1: එතකොට වැඩේ ඉවරයි.
0: මිදිස් ටික 3-5 ටික. එතකොට අනිත් ඕන කරන කහකුඩු ටික මේ හැමදේම මස්කරි මාළු කරි 3-5 ටික මේවා ගේනකොට විජේ නමින් ගේන්න කියලා ඔය බඩු ලිස්ට් එක දෙනකොට ලියලා එවන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයාට හංගගෙන ඇවිල්ලා රසකාරක දාන්න. මොකුත් කරදරයක් නැහැ. වැඩේ නියමට යනවා. එනිසා අපි කියන්නේ ගන්න විජය නිෂ්පාදන.
1: රසකාරක වර්ණක එතකොට කෘතිම මේ කිසිම දෙයක් අඩංගු නැති තත්වෙන් වගේම ගුණාත්මක බවින් උසස් නියම ප්‍රමිතියට හදාගත් කුළුබඩු ටිකේ ඉඳන් හැම නිෂ්පාදනයක්ම අපිට ලැබෙන්නේ විජය කියන නමෙන්. එනිසා ඔයත් ළඟම වෙළඳසැලට යනකොට සුපිරි වෙළඳසැලට යනකොට ඔයාගේ බඩු ටික ගේන්න මතක ඇතුව විජය කියන නමින් අපේ රසේ රටේ සැමට බෙදෙන විජය කියන නමින්ම නිෂ්පාදන සියල්ල මිලදී ගන්න.
0: එවැගේම ඔයාගේ බිස්නස් එක දියුණු කරගන්න ඕන කරන යාන්ත්‍රික පහසුකම දෙන්න දැන් ඔන්න ඩෝමා විසින් සූදානමින් ඉන්න ඩෝමා නමින් ඔබට නිෂ්පාදන පෙළක් ඇවිල්ලා තියෙනවා. මාක්ස් පෙන් හෝල්ඩින්ග් සමාගමේ නිෂ්පාදන ඔබට ගෙන්වා බෙදා හරින ලෝකයේ ඉහළම නවීනතම තාක්ෂණය උදාගෙන නිෂ්පාදනය කරන මේ නිෂ්පාදන පෙළ දැන් ගන්න පුළුවන්. සහ නිෂ්පාදනයට වගේම ඇඹරුම් කර්මාන්තයට වගේම පොල්තෙල් නිෂ්පාදනය මේ වගේ ශේෂ ගණනාවකට දැන් මැෂින්ස් හඳුන්වා දීලා තියෙනවා.
1: ඉතින් ආද පුලංකම තියෙනවා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වලට ගියොත් එහෙම ආගේ ව්‍යාපාරයට අවශ්‍ය යන්ත්‍ර හැම එකක්ම අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතා වලින් ගන්න. ඉතින් නොම්බර 30 කැල්හෙන පාර මහර්ගම මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන තැනට ගිහම ඔයාට පුළුවන් අවශ්‍ය දේ ගන්න. නැත්නම් කතා කරලා විස්තර දැනගන්න තවත් අවස්ථාවක් තියෙනවා. මෙන්න නම්බර් 1 01 7 9 6 7 9 5 7 9 6 7 9 6 7 9 කෝල් එකක් දෙන්න.
0: මට අද උදේ මුණ ගැහුණු මිනිස්සෙක් කියනවා කන්න නැතත් අපේ ගමේ ඉන්නවා ලොතරැයියක් ගන්න මිනිස්සෙක් කියලා. කන්න නැතත් ලොතරැයියක් ගන්න තරම් ඒ තරමටම වාසනාව ගැන විශ්වාසතාවු මිනිස්සෙක්. මං ඇහුවා ඉතින් ඔය ගන්න තරමට ඔය හැදෙනවද
1: ඒකනේ
0: මිනිස්සෙට කියලා. මොකද නැත්තේ ඔය හැමදාම කී කියරි හොයාගන්න එකෙන්
1: එහෙම
0: කියලා කිව්වා. ඉතින් අවටත් මම යෝජනා කරනවා ඔය අනේන ගමන් මහජන සම්පත ලොතරැයියක් ගන්න.
1: ඒ ලොතරැයිය ගන්න ඕනේ මහජන සම්පත නමින් වාට පුළුවන් හැමදාම ලොතරැයියක් ගන්න. ඉතින් ලොතරැයියේ රජ කිරුළ තමයි මහජන සම්පත ලොතරැයිය කියලා කියන්නේ.
0: 4:28 වෙලාව.

0: හතරයි විනාඩි 35යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසයේ දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579

0: හතරයි විනාඩි 38යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ අපිව මේ වෙලාවේ. බස් වල අහගෙන යනවා.
1: හා?
0: පෞද්ගලික වාහන වල අහගෙන යනවා.
1: ඔව්.
0: ලොතරැයි කූඩු වල
1: අහනවා.
0: අහනවා. එතකොට ගෙවල් වල
1: අහනවා.
0: කඩේව කඩවල් වල
1: අහනවා. හැම තැනම අහනවා.
0: අහගෙන ඉන්නවා කියලා අපි දන්නවා. ඉතින් ආට කූල් ඩ්‍රයිව් එකකට සෙට් වෙන්න කියලා අපි කියන්නේත් ඒකයි.
1: මේක
0: ඩ්‍රයිව් කරන අයට විතරක් නෙමෙයි නේද? මේ ඩ්‍රයිව් කියලා කියන්නේ මේ
1: ඔව්.
0: ඒ අපි ඕනම වැඩක යෙදිලා ඉන්න අයට.
1: ඔව්.
0: කඩ drive කරනවා වගේ වැඩක් නේ.
1: මොකක් හරි කරන්නේ.
0: ජොබ් එකක මොන හරි වැඩක් කරනවා.
1: ගෙදර අතු ගෑවත් ඒකත් වැඩක් නේ.
0: ඒක drive කරනවා වගේ තමයි. හරි මේ මතක් කරන්න හැදුවේ drive කරන අයට විශේෂයෙන්ම.
1: වා
0: හෝන් එක පාවිච්චි කරනවානේ නිතරම.
1: ඔව්.
0: හෝන් එක පාවිච්චි කරන සමහරුන්ට හෝන් එක නැතුව බෑ.
1: ඔව්.
0: සමහරු එලවන්නේ වාහනේ
1: හෝන් එක ගන්න.
0: පදවන්නේ හෝන් එකෙන් පදවන්නේ. හෝන් එක නැත්තම් එයාට පදවන්න බෑ වගේ.
1: බෑ වගේ.
0: ඔය කියලා තියෙනවනේ යා ආ එයාද? ආ ජීත එයා මේ හෝන් එකෙන් එලවන්නේ. මිකල කියනවා. ඉතින් ගොඩක් වෙලාවට ඔය බස් රථ රියදුරන්ට මේ චෝදනාව එල්ල වෙනවා.
1: හැබැයි
0: බොහෝ මේ මේ දියුණු රටවල් වල වාහනවල හෝන් භාවිතය ඉතාම අඩුයි කියලා කියන්නේ.
1: ඔව්.
0: ජපානය වගේ රටවල හෝන් භාවිත ඉතාම අඩුයි කියලා කියන්නේ. ඉතින් එහෙම ගත්තට පස්සේ මේ ලෝකෙ වැඩියෙන්ම හෝන් එක නාද කරගෙන වාහන ධාවනය කරන රටක් විදිහට තමයි ඉන්දියාව සැලකෙන්නේ.
1: ඉන්දියාව
0: හෝන් ගහන රටවල් වලින් උඩින්ම ඉන්න රටක්. ඉන්දියාව අපේ අසල් වැසියා.
1: හරි.
0: මම ඉතින් මේ පූර්වාදර්ශයේ ලෝකෙද අපි
1: ආරම්භ ඇවිල්ලා තියෙන්නේ.
0: ආ භාෂය.
1: ඒකේ නර අම්මගෙන් තාත්තගෙන් පුරුද්දෙනා වගේ.
0: ඉතින් මේක මේ විශේෂ මෙහෙ ඒ රටේ මේක සාමාන්‍ය දෙයක්.
1: හා
0: බොහෝ ට්‍රක් රථ පිටිපස්සේ ගහලා දෙනවා කියලා කියනවා මේ blow horn.
1: horn okay please.
0: okay please. ඒ වගේ දේවල් ගහලා දෙනවා. කියන්නේ ඒ ඒ රටේ රියදුරන්ට මිනිස්සුන්ට horn එක කියන එක නිකන් gedara bat wage. ප්‍රශ්නයක් නැහැ.
1: හැබැයි
0: මටි රටවල් ගත්තට පස්සේ දියුණු කියන රටවල් ගත්තට පස්සේ ජපානය ඒ වගේම තව ඒ වගේ
1: රටවල්
0: නෝර්වේ ස්වීඩනය
1: එක්සත් රාජධානිය
0: ෆින්ලන්ඩ් මේ වගේ රටවල් වල හොන් එක හරි කරදරකාරී
1: පාගන්නෙම නැති තරම් හොන් එකක්
0: ඔව් සලකනවා කියලා කියන්නේ. ඉතින් ඉන්දියාවට පස්සේ ඊජිප්තුව
1: හරි
0: හොන් භාවිතා කරන වැඩිම රටක් විදියට සලකනවා කියලා කියනවා. ඒ වගේම වියට්නාමය
1: ඒ
0: වගේම බංග්ලාදේශයේ ඩකාගනුවර ගත්තට පස්සේ අධික වාහන හොන් නාද වෙන නගරයක් විදියට සලකනවා කියලා
1: කියනවා. එක එක විදිහට හොන් වල ශබ්ද ඒගොල්ලෝ කියනවා නේ.
0: ඒ වගේම පිලිපීනය සහ ඉන්දුනීසියාව ගත්තට පස්සෙත් මේ විදියටම තනිකරම හොන් එක නිසා ඒ රටවල මිනිස්සු හරියට පීඩා විඳිනවා කියලා කියනවා. ඉතින් මේ මේ වාහන දහවණය කරද්දී සමාජය තුළ ඉන්න පරිසරය තුළ ඉන්න මිනිස්සු මේ හොන් එකෙන් පීඩාවට පත් වෙනවා කියලා කියනවා. දැන් ජපානය හොන් එකක් ඇහෙන්නේ නැති තරම් කියලා කියන්නේ. කලාතුරකින් තමයි දෙන්න හොන් එකක්.
1: කක්කරි අනතුරුදායක තත්වයකදී විතරයිලුනේ.
0: ඔව් අනතුරුදායක තත්වයක් වුණොත් විතරයි හොන් එක ගහනවා කියලා කියන්නේ. නෝර්වේ ස්වීඩනය ෆින්ලන්තේ වගේ ගත්තත් මේ මේ රටවලත් ආක්‍රමණශීලී සහ නොහික්මුණු ක්‍රියාවක් විදියට සලකනවා කියලා කියන්නේ හෝන් එක නාද කරනවා කියන එක. එක්සත් රාජධානියේ රාත්‍රී 11:30 උදෑසන 7:00 අතර නාගරික ප්‍රදේශවල හෝන් ගැසීම නීතියෙන්ම තහනම් කරලා තියෙනවා.
1: නීතියෙන්ම තහනම් කළා.
0: හදිසි අවස්ථාවක් කරුණාට පස්සේ නීතියෙන්ම තහනම් කියලා තමයි කියන්නේ මේ වේලාවන්වල එක්සත්
1: රාජධානියේ.
0: එහෙම ගත්තට පස්සේ අපි අර මේ මේක මේ අත්‍යවශ්‍ය දෙයකට විතරක් භාවිතා කරන්න

0: අපිට පාවිච්චි කරන්න වෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. මාර්ග තදබදයේ අඩුකම. එතකොට මාර්ගවල තියෙන අවහිරතා නැත්තම් ඔය කියන්නේ අපි කියන්නේ මාර්ග පටුයි. එහෙම නැතු එහෙම වුණාමත් තදබදයේ වැඩිනකොටත් හොන්න එක ඉබේටම වදිනවා. ඒ කියන කාරණාත් මේකට බලපානවා. මිනිස්සුන්ගේම නොහික්මුණුකම කියන්න බැහැ අපිට. පාරිසරික සාධකත් අපිට බලපානවා. හැබැයි මෙතන 80%ක්ම මිනිස්සුන්ගේ ප්‍රියදාවනේ තියෙන හික්මුණු භාවය ඕන් එක ගහනවද නැද්ද කියන එක මත තීරණය වෙනවා කියලා තමයි කියන්නේ.
1: ඉතින් අපිට තීරණය කරගන්න පුළුවන් එතකොට මෙයා කොච්චර හික්මිලාද මේ වැඩේ කරන්නේ කියලා.
0: වැඩේ තියෙන දැන් සමහර වෙලාවට අපිට වමෙන් යන්න කියලා කියනවා වාහනේ. වමෙන් ධාවනය කරන්න ලංකාවේ නම් අපි වමෙන් ධාවනය කරන්න කියලා කියනවා. ඉස්තිරි ඉස්සර කරනකොට විතරක් දකුණෙන් වාහනේ ඉස්සර කරන්න කියලා කියනවා.
1: දකුණු පැත්තට සිග්නල් දාලා
0: ආයිමත් වමට අරගෙන වමෙන් ධාවනය කරන්න කියලා කියනවා. හැබැයි ඕක ගත්තට පස්සේ අපි පාරක යනවා නම් දන්නවා දකුණට ගත්තොත් ගත්තමයි.
1: අපේ අය වමෙන් යනවා වෙනුවට දකුණෙන් යන්නේ.
0: ආයි වමට ගන්න බොරු. ෆෝන් එකක් ගහලා ලයිට් 3-4 පාරක් ගහලා ළඟට ලං කරලා ආයි හෝන් එකක් ගැහුවට පස්සේ තමයි ඔන්න වමට අරගෙන ඉස්සර වෙලා ඉස්සර කරන්න හදන මනි යන්න ඕන මනුස්සයට යන්න ඉඩ දෙන්නේ.
1: නැත්තම් එහෙන්නෑ වගේ ඉන්නවා.
0: නැත්තම් එහෙන්නෑ වගේ වෙන කල්පනාවක් එක්ක ෆෝන් එකේ එහෙම යන වෙලාවල් තියෙනවා.
1: එහෙම කරන්න එපා.
0: එහෙම කරන්න එපා. ඉතින් එතකොට හෝන් එකක් නොගහ බෑ. ඒකයි වැඩේ. ඉතින් දැන් ඔය කියන රටවල්වල අපි කිව්වේ හෝන් භාවිතා නොකරනවා කියන රටවල්, සීමා වෙච්ච රටවල්, ඒ රටවල්වල ඉතින් මේ මිනිස්සු හරි ක්‍රමයට වාහනේ ධාවනය කරනවා. වමෙන් ගිහිල්ලා දකුණෙන් අරගෙන ඉස්සර කළා, ආයි වමට අරගෙන එහෙම යනවා ඇති. ඒතර හෝන් ගන්න අවශ්‍යතාවයක් නැහැනේ. අපූර්වට යනවනේ.
1: ඔව් යනවනේ.
0: අපි මේ ජොලියට හෝන් ගන්නව නෙවෙයිනේ.
1: ජොලියට හෝන් ගන්න ඇත් ඉන්නවා. ඒකනේ වෙලා තියෙන්නේ.
0: ඔව් එහෙම තියෙනවා. දැන් සමහර රටවල්වල මේ හෝන් එකෙන් පණිවිඩ දෙන වෙලාවල් තියෙනවා. එහෙම දේවලුත් තියෙනවා. කියන්නේ හෝන් එක ඒකේ ගහන විදියේ
1: මේ හෝන් එක මෙන්න මේ පණිවිඩය දෙන්නේ. එහෙමයි.
0: ඔය කියන්නේ කෝපය ප්‍රකාශ කරන්න තරහ මට තරහ ගිහිල්ලා ඉන්නේ අයින් කරගන්න.
1: අයින් කරනවද නැද්ද?
0: ඒ වගේම Taman පැමිණි බව අඟවන්න
1: මට ඉඩ දෙන්න කියන්න.
0: ඔව් මේ වගේ sannivedana ක්‍රම වලටත් භාවිතා කරනවලු ලංකාවෙත් ඉතින් ඒ වගේ පුංචි sannivedana ක්‍රම අපි දැකලා තියෙන සමහර වෙලාවට නේද? පාපරපාපාපාපරපාපාපා එහෙම යනවනේ.
1: ඔව් එක එක හොන් දිනවනේ නේද?
0: ඉතින් ඒ වගේ තියෙනවා. ඉතින් ඒ නිසා මේක අපිටත් පුරුද්දක් කරගන්න පුළුවන් නම්
1: හොන් එක ගහන එපා කියලා නෙවෙයි කියන්නේ, සීමා කරන්න කියලා නේ.
0: අවශ්‍යම තැනකදී විතරක් හොන් එක භාවිතා කරන්න. එතකොට පරිසර දූෂණය පැත්තෙන් ගොඩාක් කවම කරගන්න අපිට මේ සපෝට් එක දෙන්න පුළුවන්.
1: ඔව් ඒක ඇත්ත.
0: ශබ්ද දූෂණය අවම කරගන්න. හතරයි විනාඩි 44 වෙලාව ඉවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්නේ.

0: අවස 4යි විනාඩි 49යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
5: වාර්තාපිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
7: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: සකයි වෙලාව වගා බන්ධයෙන් සැලකිරිමත් වෙනවා නම් අඩු වියදමකින් කොහොමද මේක කරගන්නේ කියලා ඩීප් ටෙක් පොට පම්ප් එකකට මාරු වෙන්න. සූර්ය ශක්තියෙන් පමණක් වැඩ කරන මේ බෝඩ පම්ප් එකක් ගත්තොත් ඔයාට වැඩේ කොට දාගන්න පුළුවන්.
1: නේද ඒසා ඩීපෙක් ආයතනය සම්බන්ධ කරගන්නවට අවස්ථාව තියෙනවා. මොකද අපේ ගොවි මහඳුන් රසායන සරු කරගන්න ඕන නම් පිරවැය අඩු කරගන්න ඕන නම් ඒකට හොඳම විසඳුම තමයි ඔන ඩීපෙක් සෝලා වතුර මෝටරයක් මිලදී ගන්න එක. මොකද ඩීපෙක් ආයතනය අපේ සුවිශේෂී මිල අඩු කිරීම එක්ක තමයි අපේ ගොවි මහඳුන්ට ඩීපෙක් සෝලා වතුර මෝටරය දෙන්න සූදානම් වෙන්නේ. ඒ නිසා රසායන සරු කරගන්න පිරවැය අඩු කරගන්න ඕන දැන් දැම්ම ඩීපෙක් ආයතනය

0: සම්බන්ධ කරගෙන විස්තර දැනගන්න 0711711711 එකට කතා කරන්න.
1: අපි හැමදාම මෙන්න මේ කාල සීමාවෙදී අපි වැඩ පටන් ගන්නවා. අපි ජොබ් එකක් හොයාගන්න මේ කාල සීමාව වෙනකන් ඉන්න මුදලක් හොයාගන්න. මෙහෙම කියලා අපි හීන දකිනවා. අපි කල් මරනවා සමහර වෙලාවට මේ මොන හරි දෙයක් පටන් ගන්න. හැබැයි ඒ කල් මැරීම දැනට වළංගු වෙන්නේ නැහැ. මොකද මේ තියෙන තරඟකාරී රටාවත් එක්ක ආර්ථිකමය ප්‍රශ්නත් එක්ක මේ සියල්ල එක්ක අපිට දැන් එහෙම මෙන්න මේ සීමාවේදී මෙහෙමයි එහෙම ඉන්න කාලයක් නෑ පුතේ.
0: දැන් කරගන්න දෙයක් තමයි.
1: දැන් ඔයා කියන්නේ මේ A level O level කරන ළමයි පවා තමන්ට අතර කීයක් හරි හොයාගන්න බිස්නස් එකක් කරන්න ඔන්ලයින් මොන හරි දෙයක් කරන්න.
0: ඔව්.
1: නැත්තම් කම්පියුටර් එක පාවිච්චි කරලා ලැප්ටොප් එකකින් තියාගෙන මොන හරි දෙයකට යොමු වෙන්න try කරන කාලයක්.
0: ඇත්ත.
1: ඉතින් එහෙම එකේ ඔයා තාමත් ඉන්නේ මම මේ අවුරුදු 25 වුණාට පස්සේ
0: job එකක් දේවල් ටික කරනවා.
1: එහෙම හිතාගෙන ඉන්නව නම් ඔයා සැහෙන fail. try කරා.
0: සිහින දකලා වැඩක් නැහැ.
1: ඒ නිසා දැම්ම ඔයාට මොන හරි ආයෝජන අවස්ථාවක් වෙන්න යොමු වෙන්න ව්‍යවසායකෙක් වෙන්න හිණයක් තියනව නම් කසාගල ප්ලාන්ටේෂන් වලට සම්බන්ධ වෙන්න ඔයාට පුළුවන් වගේ ජීවිතේ කොට දාගන්න යාළත් එක්ක එකතු වෙලා.
0: කසාගල සමූහ ව්‍යාපාරය කියලා කිව්වහම ඉතින් අපේ රටේ කෘෂිකර්මාන්තයේ නව මට්ටමකට ගෙන ගියපු ජාත්‍යන්තර වෙළඳපොළ ලක්ක කරගත් විශ්වසනීයම නාමය කියලා දැන් හැමෝම දන්නා. ඉතින් ඔයාලට විශේෂයෙන් මතක් කරන්න ඕනේ කසාගල සමූහ ව්‍යාපාරය ඔවුන්ගේ ප්‍රධාන අරමුණු අතරේ විශේෂිතම දේ කරගෙන තියෙන්නේ අපනයන කේන්ද්‍රීය කෘෂි නිෂ්පාදන සමග රටට නව කෘෂි කාර්මික ආයෝජනව සහරහා අනාගතයේ ගොඩනගමින් වගේම අපේ තරුණ පරපුරට ව්‍යවසායකත්වයට පිවිසීමට අවශ්‍ය මඟ සැලසීම කියලා කියන්නේ. ඉතින් ඔබටම මම මේ දේවල් කියද්දී හිතනවා ඇති කොයිතරම් විශ්වාසයක් කොයිතරම් වගකීමක් මුන් තුළ තියෙනවද කියලා. ඉතින් ඒක ඇත්ත. ඔබට පුළුවන්කම තියෙනවා දේශීය උනත් විදේශීය උනත් ශ්‍රී ලාංකික ඔබ සමට පුළුවන් විශ්වාසයෙන් යුතුව කසාගල සමූහ ව්‍යාපාරය සමග එකතු වන්නට.
1: කෑමක් අපි කෑවට පස්සේ බඩ පිරලා මදි අපේ හිත පිරෙන්න ඕන. නෝඩල් එකක් එහෙම හදාගෙන කනකොට
0: බේරි වෙලා
1: මොන චරාවද මේ කියලා මැටි කනවා වගේ කිඹුලා වැටකිලි මැටි කිනවා වගේ එහෙම කියලා හිතන
0: බිලා වැඩි වෙලා බේරි වෙලා දිය රහයි අපි එහෙම කියන්නේ.
1: එහෙම වුණොත් ඉතින් වැඩක් නැහනේ. කෑවත් කෑවේ නැහැ වගේ. බඩ නම් පිරේ. මැටි කිල්ලත් බඩ පිරෙනවා.
0: කඩුවක් වගේ.
1: හැබැයි හිතට දැනෙන්න නූඩල් එකක් හදාගෙන කනවනම් විජය නූඩල්ස් අරගන්න ගෙදර ගෙනින් තියාගන්න. හිතන වෙලාවට ඔය කම්මැලි කියලා හිතන වෙලාවට ටක් ගාලෝක හදාගෙන කන්න පුළුවන්. කැරට් ලීක්ස් ටිකක් ගෙදර තියනවා. කපලා දාගත්තා. හොඳට ඔක තෙල් පොඩ්ඩක් දාලා විතරයක් හැම දාලා ටෙම්පරාදු කරගත්තා.
0: කොහොමද රස?
1: අම්මා. මුකුත් තෝන්නේ ආයෙත් නේද?
0: ඒකනේ.
1: ඒක නිසා ඒ විදිහට try කරලා බලන්න. විජේ නූඩල් එකක් ගෙදර ගෙනින් තියාගන්න. නූඩ්ස් විතරක් නෙමෙයි. තෝසේ එතකොට ගුරක්කන්.
0: ඉදියාප පිටේ රතු ඉදියාප සුදු ඉදියාප මේ කියන දෙකෙන් වාට ගඩ පුලක් අපදින අවශ්‍ය විදිහට. එතනින් ගියාට පස්සේ ඉතින් කාගේත් ගෙදර තියෙන කුළුබඩු ටික අමතක කරන්න බෑ විජේ නමින්. ඉතින් හැම ගෙදරකම විජේ කුළුබඩු ටික වර්ධින්නේ නැහැ තත්වයෙන් වගේම ගුණාත්මක බවින් උසස් රසකාරක වර්ණක මේ කිසිම දෙයක් අඩංගු නැති විජය නිෂ්පාදන වාට ගන්න පුලංකම තියෙන ලඝුම වෙළඳසැලින් සුපිරි වෙළඳසැලින් ඕනම තැනකින් එක නිසායි අපේ රසය දැන් රටේ සැමටත් විජය නිෂ්පාදන බෙදන්නේ.
1: 4:55 වෙලාව අපිව අහගෙන ඉන්නවා කියලා ඔයාලා කිව්වේ නෑනේ කියලා කියන අය ඉන්නවනේ.
0: ඔව් ඉන්නවා.
1: අපි එයාලා ගැන කියනවා තව පොඩ්ඩකින්.
0: අහහ එතකන් ඔයත් මැසේජ් එකක් දාලා තියන්න.
1: මැසේජ් එකක් එවන්න.

0: පැමිණ කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන්කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා සිත් සුවඳින් පිරේ.

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: සුබ සන්ධ්‍යාවක්. කවස 5 වෙලාව.

0: Radio ITN මෙත් මල්විල බුදු කීයට දහම් විවරණයක් දහම් විවරණය අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යන අංශයේ මහාචාර්ය පූජ්‍ය පාදේගම ඥානිස්සර ස්වාමින් වහන්සේ.
1: චිත්තම් වික්කවේ අදත්තං මහතෝ අනත්තාය සංවත්තති. මහණෙනි, නොදෙමුණු සිත මහත් අනර්ථය ඇති කරයි. අංගුත්තර

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමගී සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලකඩ රේඩියෝ ITN.
2: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
1: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා. Cool drive එකට
3: ලක්කාන. Evening drive.
4: හවස පහයි විනාඩි 12යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් හගෙන ඉන්න වෙලාව. අපි ඉස්සෙල්ල කිව්වා නේද අපිට මැසේජ් කරපු කන්ට ටීග්මන්ට් මතක් කරනවා කියලා. පොරොන්දු නා. ඔයාලා අමතකයිද?
5: මට අමතක නෑ.
4: ඔබට මතක නෑ.
5: මට අමතක නෑ.
4: ඔවුන්ට මතක නෑ.
6: සුබ දවසක් චාමි චාමිත් චාරු. ඔයා වැඩ කරන ගමන් ලකරහ.
4: චාමි කලින් හිටියේ.
6: නෑ ඔයාට දාලා තියෙන චාමි කියලා.
4: ආ රයිට්.
6: චමිචාරු වැඩ කරන ගමන් අහගෙන ඉන්නවා කියලා කොරියා විදන් චින්තක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන සින්දුකට එකතු කරගන්න ඔබ වෙලාවෙ චින්තක. ඊට පස්සේ සින්දුකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාන්නේ සීෂෙල්ස් ඉඳන් බණ්ඩාරගම ප්‍රදීප්. ඔයා වත් එකතු කරගන්න ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට. ඊට පස්සේ සුපසන්දාවක් හැමදාම ලක්කඩ අහගෙන ඉන්නවා කියලා දාලා තිනවා. සුසන්ත රසිකා ඊට පස්සේ පුතා සචින්ද ලොකු දුව සාවින්දි පොඩි දුව සෙතුම් සාකර්ෂී අම්මා ඔදෙල් තෙරෙස් මේ හැමෝම එකතු කරගන්න කියලා හලාවතින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයවත් එකතු කරගන්නවා. ඊට පස්සේ මඩපදිදන් හැමෝම මැසේජ් එකක් දාලා තියෙනවා එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. ඔයාලා හැමෝම එකතු කරගන්න නම් ගොඩක් තියෙන නිසා හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ කසුන් ඔයාවත් එකතු කරගන්න රත්මලානිදන් තමයි එකතු වෙන්නේ. අපේ ටයර් ෂොප් එකේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. ඔයාවත් එකතු කරගන්නවා.
4: එවාගෙම ඉන්දික මැසේජ් කරන ගම්පහින් ලස්සන සින්දුවකට එකතු වෙනවා කියලා තියෙනවා ෆැමිලි එකේ හැමෝම. රසික සම්පත් එවාගෙම උදාර ඇතුළු කට්ටියම ඉන්නවා කියලා තියෙනවා. නෙහාලාව එකතු කරගන්න නිටඹෙන් මැසේජ් කරලා තියෙනවා සින්දුවකට ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්න. වගේම සම්පත් ස්පෙෂලි මතක් කරන්න කියලා කිව්ව කමියුනිකේෂන් එකේ සම්පත් මල්ලිව මමත් ගොඩක් ආදරේ මතක් කරනවා. යාගිම මාත්‍රි වාසනා සැලොන් එකේ වැඩ කරන ගමන් ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තියෙනවා. චානක සුරාජ් වගේම තිලින ඇතුළු කට්ටිය මතක දෙනවා කියලා තියෙනවා. මේ වෙලාවේ කැන්ඩි වලින් තමයි මැසේජ් එකේ වෙලා තියෙන්නේ. හවස 5 විනාඩි 13යි වෙලාව.

0: හවස 5:21 වෙලාව.
1: අඩකුඹුරේ රළුමාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහපුලවට මහබලයක්.
2: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩි තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනි දහනය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077777374
4: Cool Drive Victor
5: Lakana Evening Drive

0: හවස පහයි විනාඩි 22යි. වෙලාව පූජා වෙසක් කලාපය පිළිබඳව ඔබට මතක් කරන්න ඕන. අද 27, ඒ කියන්නේ හෙට නොවේ, අනිද්දා නොවේ,
1: ඉන්නනිතා
0: 30 වෙනිදා. හා, 30 වෙනිදා ඉඳලා ජූනි මාසේ 3 වෙනිදා දක්වා
1: පිළියන්දල
0: නගරයේ කේන්ද්‍ර කරගනිමින් පිළියන්දල නගර සභාව වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු සියලු රාජ්‍ය ආයතන එකතු කරගනිමින් තමයි මේ ITN පූජා වෙසක් කලාපය සංවිධානය වෙන්නේ. ස්වාධීන උපහනිසේවේ ලක්හඬ ගුවන් විදුලිය එක්ක එකතු වෙලා මේ දවැන්ත වෙසක් කලාපය සංවිධානය කරන්නේ වෙසඟේ අසිරියත් එක්ක. කොළඹට පැමිණෙන වෙසක් බලන්න එන හැමෝම වෙනුවෙන් තමයි මේ ලස්සන වෙසක් කලාපය සංවිධානය වෙන්නේ. ඉතින් බැතිගි සංදර්ශනය වගේම පහන් කූඩු තොරණ ගණනාවක් තියෙනවා. ඒ වගේම දන්සැල් මේ සියල්ල ඔබට අත්විඳින්න පුළුවන්කම තියෙනවා මේ වෙසක් කලාපය නරඹන්න ආවදින්. බද්දන්සලකුත් තියෙනවා.
1: ඔව්, දවස් 5ක් පුරාවට
0: බද්දන්සලක් තියෙනවානේ.
1: ඒ නිසා යන්න ඕනේ.
0: ඒක හොයාගෙන මොනව නැතත් අපරාධ කියන්නේ
1: මං ඊ දැක්කනේ.
0: අපරාධ කියන්නේ මොනව නැතත් බද්දන්සලක් තියෙනවා දවස් 5ක්.
1: මං ඔරෙන් කිව්වා, මං ඔක කිව්වත්
0: ඒක ස්පෙෂලි කියන්න දවස් 5ක් බද්දන්සලක් තියෙනවා කියනවා.
1: මං හොඳයි නේද කට්ටිය?
0: නෑ හොඳයි, ආ සෑහෙන්න හොඳයි. කියන්නේ ඔය
1: දිනු වෙලා තියෙන තර බලන්න ඒව ගැන.
0: දිනු වෙලා කියන්නේ ඒක සෑහෙන අවදානින්
1: ඉඳලා. දැන් අහන්න කොහි කොහෙද දන්සල් තියෙන්නේ කියලා මං කියන්න.
0: සෑහෙන උඹණාවෙන් ඒක හොයාගෙන තියෙනවා. දැන් මේ දන්සල් කියෝම දැන් අර සාම්ප්‍රදායික දන්සල් නෙමෙයි තියෙන්නේ
1: නේද?
0: කේක විදිහේ දැන් අලුත් දේවල් දෙන්න ට්‍රයි කරනවා මිනිස්සු. හා, හරි වටිනවා. අපිත් කැමති නෑනේ එකම විදියට හැමදාම දන්සල් කන්න.
1: ඔව්, වෙනස් විදිහක් තිබොත් අපි හිතාසයිනේ.
0: කහබත් දන්සල්, ෆ්‍රයිඩ් රයිස් දන්සල්. තකොට කේක විදියට තියෙනවා බිරියානි දන්ස. තව මන් දැක්ක මේව බැලුම්හර පැත්තේ තියෙනවා කිරිපැණි දන්සලක්.
1: අනේ අම්මේ,
0: බුදු අම්මෝ, මට පෙසර් වගේ
1: යන්න ඕනේ. අනේ
0: කිරිපැණි දන්සලක් මන් දැක්ක තියෙනවා. ඉතින් මේ වගේ බොහොම සද්භාවයෙන් අපි ගැන හිතලා, මිනිස්සු ගැන හිතලා,
1: අපේ කුසගින්න නේවන
0: දන් දෙන්න බලාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. හරියම් හරිමගේ
1: හරියන්න ඕනේ අයට,
0: හරියන්න ඕන කවදග හරි. ඉතින් දන්සල් විතරක් නෙමෙයි, ඉතින් වෙසක් වෙනුවෙන් ගොඩක් දෙනෙක් සූදානම් වෙමින් ඉන්නවා. වෙසක් කූඩු, පහන් කූඩු, එතකොට තොරණ, මේ දේවල් ලංකාව පුරාම තියෙනවා. ඉතින් කොළඹට එන අයට ලංකාවේ කොහෙන් ඉඳලා ආවත් පිරියන්දලට ඇවිල්ලා යන්න
1: නැත්තම් වැඩක් නැහැ.
0: අමතක කරන්න එපා, නැත්තම් වැඩක් නැහැ.
1: ඔව්,
0: ඒක තමයි කියන් තියෙන්නේ නේද?
1: බද්දසලෙන් කන්නත් පුළුවන් දවස් 5ක් තියෙනවා.
0: දවස් ඒකම කියනවා ඉතින්. අර කොව කතන්දර කියද්දි
1: ඉතින් ඒක කියන්න එපා යන්නේ හයිලයිට් කරලා.
0: බද්දසල බද්දසල දිනවල දවස් 5ම කන්න පුළුවන්. බද්දසල දිනවල දවස් 5ම කන්න පුළුවන්. හරි දැන්
1: කොහොමද? ඔයano කාමින්දීනේ. ඔයano කාමින්දී කියත් ඒවා.
0: අපරාධ කියන්නේ දවස් 5ක් උයන්න ඕනේ නැහැ ගෙදර. ප්‍රෝග්‍රෑම් එක ඉවරලා යනකම්.
1: කාගෙන යන්න බෑ.
0: කාලා යන්න පුළුවන්. මන් දන්න ඕක නොකරොත්
1: ඒකනේ මන් යන්නේ පිළියන්දලට.
0: චාරු නෙවෙයි, චාරු සමාධි නෙවෙයි, ඕක නොකරොත්
1: යනෝ යනෝ අනිවාර්යෙන් යනෝ.
0: රයිට්, අපි මතක් කරන්න ඕන විශේෂයෙන්ම මේ වහගෙන ඉන්න අයට ඩීප් ටෙක් වෝටර් පම්ප් එක ගැන. මොකද වගාවක් කරන කෙනෙක්ට මේක තියෙන්න ඕන. වැසි නැති කාලේට වතුර ටික සපය ගන්න ගියාට පස්සේ 17 කල්පනා කරනවා, 1000ක් දුක් විඳිනවා.
1: ඕ
0: කොහොමද මේක කරගන්නේ කියලා. සහ විශේෂයෙන්ම මේ ලොකු කරන්ට් බිලක් දරාගෙන අන්තිමට මේ ලයිට් බිල කෙවල විතරයි වගාවෙන් කරලා තියෙන්නේ.
1: ඒ නිසා ලාභයක් නැහැ.
0: ලාභයක් නැහැ. ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් තිබ්බොත් ඔයාලට ලොකු ඉතිරියක් කරගෙන වගා බීම සරුසාරවත් කරගන්න පුළුවන්කම තියෙනවා.
1: ඒ සුවිශේෂී මිලාඩු කිරීම එක තමයි ඩීප් එක්ස් වල වතුර මෝටරේ ඕන අපේ ගොවි මහතුන් වෙනුවෙන්ම ඩීප් ටෙක් ආයතනය දෙන සූදානම්ෙන් ගන්නේ. ඒ නිසා අස්වැන්න සරු කරගන්න පිරිවැය අඩු කරගන්න ඕන අපේ ගොවි මහතුන්ට තියෙන එකම විසඳුම තමයි ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයකට මාරු වෙන එක. 0711711711 එකට කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගෙන ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා.
0: ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕන ආයුර්වේද සංස්ථාව පිළිබඳව. අවුරුදු 57ක් තිස්සේ අපේ රටේ මිනිස්සු සුවපත් කරන්න යාල කරපු මෙහෙය අති විශිෂ්ටයි. ඉතින් ඒ අගය කිරීම අපි නොකරනවා නම් අපි අර අපි කියන වගේ හැම වෙලාවම අපි හරි කොහොම මිනිස්සු හරි නරක මිනිස්සු. ඉතින් එහෙම නොවි අවුරුදු 57ක් තිස්සේ ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආයුර්වේද සංස්ථාව කරපු සේවාව අපි අගය කරන්න ඕන නේද?
1: ඒ වගේම කියන්න ඕන ප්‍රමිතිගත ආයුර්වේද නිෂ්පාදන ප්‍රවීණ ආයුර්වේද වෛද්‍ය මණ්ඩලයකගේ හා තත්ත්ව පාලන අංශයේ අධීක්ෂණය යටතේ තමයි ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන 200කට අධික ප්‍රමාණයක් දේශීය වෙළඳපොළට දායක කරමින් ශ්‍රී ලාංකේය ජනතාවට නිරෝගීකම ඔන්න ලබා ගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඉතින් නිරෝගීකම අපේක්ෂාවෙන් ඉන්න ඔබට පුළුවන්කම තියෙනවා මේ හැම දෙයක්ම මිලදී ගන්න, ඉතින් සෞඛ්‍ය තත්ත්වය නන්වා ගන්න.
0: පහයි විනාඩි 27යි වෙලාවේ විනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න සිඳුවක් අහන්න මැසේජ් එකක් එවන්න 0.7 0.3 93.5 93.7 අපේ WhatsApp නම්බර් එකට.

0: සම්බුදු සිසිලසෙන් නැහැ වෙන මේ උතුම් විසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලකාණ්ඩ රේඩියෝ ITN
2: හවස 5 විනාඩි 33 වෙලාව.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
5: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00ට.

සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරිසිය පනස් හතර.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්නවා.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වටේක රින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: ලංකාවේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.
2: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
3: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා.
5: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය. සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින් දේශිත සම්බුද්ධ වචනේ අරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක් ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: ලකඩ රේඩියෝ ITN
1: වෙලාව පසර 5 විනාඩි 45යි.
0: ලකඩ ප්‍රවෘත්ති සම්සහයතියට බලාපොරොත්තු වන්න. සම අනුග්‍රහය
2: POC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න POC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න.
3: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120ක්. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග්. මෙගා පවර්.
4: සහයෝගීක අනුග්‍රහය.
1: ඔබේ දෙමව්පියන් විශ්වාසයෙන් දඹදිව යවන්න. වසර 25ක අභිමානය සමගින් ගැමුණු ට්‍රැවල්ස් 77 37 797.
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
1: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 071.397.399.
6: රාජ්‍ය වෙසක් උත්සවය ඇරඹේ. අත්තරංගුඩගත් වැලිකඩ පොලිස් ස්ථානාධිපති. IMF තීරණය. හමාස් හමුදා ප්‍රධානියා ඝාතනය කෙරේ.
0: ලක්කඩ ප්‍රවෘත්ති සම්සහයතියට බලාපොරොත්තු වන්න.

ක්‍රෂික්ෂේත්‍රයට නව පනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු 3/5 කුඩු ගම්රිස් සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තතියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන පිට අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ගෙදර කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස් NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලා ගන්න
2: ලකන Radio ITN
3: Cool drive vikata
2: Lakana Evening drive

0: හවස 5:54 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව දැන් ඉස්සරහට එන කාල සීමාව කියන්නේ ඉතින් නේද? වෙසක් එක අපිට දැන් තොරණක් ළඟට ගියාට පස්සේ වාට කියලා තියෙනවද අර කවියක් කියමු කියලා නැද්ද?
1: මොකද?
0: තොරණේ කවි කියන කවි කියන කෙනා කියන්නේ මේ පානදුරේ සිට පැමිණ චාරු සමාධිට
1: රුපියල් 100කින් ආධාර කර ඒකද
0: චාරු සමාධිට ඊළඟ වෙසක් මංගල්‍යයේ පැමිණෙන්නට පෙර කසාදයක් හරියන්න කියලා ආශිර්වාද කරලා
1: ඒවනම් වෙන්නේ නැති වැඩ
0: පානදුරේ සිට පැමිණි අම්මයි තාත්තයි රුපියල් 100කින් ආධාර
1: කරලා මම ප්‍රාර්ථනා කරන
0: රුපියල් 100කින් ආධාර කරති පානදුරේ සිට පැමිණිය දින පානදුරේ සිට පැමිණිලා තියනවා රුපියල් 100කින් ආධාරයදී චාරු සමාධිට ඒව කියලා ආශිර්වාද කරලා මේ සැරේවත් බලන්න කර කරගන්න පුළුවන් වේද කියලා
1: ඒක වෙන්නේ නැති වැඩ never
0: හරි බලමුකෝනේ අපිත් මේ ලෝකේ ඉන්නවනේ
1: අපිත් මෙහි ලක්ෂණේනින්
0: තව කාලයක් අපිත් ජීවත් වෙයිනේ බලමුකෝ හරි ගෙදර කෑම වේල රස කරන විජේ නිෂ්පාදන අමතක කරන්න බෑ අපිට කොයි වෙලාවෙ කොතන හිටියත් කෑම ගැන අපිට මතක් වෙනවනේ ඉතින් දන්සල් වලට ගන්නකොට බඩු ටික ගන්නකොටත් කමක් නැහැ තුන පහ ටික මිල්ස් කුඩු ටික මේ දේවල් ටික ගන්නකොට විජය නමින් ගෙනියන්න දෙන දේ හරියට දෙන්න ඕන රහට කටට දැනෙන විදියට නේද
1: රසකාරක වර්ණක මුකුත් නැතුව ආද පලංකම තිනව විජය කුලබඩු එකතු කරගන්න අපි එතනින් ගහලා ගියොත් ඉතින් ඕනම කැමක් කඩ රසට හදාගන්න උඹට නියම කුලබඩු ටික ඕන කරනානේ ඒකට තමයි ඉතින් විජය කැලමිරිස් විජය මිරිස් කුඩු විජය කහ විජය මාස්කාරි මේ හැම දෙයක්ම තියෙන ඉතින් ආද පලංකම තියෙනවා අපේ රසේ රටේ සම්බර බෙදෙන විජය නිෂ්පාදන ලගම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන් ඕන තැනක තියෙනවා එයාට පලංකම තියෙනවා නම බලලම විජය නිෂ්පාදන මිලදී
0: එවගේම ඩෝමා ඔයාලට මැෂින්ස් ගණනාවක් තියෙනවා හඳුන්වා දීලා සහ නිෂ්පාදනය ආශ්‍රිතව කණු දෙක එළිවෙට යන්ත්‍රය එවගේම පුංචි ඩ ව්‍යාපාර කරන අයට ස්ටීම් බාටා එතනින් එහාට ගිහිල්ලා ඊට පස්සේ ඇඹරුම් යන්ත්‍ර
1: පොතල් හිඳින යන්ත්‍ර
0: මේවා හැම දෙයක්ම හඳුන්වා දෙන්නේ මාක්ස්වෙන් හෝල්ඩින්ග් සමාගම.
1: ආද පුලංකම තියෙනවා මේ හැම යන්ත්‍රයක්ම අවශ්‍ය ධාරිතාවලින් එකම වහලකට මිලදී ගන්න. ඒකට යන්න ඕනේ හොඳම තැන තමයි මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ නම්බර 31 ඇල්හෙනුපාර මහර්ගම මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙනවා. ආද පුලුවන් එතෙන්ට යන්න. නැත්නම් කතා කරලා විස්තර දැනගන්නත් ආද පුලංකම තියෙනවා. මෙන්න නම්බර එක 0117 679 579 0117 679 579 කෝල් එකක් දීලා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න.
0: අපිට සිංදුව කහන්න මැසේජ් කරපු කට ඉක්මනට මතක් කරමුද?
1: සුරන්නේ ඉන්නෝ මේ පැත්තේ ලස්සන සිංදුවකට එකතු කරගන්න කියලා තියෙනවා. පැතුම් මෙයාවත් එකතු කරගන්නවා. කල්ටි දන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අපිව ලස්සන සිංදුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මහත්ය අනුර පුතා ඩිනුල්, ලොකු දුව යහාලී, විශ්මි දෙව්‍යානා, ඊට පස්සේ චූටි දුව යතුලි මේ හැමෝම එකතු කරගන්න කියලා කෑගලෙන් හර්ෂිකා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. උපුල් ඔයාවත් එකතු කරගන්නවා. පන්වැලි දන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ බොයගොඩ පැත්තට ගියාට පස්සේ හැමදාම වගේ මනායිනෝයේ පැත්තේ ඔයාවත් එකතු කරගන්න ගොඩක් ආදරෙන් ඊළඟ සිතුවට ඊට පස්සේ වැල්ලවයි නම් තරු මැසේජ් එකක් දාලා තියෙනවා වෙසක් කුඩු හදන ගමන් අපි වහගෙන ඉන්නේ කියලා හොඳයි ඔයාවත් එකතු කරගන්නවා ලස්සන සින්දුවකට ආයෙත් එකතු වෙනවා කියලා තියෙනවා අපේ මැසේජ් එක දාලා තියෙන දෙගුමිනි ඔයාවත් එකතු කරගන්නවා මතුගමිනියන් තමයි මැසේජ් එක දාලා තින්නේ
0: එවාගේම සුමිත් මැසේජ් කරන සින්දුවකට එකතු කරගන්න ලස්සන සින්දුවක් දෙන්න අපි තව වහගෙන ඉන්නේ ප්‍රෝග්‍රෑම් එක හැමදාම අහනවා කියලා තියෙනවා කොමිට තරින්දු ඔයාවත් එකතු කරගන්නවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න කියලා තියෙනවා. හවස 5:58 වෙලාව.

0: පරිශීලනය කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
2: හවස 6යි විනාඩි 12යි දැන්.
3: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.

0: පළවෙනිදා සිට ජුනි 3වෙනිදා දක්වා
1: බිලියන් බිල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසත් කලාපය
1: දකින්න.

0: ඉවිනි ්‍රයිව එක අදත් ඔන්න ගොඩක් හවස්සලා තියෙන් හැඳවලා තියෙන් හැත් පහු වෙලා තියෙන්. අපි මදක් කරනුන විජ නිෂ්පාදන පිළිබඳව ගෙදර කෑම වෙන රසගන්ව ගන්න ඕට ගෙදර තියෙන් මොන් නිෂ්පාදන පෙලක්තම විජ නිෂ්පාදන කියයන සීරසියක්ම අපේ රටේ රසවත්ම නිෂ්පාදන ගෙදර ගෙනන වඩන්ගේ නම බලම ගෙනයන්න විජය නිෂ්පාදන වලින්
1: විජය කියෙන නම කොහෙවත් වරදින ලගම තියෙන වෙන සැලෙන් වන්න පුළුවන් සුපරි වෙන සැලෙන් වන්න පුළන් ආට පුළුවන් අපේ රසේ රටේ සම්බට බෙදන විජ්‍ය නිෂ්පාදන මිලදී ගන්න.
0: එවගේම අද සම්පද කියන්නේ මහජන සම්පද කියන්නේ වාසනාව ඔයාගේ දොරකඩට අරගෙන එන ලොතරැයි කියලා අමතක කරන්න එපා. ඉතින් කොතනින් හරි ඔයාට අවස්ථාවක් ලැබෙන තැනකින් ටිකට් එකක් ගන්න. සමහරු ඉන්නවා චාරු මේ මෙන්න මෙතනින් ගන්න ඕන මෙතනින් තමයි වාසනාව තියෙන්නේ එහෙම කියලා හිතාගෙන ඉන්නවා. සමහරට එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි අපි නොහිතන තැනක අපේ වාසනාව තියෙන්නත් පුළුවන්. ඒ නිසා ඔයාට හම්බ වෙන ළඟම තැනින් ඔයාට අවස්ථාව ලැබෙන මුල්ම තැනින් ඔයා මහජන සම්පතක් අද ගෙදර අරගෙන යන්න. සමහර විට අද දවස වෙන පුළුවන් ඔයාගේ ජීවිතේ වෙනස් කරන දවස.
1: ලොතරැයි ලොව රජ කිරුළ තමයි මහජන සම්පත කියලා කියන්නේ. ඉතින් ඒ කිව්ව විදිහටම ඔයාට පුළුවන්කම තියෙනවා මහජන සම්පත වැඩි වැඩියෙන් මිලදී ගත්තොත් එහෙම. කෝටි 2ක සුපිරි තෑග්ග 125 ප්‍රථම තෑග්ග වගේම ලක්ෂ්‍ය තෑග වැඩි වැඩියෙන් දිනා ගන්න. ඒකට ඉතින් හැමදාම ඔන රුපියල් 40ක්නේ පුංචි රුපියල් 40ක් වෙනදන් කළා මහජන සම්පත මිලදී ගන්න.
0: රයිට් සින්දුවක් අහගෙන මැසේජ් එකක් එවන්න. ඔයාට තව පුංචි වෙලාවක් තියෙනවා. අපි සින්දුවක් අහලා ආයෙත් කතා කරමු.
2: කොන්චින් බයි මාර්ක්.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හවස 6 විනාඩි 20යි.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින්. අදම අමතන්න 01176679579.
3: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: තිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Cool drive, Vikita.
0: Lakhana, evening drive.
2: ඉබිනින් ඩ්‍රයිව් එක අපිට වෙලාව ලං වෙලා තියෙන්නේ යන්න. ඉතින් යන්න කලින් මතක් කරන්න ඕන, වාගේ කෑම වේල රස ගන්නවා වගේම විශේෂයෙන්ම තේ එකක් බොනකොට, කෝපි එකක් හදාගෙන බොනකොට නම විජය කියන එක මතක් වෙන්න ඕන. විජය නිෂ්පාදන වලින් විජය තේ, විජය කෝපි අරගෙන රසට තේ එකක් කෝපි එකක් හදාගෙන බොන්න. ඒ වගේම වෙනස් විදිහට කෑම ටිකක් හදා ගන්නවා නම් තෝසේ ඉඳියාප්ප පිටි, ඒ වගේම කුරක්කම් පිටි, මේ වගේ නිෂ්පාදන පෙළක්ම ඔබට ගන්න පුළුවන් විජය නමත් එක්ක. අපේ රටේ අපේ දෙයක් විදිහට, දේශීය දෙයක් විදිහට, දේශීය කුළුබඩු සාරය එකතු කරමින් තමයි මේ සියලු නිෂ්පාදන ඔයාලට හඳුන්වා දෙන්නේ විජය නිවසින්.
1: අපේ රසේ රටේ සමර වෙදෙන විජය නිෂ්පාදන ගැනත් ඔන්න මතක් කරන ගමන් අපි අදට ගිහින් එන්නම්. හෙටත් හවස 4ට ඔයාව හම්බෙන්න බලාපොරොත්තුෙන් තමයි අපි අද ගිහින් එන්නම්. ඔයාට සුබ දවසක්. මම චාරු.
2: සුබ දවසක්. අපි යනවා. මම චමිත්.

0: Hi with Chami and Chami.
1: Sama anugrahaya.
2: Rasayenut ihala. Gunayenut ihala. Vijaya tose mishranaya.
3: Vijaya products. අපේ රසය රටේ සැමට
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579

0: на столе.
1: මහනායක හිමිවරුන්ගේ උපදෙස් මත විහාර හා දේවාලගම් පරිත සංශෝධනය කිරීමට කටයුතු කරන බව ජනපති කියයි. සංඝ සභාජයේ විනය රැකගන්න නීති සම්පාදනය කරන බව රාජ්‍ය වෙසක් උත්සවයේදී ජනපතිකෙන් ප්‍රකාශය. නිල්වල ලවණ බාධකෙන් වගහානි වූ ගොවීන්ට වන්දේ. IMF පස්වන හා හයවන සමාලෝචන අනුමැතිය අද. බන්ධනාගාරයේ භද්‍රව ජාවාරම්කරුවෙකු සමග දුරකථන සංවාද කළ මන්ත්‍රී මුජිබර්ගෙන් CIDA ප්‍රකාශයක් අනේ. වසර 30 සැපිරු ITN සේවකයන්ට ශ්‍රමාභිනන්දන උත්තමාචාරය. හමාස් හමුදා ප්‍රධානියා ඝාතනය කිරේ. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දනමාර සිංහ. මහනායක ස්වාමීන් වහන්සේගේ ලිම් පරිදි විහාර හා දේවාලගම් පරිත සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාරසනායක මහතා සඳහන් කළා. ඒ රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් භික්ෂුන් වහන්සේගේ විනය ගැටලු සම්බන්ධයෙන් තීන්දු තීන්දු ගැනීමේ බලය සහිත ධර්මාධිකරණයක් නැවත පිහිටුවීම සඳහාද පීවර කණ්ඩා බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. මාතර තිහගොඩ මිදිල්ලවෙල පුරාණ විහාරස්ථානයේදී රාජ්‍ය වෙසක් උත්සවය ආරම්භ වුණා. එය ජුනි පළමුවනදා දක්වා විහාරස්ථානය හා මාතර නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. ඉන්දිය බෞද්ධ විහාර විහාරස්ථාන ඇතුළත් ඡායාරූප එකතුවක් සහිත ප්‍රදර්ශනයක් ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණා. ඉන්දිය මහකුමසාරි සන්තෝෂ් ජා මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. 2570 රාජ්‍ය වෙසක් මහෝත්සවයේ නිමිත්තෙන් සමුරු මුද්‍රයක් නිකුත් කිරීමට සිදුණා. පූජා භූමි කිහිපයක් වෙත සන්නස් පත්‍ර ප්‍රදානය කිරීම සිදු වුණේ ජනාධිපතිවරයා අතෙන්. වෙසක් උත්සවයේ සිළු දෙනාගේ එකමුතු කමගොඩ ගෙන අවස්ථාවක් බව මහ සංග්‍රහයේ අවධාරණය කළා.
2: උතුම් දිනයක් සිහිපත් කරගෙන අපේ අතිගරු ජනාධිපතිතුමන් බුද්ධ ශාසන හැමතුමන් ඇතුළු අමාත්‍ය මණ්ඩලයත් රාජ්‍යයත් එවැගේ මහානායක මාහිමියන් වහන්සේලා ප්‍රධාන කොට ඇති සම්බුද්ධ මහා සංඝ රත්නයත් එවැගේම දායකාරකාදී පින්තුන් හැමදෙනාමත් සහ සම්බන්ධ වෙලා මේ අති ශ්‍රේෂ්ඨ විසක් උත්සවය පවත්වන්නේ. ඒ නිසා මේ තුලින් අද අපේ රටේ ඇති වෙලා තියෙන ලෝකයේ ඇති වෙලා තියෙන මේ භීෂණයේ දෙස බලපුවාම එවැගේම නොයෙක් විදිහේ විනාශකාරී දේවල් පිට බලපුවාම මිනිස්යන්ගේ සිස්සතන් නොයෙක් ආවේගයන්ට පත්කරන කරදරකාරී තත්ත්වයන් දෙස බලපුවාම පේනවා මේවා නැති කිරීමට තියෙන ඒකායන මාර්ගය තමා බුද්ධ සම්බුද්ධත්වය. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ හේතු භංගා නිරුද්ධති කියලා.
1: අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සරිව් මහතාද මෙහිදී අදහස් පළ කළා.
3: මේ අභිත්තරයේත කල්යාණයේ කියන තේමා පාඨය පෙරටුව තියාගෙනයි අපි මෙවර මේ මහා පුණ්‍ය උත්සවය ක්‍රියාත්මක කරන්නේ. පරාර්ථය කෙරෙහි තිබෙන අවධානය අඩු වෙලා ස්වార్థයම පසුපස යන තෘෂ්ණාව ආශාව අධික වුණු සමාජයක ජීවත් වෙන වෙලාවක වහ වහ පොදු යහපත පිණිස හැසිරීම මුල් තැනට ගත්තු තේමාවක් අපට සාසන ආරක්ෂක බල මණ්ඩලය තෝරලා දුන්නා. පොහොය සුවඳ සිල් සුවඳ කියලා වචන දෙකක් අපේ ජීවිතවල තියෙනවා. ඒවා න්‍යායාත්මකව හරි තාක්ෂණිකව හරි මනින්න කරන්න පුළුවන් දේවල් නෙමෙයි. සමස්ත බුදුසසුන හා බැඳුණු ශාසනයත් එක්ක බැඳුණු අපේ මහා නාහිමිවරුන් යතිවරුන් එවැගේම මේ ආරාම විහෙර විහාර දහම් පාසල් මහා පෙරහැර ඇතුළු සංවර්ධන කටයුතු රාශියක් අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අනුදැනුම ඇතිව මඟ පෙන්වීම ඇතුව අප සිද්ධ කරගෙන යනවා.
1: උත්සව සභාව ඇමතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
4: මේ දහම රඳා පැවතීම ප්‍රධාන සාධකයේ දහමේ තිබෙන හේතුඵලවාදයේ දෙවෙනි සාධකය ධර්මදර විනයදර අපේ හාමුදුරන් වහන්සේලා. අපේ සෝභිත මාහිමිපාණන් වහන්සේ මගෙන් ඉල්ලා සිටියා විහාර දේවාලගම් පනත එහි 41 සහ 42 වගන්තිය සංශෝධනය කරන්නකි. නැවත ධර්ම අධිකරණයේ සඳහා තමගේ හාමුදුරන් වහන්සේලාගේ විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තිබෙන බලය ලබා දෙන්නකි. විශේෂයෙන්ම මේක අපේ ත්‍රිනිකායක මහානායක හාමුදුරන් වහන්සේලා විසිරුත් මා වෙත ලිඛිතව ඉල්ලීමක් කරලා තිබුණා. නැවත මෙම 41 හා 42 වගන්ති සංශෝධනය කළා දෙන්න කියලා. කැබිනට් මණ්ඩලයක එකඟතාවය පළ කරා. ඒ අනුව සංශෝධනය සකස් කරා. අපිතා ඉක්මනින්ම ඔබ වහන්සේලාට සංඝ සංස්ථාව විශේෂයෙන්ම විනයදරය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ දෙන්න. එහෙනම් අපි හැම දිනටම වගකීමක් තිබෙනවා. මේ දහමේ හරය විනාශයට පත් නොවි ආරක්ෂා කරගන්න. මා දන්නවා ධර්මයේ වේශයෙන්ම ධර්මයේ විකෘති කරමින් පැනගින අවස්ථා අපි දැකලා තිබෙනවා. ඉතින් පාලකයන්ට කුමක්ද ඒකට කළ හැකි වන්නේ? සිමට ආරාධනා කරා මීට පෙර රජ දවස හිටපු රජවරු වගේ දෙවට ක්‍රියාමාර්ග ගන්න කියලා. අපි ලෑස්ති. හැබැයි ක්‍රියාමාර්ග සඳහා අපේ ධර්මදර විනයදර ගෞරවනීය හාමුදුරන් වහන්සේලගේ සහාය මට අවශ්‍යයි. මාගේ සාපේ ආණ්ඩේ ප්‍රයත්නය අපිට අවශ්‍ය ශක්තිමත් ආර්ථික ප්‍රබෝධය. ඒ ආර්ථික ප්‍රබෝධය අත්පත් කරගන්න නම් අපිට අවශ්‍යයි ආගමික පිබිදීමක්, දහමේ නැගී සිටීම. මාගේ සහ මාගේ රජයේ අපේක්ෂාව තමයි මේ යුගය යලි ලංකාවේ ආගමික ප්‍රබෝධයම ඇති වූ යුගය බවට ඉතිහාසගත කිරීම වමනාවක් මට තිබෙනවා. ඒ මොකවත් නෙවෙයි, ඒ හා සමාන ආර්ථික ප්‍රබෝධයක් අත්පත් වෙන බව මා දන්නවා. නොවැම්බර් මාසයේ අපි සැලසුම් කරලා තිබෙනවා ලෝක බෞද්ධ මහා සම්මේලනය ශ්‍රී ලංකාවේ පවත්වන්න. එයා අපේ රටේ ආගමික ප්‍රබෝධී විශාල ප්‍රබෝධමත් අවස්ථාවක් බවට පත් වේවි කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් මේ විශිෂ්ටතම දහම විකෘති කිරීම අපි හැම දෙනාටම වේදනාවක් ගෙන දෙනවා. මා මේ අවස්ථාවේදී මේක කියන්නම්. මත්කුඩු පිළිබඳව අපේ හාමුදුරන් වහන්සේලා 21 නමක් අත්අඩංගුවට ගත්තට පස්සේ අපේ ත්‍රිනිකායක හාමුදුරන් වහන්සේලාගේ නියුක්ත අපේ හාමුදුරන් වහන්සේලාත් එක්ක මා සාකච්ඡාවක් පැවැත්තුවා. උන්වහන්සේලා ඉදිරිපත් කර අපි පුළුවන් නම් අධිකරණයට ගෙන යමු උපපැවදි කරලා කියලා. අපි කොහොමද මාංචු කුට්ටන් එක වැලට එල්ලගෙන හාමුදුරන් වහන්සේලා අධිකරණයකට ගෙනියන්නේ? පසුව ඔවුන් නිදුස් වෙනවා නම් නැවත ඔවුන් පැවිදි කරන්න පුළුවන් කියන අදිස්ථානයකට ආවා. නමුත් නීතිඥ උපදෙස් තියෙන්නේ දහම මත නෙවෙයි. ඒක සිද්ධ වුණේ නැහැ. අපි මේ පන්සලත් එක්ක ගොඩ නැගුණු මිනිස්සු. අපේ ගමේ තිබුණු ප්‍රධාන උත්සවයේ පොසොන් උත්සවයේ අපට බෞද්ධාගම කියලා දුන්නු හාමුදුරන් වහන්සේ අපේ ගමේ නායක හාමුදුරු. උන්වහන්සේලා හවස ස්නානය කිරීම සඳහා වැවට වඩිනකොට පාර දිගේ අපි බොරළු පාරේ දනගාලා වැඳපු මිනිස්සු. අපිට එහි අධ්‍යාත්මයත් එක්ක ගොඩ නැගුණු මිනිස්සු. අපේ ගමක ආරවුලක් විසඳන්නාවේ අපේ හාමුදුරන් වහන්සේ. අපිට දහම කියලා දුන්නේ අපේ හාමුදුරන් වහන්සේ. එනිසේ ඒ ආශිතව අධ්‍යාත්මයක් සහිත අපට අපේ හාමුදුරනේ තුවාලයක් ගෙනත් දෙනවා. මේ සිදුවෙන සිදුවීම් 2615 චිරාත් කාලයක් මුඛ පරම්පරාවෙන්, ලිඛිත පරම්පරාවෙන් අපේ හාමුදුරන් වහන්සේලා තමන්ගේ දෙපව් තුල තියලා දියපට්ට එනතෙක් ගම් නියම් ගම් කරා වැඩම කරලා මේ ආරක්ෂා කරලද දහම අපි ඉදිරිපිට විනාශ වීට ඉදිරිය යුතුද? අපි යන මිනිස්සුද? මේ වෙසක් පුන් පොහොයේ දින අපි හැම දිනම හිතනවා මෙනෙහි කරගත යුතුයි අපි ගැනම කියලා මා විශ්වාස කරනවා.
1: නිල්වල ලවණ බාධකයේ හේතුවෙන් වගහරි වූ ගොවිට රුපියල් බිලියන 1200ක වන්දි ප්‍රදානය ජනාධිපති අනුර කුමාරසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම වන්දි ප්‍රදානය මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමක්ද වනවා. ජනතාවගේ ආණ්ඩුවක් සහ මූල්‍ය වෙනක් සහිත ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගී ඇති බැවින් වසර 7කට පසු වන්දි ලබා දීමට හැකි වූ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ජනතාවගේ ෂණික් ගැටලුවලට විසඳුම් ලබා දෙන අතර ඔවුන්ගේ ආර්ථික ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළද ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාරසනායක මහතා පෙන්වා දුන්නා. 2019 වසරේ ඉදිකළ මෙම ලවණ බාධකයේ හේතුවෙන් කඹුරුපිටිය, මාලිම්බෙඩි සහ තලල්ල ඇතුළු ප්‍රදේශ රසක වගාබිම්වලට නිතර හානි සිදු වුණා. ඒ අනුවයි වත්මන් රජය යටතේ 2026 අයවැයෙන් ගොවීන්ට වන්දි කැවීම සඳහා රුපියල් මිලියන 1200ක ප්‍රතිපාදන වෙන් කෙරුණේ. ගොවීන් 252 සඳහා වන්දි ප්‍රදානයේ සංකේතාත්මකව අද සිදු වුණා. පීඩාවකදී ජනතාවට ඉතිහාසයේ වැඩිම වන්දි මුදල් ලබා දීමට හැකියාව ලැබී ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ජනතාවට වග කියන ජනතාවගේ ආණ්ඩුවක් වන වත්මන් රජය පළවා හැරීමට ජනතාවට කිසිම අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපතිවරයා සඳහන් කළා. ඒ වෙනුවෙන් සිහින දකින්නේ හොරුන්, වංචනිකයන් සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවයි අනුර කුමාරසනායක මහතා ප්‍රකාශ කළේ. වත්මන් ආණ්ඩුව ජනතා විශ්වාසය දිනා ගනිමින් ඉදිරියට යමින් සිටින බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
4: අපිට මතකෙට නැගෙන ලොකුම විනාශයට දැනෙන්නේ මොකද්ද? සුනාමි. විශාල විනාශයක් ලෙස. ඔය විශාල ජීවිත ප්‍රමාණයක් විනාශ වුණා නේද? ඒක ඇත්ත. ඛේදවාචකයකට ලොකුම ඛේදවාචකේ සුනාමිය. හැබැයි ආර්ථිකයට වැඩිම බලපෑම කරලා තියෙන්නේ දිට්ඨව. ජාතික නිෂ්පාදනයේ 3% වගේ බලපෑමක් කරලා තියෙනවා. අපි දිට්ඨව වලට වියදම් කරන්න වෙන් කරා කෝටි 50000 බිලියන 500ක්. ඒක ගත්තාම රඹුක්කන ඉඳන් ගලගෙදරට අධිවේගී මාර්ගයට බිලියන 120යි. කුරුණෑගල ඉඳන් දඹුල්ල අධිවේගී මාර්ගයට බිලියන 150ක් විතර යන්නේ. හැබැයි දිට්ඨව වල වියදම කීයද? බිලියන 500යි. හිතා ගන්න පුළුවන්. ඒක අපේ ආර්ථිකයේ විශාල ප්‍රහාරයක්. බොහෝ හිතුව ආර්ථිකයේ අවසන් කාර්තු ආර්ථික වර්ධනේ කඩාවැටී කිව්වා. ඒ වගේම මම දන්නවා රැඳවු මධ්‍යස්ථානවල ඉන්න දරුවන්ට. දැන් ඕගොල්ලෝ නම් ඕගොල්ලෝගේ දරුවන්ට පොතේ දාලා කීයක් කර ඉතුරු කරේ දරුවන්ට කවුරුත් නැහැ. අපි රුපියල් 5000ක දීමනාවක් දෙනවා. 3000 පොතේ දාන්න 2000ක යගේ වීදම. බලා ගන්න ඕනේ මේ රටේ මිනිස්සු. එහෙම ආණ්ඩුවක නදලා තියෙනවා. ඉතින් මම අහන්නේ මේ ආණ්ඩුව වට්ටන්න ඕන කාටද? මේ ආණ්ඩුව එලවන්න ඕන කාටද? මේ ආණ්ඩුව එලවන්න ඕනේ නැහැ මේ රටේ ජනතාවට. මේ ආණ්ඩුව එලවන්න ඕන හොරු තක්කඩි අපරාධකාරයන්ට. මතක තියාගන්න. ඒ නිසා මේ ආණ්ඩුව දස්සක ගණනාවකට හොල්ලන්න බෑ. ඒක විතරක් මත දියාගන්න. ඒ විතරක් වංචනික දූෂිත දඬුවම් දෙනවා. ඒකයි වැඩිපුර කලබලය ඇවිල්ලා තියෙන්නේ. පාතාලේ කුඩු මද්‍රව්‍ය මුළු මොණිම මේ රටෙන් තුරන් කිරීමේ සැලැස්ම අපි දියත් කරලා තියෙනවා. අපි විශේෂ කඳවුරක් හදුවා වැලිසර. ඔය නමගිය අපරාධකාරු දැන් ඉන්නේ වැලිසර අලුත් කඳවුරේ. එලියත් එක්ක කතා කරන්න බැරි සියලු ආරක්ෂක විධිවිධාන දාලා. එහෙනම් මේ රට මේ ආණ්ඩුවට දෝහි වෙන්නේ කවුද? පාතාලේ සහ පාතාලයේත් එක්ක යැපුණු සහ උන්ගේ ආරක්ෂකයෝ. මේ ආණ්ඩුව වට්ටන්න ඕන කියලා කෑ ගහන උන කවුද? කුඩු සහ කුඩු ව්‍යාපාරකයන් සම්බන්ධ තිබ ඔයගොල්ලෝ දන්න මේ මාතර ඒ ව්‍යාපාරණයක සම්බන්ධ වෙන දේශපාලන අධිකාරීන්ගෙන අදහසක් තියෙනවා. හැබැයි මේ ආණ්ඩුව රකින්නවා මේ රටේ ජනතාව. අන්නේ ආර්ථිකය සහ විනයක් සහිත රටක ප්‍රතිඵලය තමයි 2019 ඉඳන් විනාශ වුණු කුඹුරු වලට අද වන්දි ගෙවන්නේ. 19 ඉඳන් ආණ්ඩු කීයක් තිබ්බද? අර ඒකට තිබුණු ආණ්ඩු තිබ්බා, වෙන් වෙච්ච ආණ්ඩු තිබුණා, පැනලා ගිහපු ආණ්ඩු තිබ්බා. හැබැයි වන්දි ගෙවන්නේ මේ ජනතාවගේ ආණ්ඩුවෙන් මේ 2026 වසරේ අවුරුදු 7කට පස්සේ මතකද? ඒ මොකද ජනතාව විතරම මේ ආණ්ඩුව හදලා. ඉතින් අපි තමුන්වන්සලට කියන්නේ අපි ස්ථිර විසඳුමක් හදන්න ඕන මේ හැමදාම මේ යට වෙන එක වළක්වන්න. ඒ වගේ

0: දිලාපීන්ට වදිපමනක් නොව නිල්වලාගගේ ගැටලුවලටද ස්ථිර විසඳුමක් ලබා දීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කර අවශ්‍ය පරීක්ෂණ සිදු කරමින් පවතින බව අමාත්‍ය සුනිල් හඳුනිත්ති මහතා ප්‍රකාශ කළා.
1: අපි විපක්ෂයේ ඉන්නකොට ජනාධිපතිතුමනි මාතර සම්බන්ධීකරණ කමිටුව හැමදාම ලොකු ගෝසාවක් බවට පත් වෙනවා. ගොවි නියෝජිතින්ගේ මේ රජයේ නිලධාරීන් ඒකට සාක්ෂි දරනවා. ඒ නිසා අපි කිව්වා අපේ රජයේ පළවෙනි කටයුත්තක් හැටියට මේ නිල්වලාගඟේ අර්බුදයට අපි උත්තර සොයනවා කියලා. අපිට කියන්න සතුටුයි ජනාධිපතිතුමා අපේ දිස්ත්‍රික්කය ගැන ඉතාමත් හොඳ අවබෝධයක් තියෙන නිසා එතුමාගේ මැදිහත් වීමෙන්, ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගරු කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත මැතිතුමාගේ මැදිහත් වීමෙන් අද මේ ප්‍රතිලාභීන්ට වගාවන්දි ලැබෙනවා විතරක් නෙමෙයි නිල්වලාගඟේ අර්බුදයට ස්ථිර සාර විසඳුම් හොයන්න විශේෂඥ කමිටුවක් පත් කරලා ඒ කමිටුව නිරන්තරයෙන් රැස් වෙලා දැන් මේ අවුරුද්ද අවසාන වෙනකොට ශක්්‍යතා අධ්‍යයනයක් කරලා ලවණ බාධකයේ ප්‍රශ්නය ලබන අවුරුද්ද වෙනකොට සම්පූර්ණයෙන් විසඳන්නත් දැන් සියලු කටයුතු සරසුම් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් පහුගිය අයවැයෙන් ප්‍රතිපාදන වෙන් වුණා. මිලියන 500ක් වෙන් කරලා තියෙනවා ඒ වෙනුවෙනුත්. ඒ වගේම මිලියන 1200ක් 2019 ඉඳලා මේ කන්න ප්‍රමාණයක් වගාවන්දි නොලැබිච්ච ඒ වෙනුවෙන් පාරේ උද්ඝෝෂණය කරපු ගොවි ජනතාවට කිසිම උද්ඝෝෂණයක් නැතුව ලබා ගන්න අවස්ථාව ලැබිලා
0: තියෙනවා. විස්තීර්ණ අරමුදල් පහසුකම් යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පස්වන සහ හයවන සමාලෝචනයේ ඇකේමිට ලක් කිරීම අද සිදු කෙරෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මගින් මේ සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. මූල්‍ය අරමුදල පෙන්වා දුන්නේ මේ යටතේ ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 700ක පමණ මූල්‍යාධාරයක් ලබා ගැනීමට ප්‍රවේශයේ සැලසෙන බවයි. මෙම සමාලෝචනය සඳහා අනුමැතිය ලැබීමට අවධානය ලක් විය හැකි පාර්ශ්ව ආරක්ෂා කරමින් පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන බිල ප්‍රතිස්ථාපනය කිරීම තීන්දුවක් ක්‍රියාමාර්ගයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට පෙර සඳහන් කර තිබුණා. සමගිය ජනපල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී බුජිබ රහමාන් මහතාගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවෙකුට දුරකථන ඇමතුමක් ලබා දුන් බව කියන සිදුවීමක් සම්බන්ධවයි මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබෙන්නේ. එසේ හුමාර වූ බව කියන දුරකථන ඇමතුම් 53ක් සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින අදාළ සැකකරු සතුව තිබී හමු වූ ජංගම දුරකථනයකින් මෙම ඇමතුම් පිළිබඳ තොරතුරු හෙළි කරගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. රටේ සෑම ක්ෂේත්‍රයකම දියුණුවට බාධීට කරන වගකීම සුවිශේෂී බව නියෝජ අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළා. එහිදී ස්වාධීන රූපවාහිනිය වසර 47ක් පුරා ප්‍රේක්ෂකයාට හරවත් කරුණු දයද කළ බවයි නියෝජ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. AITN ශ්‍රම අභිනන්දන සේවා ප්‍රසාදිනී ගෞරව සම්මාන ඇගේමේ උත්සවයට සහභාගී වෙමින් වසර 47ක් පුරා ස්වාධීන රූපවාහිනී බාධිතාලේ උන්නතිය වෙනුවෙන් දායක වෙමින් වසර 30කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ සාමාජිකයන් ඇගේම අද සිදු වුණා. නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා, ස්වාධීන රූපවාහිනී බාධිතාලේ සභාපති ප්‍රියන්ත වෙදමුල මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ මූලිකත්වයෙන් එය පැවැත්වුණා. 35 සේවා කාලයේ සම්පූර්ණ කළ කාර්ය මණ්ඩලය සඳහා මූල්‍ය පරිත්‍යාගයන් සහ සමුරු පලක ප්‍රදානයද සිදු වුණා.
2: වගකියුතු ආයතනයක් විදිහට මම හිතනවා ITN එක ඇත්තටම ලබා දිය යුතු දේ ලබා දීලා තමයි තමන් එක එකතු වෙලා ඉන්න ජනතාව ග්‍රහණය කරගෙන තින්නේ. ඒකයි තමයි ශක්තිමත් බැඳීම. අපි දකිනවා අපේ රටේ අපි යම් ශේෂ්ත්‍රයක දිනුවල් ලබාගෙන තිනවද. ඒක සෞඛ්‍ය ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්, අධ්‍යාපන ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්, වෙනත් ඕනම ශේෂ්ත්‍රයක වෙන්න පුළුවන්. ඒ දිනුවට මේ රටේ පොදුවේ මේ රටේ මාධ්‍ය ලොකු වැඩක් ලොකු සේවයක් කරලා තිනවා. එතකොට අපි මේ හැමෝම එකතු වෙලා කරන්නේ මේ රටේ මිනිස්සු එහෙම නැත්නම් අපේ රට ඉහළටම ඔසවා තබන එක. එතකොට මේ රට ඉහළම ඔසවා තැබීමේ ගමන් මාර්ගයේ ඒ සඳහා වූ සටනේ නියමුවන් තමයි ඔබ. ඔබ බොහෝ දෙනෙක් අපි ITN එකේ වැඩසටහන් වලින් දැකපු නැති අය. ඔබ මේ ස්ක්‍රීන් එක පිටිපැස්සේ එහෙම නැත්නම් මේ කැමරාව පිටිපැස්සේ එහෙම නැත්නම් ලියන දෙයක් පිටිපැස්සේ හිටපු අය. ඒක නිසා වඩාත්ම වැදගත් වෙනවා ඔබගේ මේ සේවය ඇගෙයිම. ඒක නිසා අපි මේ සභාපතිතුමන් අධ්‍යක්ෂ මණ්ඩලය ගත්තු ක්‍රියාවලියට රජයේ විදියට අපේ සුභාශිංසනය පළ කරනවා.
0: ස්වාධීන රූපවාහිනී බාධිතාලේ සභාපති ප්‍රියන්ත වෙදමුල මහතාද එහිදී අදහස් පළ කළා.
3: අද මේ සමාභිනන්දන ලබන
2: ඔබ මං හිතන්නේ

0: මේකේ අද්දුටු සාක්ෂිකාරු. විශේෂයෙන්ම වසර 30ක් ඊට වැඩි කාලයක් සමහර අවුරුදු 35 36 සේවය කරපු සේවක සහෝදර සහෝදරු මෙතන ඉන්නවා. ඒගොල්ලන්ගේ ඒ තමන්ගේ කාලේ ශ්‍රමය ඇතැම් වෙලාවට මිල මුදල් පවා වැය කරමින් ගොඩ නැගුවේ මේ ආයතන. ජීවිතේ කරක් පමණයි මේ සම්මානේ හම්බ වෙන්නේ. ඔවුන් මේ භූමියේ ස්පර්ශය ලැබමින් ඉන්න මොහොතේදීම ඔවුන් අපි අගය කළ යුතු වෙනවා. නිසා ඒ උතුම් අරමුණෙන් තමයි මේ ආරම්භ. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ සේවක සහෝදර සහෝදරියන්ගේ සුභ සාධනීය වෙනුවෙන් හැකි උපරිමයෙන් මේ ආයතනයේ වැඩ කටයුතු කරන්න. ඔයගොල්ලෝ සතුටින් තියන්න. ඔයගොල්ලෝ සතුටින් හිටියොත්, ඔයගොල්ලෝ සතුටින් සතුටු වුණොත් තමයි මේ ආයතනයට ඔබගේ සේවය ලෙන්ගතුව ආදරණීයව ලැබෙන්නේ. සයි ගැන අපිට හොඳ අවබෝධයක් තියෙනවා. සෝ අපි හැමෝම එකතු වෙලා මේ ගමන යමු.
1: චීන ජාතිකයන් පිරිසකට අයත් විදේශීය ගමන් බලපත්‍ර නීති විරෝධීව ළඟතපාගත් වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ඔහු අත්අඩංගුවට ගත්තේ වෙයගොඩ ප්‍රදේශයේදී. රජගිරි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 19 දෙනෙක්ගේ විදේශ ගමන් බලපත්‍ර ස්ථානාධිපතිවරයා ළඟතබා ගෙන තිබෙනවා. ඒවා මුදාහැරීමට නම් එක්කයිකුගෙන් රුපියල් 1,03,000 මුදලක් ඔහු ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ. ITN පූජා සම්බුද්ධ වන්දනා සඳහා මේ වන විට සියලු කටයුතු සුදානම් වෙමින් පවතිනවා. කැස්බෑව නගර සභාව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ස්වාධීන රූපවාහිනියක්ව කැස්බෑව ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ අනුශාසකත්වයෙන් ඒ සිදු කෙරෙනවා. ඊට සමගාමීව සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහාද සියල්ල සුදානම් කර තිබෙනවා. 30 වනදා සිට ජුනි 3 වනදා දක්වා සැදැහැවතුන්ට ඊට අවස්ථාව හිමිවනවා. ඒ පසු 6 සිට මධ්‍යම රාත්‍රිය දක්වා දොම්පේ පාලුගම බාඹේ උඩා භවනාසපුවේ විහාරාධිපති ප්‍රධාන අනුශාසක පූජ්‍ය දුර්ලියද්දේ විනීත ස්වාමීන් වහන්සේ ඒ පිළිබඳ අදහස් පළ කළා.
2: සේරුවිල රජමහා විහාරයේ බොහෝ කාලයක් අපේ පරම්පරාවෙන් සංඝ පරම්පරාවෙන් පැවතෙන ධාතුන් වහන්සේලා වඩම්මලා බොහෝ දිනාට සිත සලසන්නට අවස්ථාව අපේ නායක ආන්දරෝ මුල්ලෙලා ඒට ආරාධනාව කරන්න තියදුනා. ඉතින් ඒ අවස්ථාව මුල් කරගෙන අපි සේරුවිල රජමහා විහාරයේ ස්වාමීන් වහන්සේලාත් ඒ වගේම විහාරාධිපති අලුදෙනි සුබෝධි ස්වාමීන් වහන්සේගෙම ඊට පස්සේ අපේ කටයුතු කරන සියලු ස්වාමීන් වහන්සේලාත් එක්කම කතා බහ කරගෙන අපි යෝජනාවක් කරගත්ත මේ ස්ථානයට 29 වෙනිදා ධාතුන් වහන්සේලා බත්තරමුල්ල ITN පරිශ්‍රයේ ඉඳලා වඩම්මාගෙන අවදීන් තැන්පත් කරලා 7 වෙනිදා දක්වාම බොහෝ දිනාට ඒ භාගතුන් වහන්සේලාගේ නික්ලේශී මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා සීසින් දැකලා තමන්ට බුද්ධ උපස්ථාන සංඝෝපස්ථාන සිදු කරන්නට අවස්ථාවක් සලසා දෙන්නට පින් කැමැති සියලු දෙනා මේ තුන් පින්කමට සහ සම්බන්ධ වෙලා තමන්ගේ ජීවිතයට අනුස්මරණීය පින්කමක් සිදු කරගන්නට අවස්ථාව මෙය සිදු වේවා කියලා සියලු දෙනාටම සිත පතනවා.
1: අමාත්‍ය විජිත හේරත් මහතා නවසීලන්තයේ ලෙසාචාරයක නිරත වුණා. එරට විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යංශයේදී සාම්ප්‍රදායික බාවරි පෞහිරි පිළිගැනීම ලැබූ ශ්‍රී ලංකික විදේශ අමාත්‍යවරයා වීමේ ගෞරවයද විජිත හේරත් මහතාට හිමි වුණා. නවසීලන්ත පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක ග්‍රේරි බ්‍රවුලි මහතා සමගද අමාත්‍යවරයා සාකච්ඡා කළා. වෙළඳාම අධ්‍යාපනය සහ පාර්ලිමේන්තු කටයුතු ඇතුළු ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව එහිදී අවධානය යොමු තිබෙනවා. මේ අතර අමාත්‍ය විජිත හේරත් මහතා සහ නවසීලන්ත විදේශ අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා අතරද සාකච්ඡාවක් පැවැත්තුණා. දේශපාලන වෙළඳාම සහ ක්‍රීඩා ඇතුළු අංශ පිළිබඳවයි එහිදී අදහස් හුවමාරු වී තිබෙන්නේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ නම ඡායාරූප හා වීඩියෝ දර්ශන යොදා ගැනීම නිර්මාණය කළ ව්‍යාජ පුවත්වලට නොරවටන ලෙසට අග්‍රාමාත්‍ය මාධ්‍යංශයේ ජනතාවගෙන් ඉල්ලීමක් කළා. එවැනි නිදර්ශන මෙන්ම මාධ්‍ය ආයතන හා පුවත් වෙබ් අඩවිවල නිල ලාංඡන ව්‍යාජ ලෙස භාවිත කර නිර්මාණය කර ඇති ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවට තොරතුරු හෙළිව තිබෙනවා. විවිධ ව්‍යවසාය අවස්ථා රැකී අවස්ථා මෙන්ම රටේ ආර්ථිකය හා බදු ප්‍රතිපත්ති සම්බන්ධ ව්‍යාජ පුවත් එලෙස නිර්මාණය කර ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍යංශයේ පවසන්නේ. මෙනින්ජයිටිස් රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් සිසිල් පැන් දන්සැල් වෙනුවට උණුසුම් පානීය ද්‍රව්‍ය ලබා දෙන ලෙස වෛද්‍යවරුන් ඉල්ලීමක් කළා. උඩ හිස රදය හා බෙල්ලේ සිරවීමක් වැනි රෝග ලක්ෂණ පවතී නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නට ලෙසයි ඔවුන් දැනුම් දෙන්නේ. විශේෂඥ වෛද්‍ය තිලංගරුවන් පතිරණ මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
3: ලංකාවේ සියලුම දන්සැල් ව්‍යාපදිංචි වෙන්න ඕන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමේ පවත්වන ස්ථානය, පවත්වන අයගේ නම, එහෙම නැත්නම් සංවිධානය කරන ප්‍රධාන පුද්ගලයාගේ නම, ලිපිනේ දුරකථන අංකය වගේ මූලික දේවල්. ඉන් අනතුරුව අපි බලාපොරොත්තු වෙනවා එම මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් එම සංවිධායක මණ්ඩලයට මූලික තොරතුරු කීපයක් ලබලා දෙයි, කොහොමද මේ දන්සැල් සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වන්නේ කියන එක. තොරතුරු ලබා ගැනීම ඇත්තටම දන්සැල් සංවිධායකයන්ගෙත් වගකීමක් වෙනවා. තුන්වෙනියට මෙම දන්සැල් මනා සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු වලින් යුක්තව පවත්වන්න ඕන. මේ වාර දන්සැල් වලදී සිසිල් බීම ලබා දීම පුළුවන් තරම අවම කරන්න කියලා අපි ඒක පැහැදිලිවම කියන්න ඕන. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කිසිම තහනමක් පනවලා නැහැ. නමුත් අපි කාරුණික ඉල්ලීමක් කරනවා සිසිල් බීම ලබා දෙකෙන් බලකින්න. ඒ වෙනුවට ඔබට ඖෂධීය පාන වර්ග ගොඩක් තියෙනවා, අපිට පාවිච්චි කරන්න පුළුවන්.
1: රට තුල පවතින ඩොලර් සංචිත ආරක්ෂා කර ගැනීම සහ ඩොලර් පිටතට ගලා යාම වැළැක්වීම සඳහා මහ බැංකුව මේ මොහොතේ සූක්ෂම තීරණ ගනිමින් සිටින බව පෙරදිග විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යානය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකොරළ මහතා සඳහන් කළා.
4: දැන් පසුගිය වර්ෂ එකමාරක වගේ කාලයක් පිළිබඳ සලකා බලනකොට ලංකාවේ පෞද්ගලික ණය ගැනීමවල විශාල ප්‍රසාරණයක් අපිට දැක ගන්නට පුළුවන්. ඒ වගේම රට තුල යම් ආකාරයේ මුදල් සැපීමේ ප්‍රසාරණයක් අපිට පසුගිය කාලය තුල දැක ගන්නට පුළුවන්. මේ තත්ත්වය යම් ආකාරයකට පාලනය කිරීම සඳහා තමයි මහ බැංකු ප්‍රතිපත්ති පොලි අනුපාතිකය 8.75 දක්වා වැඩි කිරීමක් සිදු කරන්නේ. ඇතර ප්‍රතිපත්ති පොලි අනුපාතිකය 15% පවතිනකොට බැංකු පද්ධතිය තුල පොලි අනුපාතිකය අඩුවගේක තියෙන්නේ. අඩුවගේක තියෙනකොට සිද්ධවන්නේ ජනතාව පෞද්ගලික අවශ්‍යතා සඳහා වැඩි වැඩියෙන් ණය ගන්නවා. දැන් උදාහරණයක් විදිහට අපි පොලි අනුපාතිකය 15% තියෙනකොට පර්සනල් ලෝන් එකක් අරගෙන ඒක වියදම් කරනවා වාහනයක් ගන්න. එතකොට එහෙමනම් ඒක වෙන රටකට ගලා යනවා. ඒ තුල අපනයන අර ආනයන වියදම් විශාල වශයෙන් වැඩි වෙනවා. මේ තත්ත්වයේ යම් ආකාරයකට පාලනය කිරීම සඳහා තමයි මහ බැංකු මේ වගේ මේ පියවර ආරම්භ තියෙන්නේ. අනාගතයේදී රටට යම් ආකාරයට ඩොලර් ගලා යෑමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් IMF වාරිකයන් ලෝක බැංකුව තුලින් ලැබෙන යම් මුදල් මේ තුල ඩොලර් බිලියනයකට ආසන්න ප්‍රමාණයක් එන්නට පුළුවන් කියන එක ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒව මම හිතන්නේ මධ්‍යම බැංකුව සංචිත විදිහට ගියොත් හොඳයි. මොකද අපිට අවශ්‍ය වෙනවා මහ බැංකුව සතු සංචිත ප්‍රමාණය වැඩි කරගන්නට. මේවා මහ බැංකුවේ විශේෂඥ කමිටුව විසින් ඉතාමත් සූක්ෂමව මම හිතන්නේ අධ්‍යයනය කළා තමයි ගන්නෙ. ඒ අධ්‍යයනයන් ඒ විදිහට ඉස්සරහට යන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා.
1: පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී ඒ වළක්වාලීමට කටයුතු නොකිරීමෙන් සපරාධී රාජකාරී පහර හැරීම් ඇතුළු චෝදනා එල්ලවී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේම සිරිපරාදු සහ හිටපු පොලිස්පති පූජි ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගුණකර තිබෙන නඩු ජුනිවාස දොළොස්වරදා කැඳවර ලෙස කොළඹ ත්‍රිපුත්කර ස්ථිර බාධිකන විනිසුරු බඩුල්ල අද නියෝග කළා. එම නඩු ප්‍රියන්ත ලේනගේ, විරාජ් වීරසූරිය සහ තිල්කරන්ත බණ්ඩාරයන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුත්කර බාධිකන විනිසුරු බඩුල්ල ඉදිරියේ අද කැඳවා තිබෙනවා. හමස් සංවිධානයේ හමුදා ප්‍රධානි මොහමඩ් ඔඩේ ඝාතනය කළ බව ඒශ්වල හමුදාව ප්‍රකාශ කළා. ඒ උතුරු ගාසා තීරයේ සිදු කළ මෙහෙයුමකදී දින කිහිපයක සිට ඕරදි සිටි ස්ථානවල චලනය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ප්‍රහාරය එල්ල කර තිබෙනවා. ගාසා නගරයේ මැදේ පිහිටි ජනාකීර්ණ ප්‍රදේශයක නිවාස සංකීර්ණයක් තුළ හබුදා ප්‍රධානී ඕරදි සිට ඇති බවයි ඒශාලේ පවසන්නේ. ඒ සඳහා ආරක්ෂකංශ ඒකපත මෙහෙයුමක් සිදු කර තිබෙනවා. ගොඩනැගිලි කිහිපයක් ප්‍රහාරයෙන් විනාශ වුණා. සටන් විරාමයක් පවතින අවස්ථාවක ගාසා තීරයට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයක් ලෙසටයි මේ සැලකෙන්නේ. ඉන් තවත් සිවිල් පුද්ගලයන් කිහිප දෙනෙකු මියගොස් තිබෙනවා. විශාල පිරිසක් තුවාල ලැබූ බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. නවසීලන්තයේ අයර්ලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වුණා. කාසිය වාසය හිමිකරගත් අයර්ලන්ත කණ්ඩායම මුලින්ම පඳුරු රැකීමටයි තීරණය කළේ. ඒ අනුව නවසීලන්තයේ මේ වන විට ලකුණු 96ක් රැස් කරගෙන සිටිනවා. කල්ලු 4ක් බිඳ වැටුණා. කණ්ඩායම් දෙක අතර මෙවර පැතිරෙන්නේ එක් ටෙස්ට් ක්‍රිකට් තරගයක් පමණයි. ලකුණු ප්‍රවෘත්ති යලි සිරස්තල. මහනායක හිම්වරුන්ගේ උපදෙස් මත විහාර හා දේවාලගම් පරිත සංශෝධනය කිරීමට කටයුතු කරන බව ජනපති කියයි. සංඝ සමාජයේ විනය රැකගන්න නීති සම්පාදනය කරන බව රාජ්‍ය වෙසක් උත්සවයේදී ජනපතිගෙන් ප්‍රකාශයක්. නිල්වල ලවණ බාධකයෙන් වගහණි වූ ගොවීන්ට වන්දි. IMF පස්වන හා හයවන සමාලෝචන අනුමැතිය අද. බන්ධනාගාරයේ භද්‍රව ජාවරම් කරුවෙකු සමග දුරකථන සංවාද කළ මන්ත්‍රී මුජිබර්ගෙන් CID ප්‍රකාශයක් ගනී. වසර 30 සැපිරු ITN සේවකයන්ට ශ්‍රමපීඩන්තන උත්තමාචාරය. හමස් හමුදා ප්‍රධානියා ඝාතනය කෙරේ. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන්නී බවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
5: FM 93.5 FM 93.7
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
8: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්පා ප්‍රතිහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය දස ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

0: මත්මතක හැරෙන මේ රාත්‍රියේත් සිංහල සුභාවිත ගීතයට පෙම්බඳමින් සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණය සමගින් එකතු වන ආදරණීය සහෘද රසවතුනේ ඔබ සියලු දෙනාටම ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. මානවීය ප්‍රේමේ సౌందర్యාත්මකම විමනක් වෙනුවෙන් අදත් මෙආලක මන්දාවේ සිට ප්‍රවීණයන් ත්‍රිත්වයකගේ ස්වර මාධූර්යෙන් ප්‍රේමනීයම සප්තස්වර හැඳවුමින් ඔබ ආනන්දයෙන් එරඹි ගමන් මගක් ඔස්සේ ප්‍රඥාව කරා රැගෙන යන්නට දෙහෝරාවක් පුරා අපි සූදානම්. අදත් අපේ ගෞරවනීය ආරාධනයෙන් TM ජයරත්න ප්‍රවීණ ගායන ශිල්පියාගේත්, එවැකෙම විශාරද රෝහණ බෝගොඩ ප්‍රවීණ ගායන ශිල්පියාගේත්, එවැකෙම නිරංචලා සරෝජිනි ප්‍රවීණ ගායන ශිල්පිනියගේත් කියන මේ ප්‍රවීණ යන්ත්‍රිත්වයේ ස්වරාලංකාරය තුළයි වසවතුනේ ප්‍රාණ සම ප්‍රේමේ වාග්ස්වර විඳෙමින් මානවීය ප්‍රේමේ సౌందర్యාත්මකම වියමන ලක්කඳ සඳදිය දහර සහෘද සන්තකයට පත් කරන්නේ. සකල කලාවන් අතරින් ලෝකේ ජනකාන්තම කලාමාධ්‍ය බවට පත්වෙන්නේ ගීත කලාව. එහෙව් ගීත කලාවේ ශ්‍රී ලාංකේය සලකුණේ සුභාවිත රසය අපි අදත් එක්කාසුව මානවීය ප්‍රේමයේ సౌందర్యාත්මකම වියමන ලක්කඳ සඳදිය දහරේදී විඳගනිමු. රසවතුනි, හාත්පසම ඝනදුර මෝදුවමින් නිහඬ වූ මේ රාත්‍රිය ඔහුගේ මధుර ස්වරයෙන් ඒ නිහඬ බව බිඳිමින් මතක අවදි කරන්නට අපි හොඳ අත්පොල් සම්ප්‍රසාදයකින් ආරාධනා කරමු TM ජයරත්න ප්‍රවීණ ගායන ශිල්පියාණන්ට.
1: සුබ දවසක් වේවා ඔබ සැමට. ප්‍රථමයෙන්ම මම ස්තුති කරනවා දසුන්ට, මේ වැඩසටහන් නිෂ්පාදනය කරන දසුන්ට. එතුමා තම ආරාධනා කළේ මේ ගීත ප්‍රසංගයට සහභාගී වෙන්නට කියලා. ඉතින් මම බොහොම ස්තුතිවන්ත වෙනවා දසුන්ට. අපි අද මේ මියුරු මියසිය සඳහා අපි තෝරා ගන්න ගීත අතර පළමුවෙනි ගීතය හැටියට අපි තෝරා ගත්තේ සිතින් මා නොසැලී කියන ගීතය. මෙම ගීතයේ පද රචනය ප්‍රේමකීර්ති දිල්විස් මහත්මයා, සංගීතවත් කළේ ස්ටැන්ලි පීරිස් සංගීතඥයා. මම හිතන්නේ මේ ගීතයේ සුවිශේෂත්වයක් තියෙන්නේ පළවෙනි කැසට් පටය සඳහා ගෑනු ගීතය. කැසට් පටය සඳහා ගෑනු ගීතයක් මේ. එවකට අද අප අතර නැති ඉතාම අග්‍රගන්්‍ය වයලීන වාදනේ වාදකයෙකු හැටියට සලකන අපේ රොක් ස්වාමි මහත්මා තමයි මේ සඳහා වයලීනයෙන් අපට පිහිට වුණේ. කාගෙත් කනට මිහිරක් දනවන ආකාරයට එතුමයි වයලීනය හැඬ වූ හැටි මට තාම මතකයි. ඉතින් අපේ ගීතය අද අසා බලමු සිතින් මානුසැලී ඉදිද්දී කඳුල නුබෑ විදින් කියන ගීතේ.

හොඳයි. අද දෙවන ගීතය හැටියට අප තෝරාගත්තා අප හම වූවත් නොවුනත් කියන ගීතය. මේ ගීතයේ පදරචනය කුලරත්නාරිය වංශගේ පදරචකයාණන්, සංගීතවත් කළේ රෝහණ වීරසිංහන්. ඉතින් විශේෂයක් නැහැ මේ පිළිබඳව කියන්න. කාගෙත් හද දිනාගත්ත හොඳ ගීතයක් හැටියට මම දකිනවා මේ ගීතය. මාත් ඉතාම හොඳින් ගායනා කළා, සතුටින් ගායනා කළා කියන එක කියන්නට ඕනේ.

ඊළඟට අද වැඩසටහනේ තුන්වන ගීතය හැටියට තෝරාගත්තෙත් ඈ නීල නෙතුසලා කියන ගීතය. කුලරත්නාරී වංශයන් තමයි මෙහි පද රචනය. සරද්දි අල්විස් සංගීතඥයා තමයි මෙහි තනු නිර්මාණය සහ සංගීතය මෙහෙවන ලද්දේ. ඉතින් මේ ගීතය ගැන ටිකක් කියනවා නම්, මේ ගීතය සරද්දි අල්විස් මහතා සමග අපි ටිකක් කතා කරලා පුහුණු වෙද්දී මට තේරුණා මේ ගීතය සාමාන්‍යයෙන් මම ගයන අර පරාසයක් තියෙනවා. මගේ හඬ ගමන් කරන ගීත හඬ පරාසය. මේ හඬ පරාසයේ එක්තරා ඉහළ මට්ටම ඉක්මවා යන තත්ත්වයක් තියෙනවා. එතකොට මට ටිකක් අපහසුතාවයක් දැනෙනවා මේ ගීතේ ඉහළ කෑල්ල ගායනා කරන්න. ඒ ඉහළ යන ස්වරය හෝ දෙක. ඉතින් මං කිව්වා මේ අපේ සංගීතඥ සරද්දි අල්විස් මහතාට මේක ටිකක් අපිට බැරි වෙයිද ස්වර භාගයක් විතර පහළට දාගන්න කියලා. එතකොට අපිට පුළුවන් ඒ එතනින් අඩු වෙන ස්වර භාගය මෙතනින් ඉහළට යාගන්න පුළුවන් වෙනවා. නමුත් කිව්වා නෑ, අපි උත්සාහ කරලා බලමු, එක කියන්න බැරි වෙන එකක් නෑ කියලා. ඉතින් මම මගේ උපරිම ශක්තිය වදලා මම හිතන මේ ගීතයටත් සෑහෙන වයසයි, දැන් අවුරුදු 25ක් විතර කිව්වොත් නිවැරදි. ඉතින් එතකොට අපේ පොඩි තාරුණ්‍යකුත් අපතුල තිබුණු නිසා උපරිම ශක්තිය යොදලා ගායනා කළා. ඇත්තෙම මම බලාපොරොත්තු වුණාට වඩා සාර්ථක වුණා ගීතය ගායනා කරන්නට මට හැකි වුණා. ඒ ස්වර පරාසය මම සම්පූර්ණයෙන්ම සම්පූර්ණ කරන්නට පුළුවන්කම හැකියාව මට ලැබුණා. ඉතින් ඒ ගීතයත් හොඳ ගීතයක් බවට පත් වුණා. ඒ හොඳ ගීත ගොන්නට එක්කාසු වුණා. හොඳයි, අපි ඒ ගීතය දැන් අසා බලමු.

මීළඟ ගීතය අප තෝරා ගත්තා මතක දිවෙනා වෙලාවේ අතීතේ පුරා කියන ගීතේ. මේ කැසට් පට සඳහාම බොහෝ ගීත මා ගායා තිබෙන්නේ මෙතන මේ අතරේ තියෙන කැසට් පට සඳහායි, මුල් යුගයේ නිර්මාණය වුණු කැසට් පට සඳහා. ඉතින් මේ ගීතය ලියා දුන්නේ ප්‍රේමකීර්ති දියල්විස් නමැති ගී පදරචකයාණන්, සංගීතවත් කරන්නේ සරද්දි අල්විස් නමැති අපේ සංගීතඥ අපේ හිතාදර සහෘදයා. අපි අහලා බලමු මේ ගීතයෙන් මොකද්ද කියවෙන්නේ කියලා.

0: මොමිසුති තේම් ජයරත්න ප්‍රවීණ ගායන ශිල්පියරණය ඔබතුවන්ට බොහොම අරුත්බර වුත් ප්‍රේමණීය වුත් මතකයන් පාරන්නා වුත් ගීත සමුච්චයකින් සඳුදියධාර ප්‍රාසංගික සජීවකරණය එලෙසින් ඇරඹුවාට අපි මොහොතක විරාමයක් ලබා ගනිමු. ටීඑම් ජයරත්න මැතිතුමනි, ඉන් අනතුරුව නැවතත් ඔබතුමන්ට ආරාධනා කරන්න සූදානම් ප්‍රාසංගික සජීවකරණය රස ගන්වන්නට. රසවතුනි, අපි ටීඑම් ජයරත්න ස්වරයට මොහොතක විරාමයක් ලබා දෙන්නේ ඇගේ හඳින් අද සඳුදියධාර ප්‍රාසංගික සජීවකරණය මිලකට රස ගන්නවන්නට බලාපොරොත්තු වෙමි. ඊට පෙර ආතුව අපට අනුග්‍රහයකට කරන අපේ අනුග්‍රහක බෞතුන් පිළිබඳවත් මතක් කරන්නට ඕන. සඳදියදහර මේ ප්‍රාසංගික සජීවකරණය ඔබට සමීප කරන්නට අපට අනුග්‍රහයකට කරන අපේ අනුග්‍රහක බෞතුන් පිළිබඳවත් මතක් කරන්නට අවසර දෙන්න. අපට අනුග්‍රහයකට කරමින් අපි සමගින් නත්තල් බඳගෙන ඉන්නවා NLB රසවතුනි, කෝටිපති සිහිනේ යථාර්ථයක් කරන ගමන් ඔන්න දැන් ඔබේ Sunday Funny Day එකේ වැඩි වාසියක් ඔබට අත් කර දෙන්න ධන නිදානෙ ලොතරැය්‍ය මාර්තු පළවෙනිදා සිට සෑම ඉරුදා දිනකම විශේෂ කරලා තියෙනවා. ඒ සුපුරුදු මුදල් තෑගිවට අමතරව ධන නිදානි ලොතරැයි පත්වල Sunday bonus ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් දසදහස බැගින් තෑගි රසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජාති මහදන සම්පත ධන නිදානේ ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනය සැබෑ කරගන්න අමතක කරන්න එපා. ජීවිත සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම තමයි අපිට කත්වල් බැඳගෙන ඉන්නවා අංක එකේ ඩෝමා විකුර්ණයන්ත්‍ර ගෙන්වා බෙදාහරින Mark Spain Holdings ආයතනය. දැන් Mark Spain Holdings වෙතින් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගැනීමේ පහසුකම ඔබට සලසලා තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගන්නත් පුළුවන්. නම්බර 31 ඇල් හේන පාර මහර්ගම කියන ස්ථානයේ තමයි Mark Spain Holdings ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 01167795979 කියන දුරකථන අංකයෙන් ඔබට වැඩි විස්තර දැනගන්නට පුළුවන්. ඒ පිළිබඳවත් බොහොම ආදරෙන් සිහිපත් කරනවා. හොඳයි. එහෙමනම් ආදරණීය සහෘද රසවතුනි, අපි හොඳ අත්ව සම්ප්‍රසාදයකින් ආරාධනා කරමු. ශ්‍රී ලාංකේය සුභාවිත ගීතේ ප්‍රේමණීයම ගී හඬක් හිමි ඇයටත් අද මේ සඳුදියධාර ප්‍රාසංගික සජීවකරණය රස ගන්වන්නට. මේ ගෞරවනීය ආරාධනය ඔබේ අත්පුල් සම්ප්‍රසාදයේ මැදින් නිරංචල සරෝජිනි ප්‍රවීණ ගායන ශිල්පිනියනි ඔබතුමියටයි මේ වේදිකාවට.
1: ලක්කඳ මියුරු මියසියට මටත් ගීත ගායනා කරන්න ආරාධනා කිරීම පිළිබඳව මුලින්ම මගේ කෘතඥතාවය පිරිනමන්න කැමති දසුන් සොයරාට. හාහාපුරා කියලා මේ වැඩසටහනින් මම ඉදිරිපත් කරන්න තෝරගත්තේ 1974 වසර තමයි. මම මුලින්ම සරලගී ගායිකාවක් හැටියට මට සරලගී වැඩසටහනක් ඉදිරිපත් කරන්න ලැබුණු වසර. ඇතින්ම අපේ ගුවන්විදුලි ඉතිහාසයේ ස්වර්ණමය යුගයේ වශයෙන් හැඳින්වෙන 70 දශකයේ බිහි වූ, මං හිතන්නේ මම රසිකයින්ට වඩාත්ම සමීප වූ ගීත අතුරින් සුවිශේෂී ස්ථානයක් හිමිවන ගීතයක් තමයි මේ අකලට වටමහා වරුසාවක්සේ කියන ගීතය. මම ළමා අවදියේ ඉඳලම මට ගුරුහරුකන් දුන් විශාරද නන්ද මාලනි මහත්මිය ලවා තමයි මම මේ ගීතයට තනුව නිර්මාණය කරගත්තේ. ඇත්තම අද වර්තමානයේ නන්දමාලනි මහත්මිය තනු නිර්මාණකරණයෙන් නොයදුනත් මගේ ඉල්ලීම එකල ඇය ඉතාම නිරහංකාරව සතුටින් බාරගෙන ඒක ඉෂ්ට කළා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ අක්කලට වටමහා වරුසාවක්සේ කියන ගීතේ බිහි වුණේ. ඒ එක්කම කියන්න ඕනේ දසුන්, ගුවන්විදුලි ස්වර්ණමය යුගය ආලෝකමත් කළ ප්‍රතිභාපූර්ණ ගීත රචිකාවක්, ඒ වගේම ප්‍රවීණ නිවේදිකාවක් වූ දයා දල්විස් මහත්මිය තමයි මේ සංවේදී ගීත රචනාව රචනා කරලා දුන්නේ. ඉතින් ඇත්තෙන්ම අප තිදෙනාගේම දායකත්වයෙන් බිහි වූ ඉතාම සරල ඒත් හදවතට සමීප වූ මේ ගීතයට මම අදත් එක ලෙස ආදරය කරනවා.

මම දැන් ගායනා කරන්න තෝරගත්තේ සිරිපාද වන්දවන්න කියන ගීතයයි. මේ ගීතය ජනමනස රසයෙන් අනූන කළ ගීතයක් ලෙස මම හඳුන්වන්න කැමතියි. ඇත්තෙම මේ ගීතය රචනා කළේ කිවිවර ප්‍රකට ගීත රචක රත්නශ්‍රී විජේසිංහන්. ඇත්තෙම මේ දසුන් මේ ගීතයේ විශේෂත්වයක් තියෙනවා. නුවර කලාවියේ ජන කවියක් මූලාශ්‍ර කොටගෙන තමයි ඔහු මේ ගීතය රචනා කොට තිබෙන්නේ. මට ඔහු ඒ පැදිපෙළත් මට සඳහන් කළ දුන්නා ඔහුගේ මේ පිටපතේම. එහි සඳහන් වුණා මෙහෙම: අපේ ගමෙන් බත් බැඳගෙන තිසා වැවට යන්නයි, තිසා වැවේ රන් එළුමේ බත් බෙදාන කන්නයි, එතන ඉඳන් පේවි පේවි උඩමළුවට යන්නයි, උඩමළුවේ බෝධිසාමි පිරිමි පුතෙක් දෙන්නයි. ඇත්තෙම පිරිමි පුතෙක් ඉපදුනාම කුරුළු කුබෙයි පවා සාදුකාර දෙනවලු. ඔවුන්ට බව භෝග පවා ලැබෙනවා කියලා ඉතිහාසෙත් සඳහන් වෙනවා. ඉතින් මේ රත්නශ්‍රී විජේසිංහ සහෘදයා රචනා කළ මේ ගීය සංගීතවත් කළේ සංගීතවේදී විශාරද ගුණදාස කපුගේ. මං හිතන්නේ මගේ ගායන ජීවිතයේ සංදිස්ථානයක් සනිටුහන් කළ ගීතයක් වශයෙන් මම මේ සිරිපාද වන්දවන්න ගීතය හඳුන්වන්න කැමතියි. අපි දැන් ඒ ගීතය රසවිඳිමු.

1981 වසර මටත් විශේෂිත වූ වසරක්. ඒ මොකද මම විවාහ ප්‍රාප්ත වීමට සිටි අවධියයි ඒ. ඉතින් ඒ ඊට ආසන්නතම කාලවකවානුවකදී තමයි මම මේ ලාසන්දේලියේ නම් වූ ගීතය ගායනා කළේ. ඇත්තෙන්ම අපේ ජීවිත ගමනේදී අපිට සමීපතම සොයුරියක් දයා දල්විස් නම් වූ ප්‍රවීණ නිවේදිකාව ගීයපද රචිකාව තමයි මට මේ ගීය නිර්මාණය කළ දුන්නේ. ඒකම කියන්න ඕනේ මගේ සංගීත ගමනේදී මට හමු වූ ඉතාම සරල ඒ වගේම නිහතමානී එමෙන්ම මම ඔහුව මේ විදියට හඳුන්වන්න කැමති මැදමාවතේ ගමන් කරන සංගීතවේදියෙකු වශයෙන්. ඔහු තමයි එච්.එම්. ජයවර්ධන. ඔහුගේ තමයි මේ අපූරු තනු නිර්මාණය.

මම දැන් ගායනා කරන්න තෝරගත්තේ තවත් මගේ හදවතට සමීප වූ ගීත රචනාවක්. ඇත්තම මේක විශේෂයෙන් සඳහන් කළ යුතුයි. දසුන් නිවේදන කලාවටත් ගීයපද රචනයටත් නව මානයක් එක්කල ප්‍රවීණ ගීත රචක, ප්‍රවීණ නිවේදකවරයෙකු වූ ප්‍රේමකීර්ති දල්විස් සොයුරා තමයි මේ ගීතය මට රචනා කරලා දුන්නේ. ඒ වගේම මගේ ගායන දිවියට මට දීර්ඝ ගමනක් යන්න අතහිත දුන් සංගීතවේදීන් කීප දෙනාතුරින් ප්‍රමුඛස්ථානයක් හිමිවන සෝමපාල රත්නායක නම් වූ සංගීතවේදියා තමයි මේ ගීතය සංගීතවත් කළේ. මං හිතන්නේ මේ ගීතයෙන් කියවෙනවා විවාහ දිවියට පත් වූ සෑම කාන්තාවකගේම හිතේ පවතින බලාපොරොත්තුවක් ගැන. ඇතම මෙහෙම කිව්වත් වඩාත් නිවැරදි, සෑම බිරිඳකගේම ප්‍රාර්ථනාවක් කියලා කිව්වොත් හරි කියලා මම හිතනවා. අපි දැන් අහමු ඒ පුංචි දුවෙක් ගීතය.

නිරංජලාගේ බොහොම ස්තුති හරිම අරුත්බර රසවත් ගීත කිහිපයකින් අදත් මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණයේ පළමු වර්ධය එලෙසින් රසවත් කළාට අපි ඔබතුමයටත් මොහොතක විරාමයක් ලබා දෙනවා. ඔහුට මේ වේදිකාවේ ගයන්නට ඉඩකඩ සලසමි. ආදරණීය සහෘද රසවතුනි, TM ජයරත්න ස්වරයෙන් ඇරඹි නිරංජලා සරෝජිනී ස්වරයෙන් එලෙසින් රස ගැන්වුණු සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණයේ මෙලක රස ගන්වන්නට අපි ඇරයුම් කරන්නේ කාලයකට පස්සේ ශ්‍රී ලාංකීය සිංහල ස්වභාවිත ගීතයේ තුල ඔහුටම අනන්‍ය වූ මාවතක් විවර කර ගනිමින් බොහොම රසවත් ගීත ගොඩක් සිංහල ගීතයේ වෙනුවෙන් තිළිණ කළ විශාරද රෝහණ බෝගොඩ ප්‍රවීණ ගායන ශිල්පියාණන්

ලක්කඩ මියුරු මියසියට විශේෂයෙන් මට අවස්ථාවක් ලබා දෙන්න, එහෙම නැත්නම් ආරාධනා කිරීම ගැන මම විශේෂයෙන්ම මගේ සහෝදර දසුන්ට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ලක්කඩ සියලුම සේවක සේවිකාන්ට සහ සභාපතිතුමා ඇතුළු සියලු දෙනාටම මගේ ස්තුතිය මම පුද කරනවා මේ මීරු මියසියට මට කළ ආරාධනාවට. මම ගීත කීපයක් මේ ප්‍රසංගයට ගායනා කරනවා. මම මුලින්ම තෝරගත්තු ගීතේ නිතින් නිත බලාලා සිතේ දකුණුවා කියන මේ ගීතේ, මේ ගීතෙන් තමයි අපේ රටේ ආදරණීය රසික ජනතාවම හඳුනගත්තේ. ඉතින් මම කෙලේ ගුණ සැලකීමක් හැටියට මේ ගීතේ මම තෝරගත්තා මුලින්ම ඔබ වෙනුවෙන් ගායනා කරන්න. මේ පද රචනය ප්‍රවීණ නිවේදිකාවක් දයා ඩි අල්විස්, ඒ වගේම සංගීත අධ්‍යක්ෂණය අපරතරින් වියවුණු ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක ස්ටැන්ලි පීරිස්ගේ. අපි හමු වෙන මුලින්ම නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා කියන ගීතේ.

මේ ළඟට මම තෝරගත්ත ගීතය මම හිතන ජනප්‍රිය ගීතයක්. මගේ සංගීත ප්‍රසංගවල සහ එලිමහන් ප්‍රසංගවලදීත් නිරන්තරයෙන්ම ගායනා කරන ගීතයක්, දිවි කතරට ගංගාවයි කියන ගීතේ. මේ ගීතෙත් ගී පදමාලාව ප්‍රවීණ නිවේදකෙක් ධම්මිකපි රත්නායක ගෙන්. මේ ගීතේ සංගීත අධ්‍යක්ෂණය කරේ විශාරද එඩ්වන් ජයකොඩි මැතිතුමා. මේ ගීතය පිළිබඳව මට අතීතයට යනකොට මට මතකයි, මට කාගේ හෝ අපේ කලාවට සම්බන්ධ කෙනෙක්ගේ අමංගල කටයුතුකට සහභාගී වෙලා මමත් එඩ්වඩ් ජයකොඩිත් ඈත මගතන ඈත පිටිසර පැත්තක මගතන සංගීත ප්‍රසංගයකට සහභාගී වෙන්න අපි හැන්දෑවේ පිටත් වුණා. පිටත් වෙනකොට ධම්මික මට මේ ගීතය දීලා තිබුණා. එදත් මට ඊට පහුවදර තමයි මේ සරලගී වැඩසටහන මට තිබුණේ. ඉතින් එඩ්වඩ් කාර කියලා නම මම එඩ්වඩ්ට කිව්වා, එඩ්වඩ් මෙන්න මේ ගීතයට මෙලඩි එකක් දාමු, තනුවක් දාමුද කියලා. එඩ්වඩ් කිව්වා මට පදමාලාව කියන්න කියලා කාර යන ගම. ඉතින් මම පදමාලාව කිව්වාම එඩ්වඩ් එක සැරේට ඒ පේලි දෙකට තනුවක් හදලා කිව්වා. ඉතින් ඒ වෙලාවෙම මම පෑන අරගෙන ඒ ස්වර ටික අපිට නැත්තම් මේ තනුව අමතක වෙන නිසා කාර යන ගම ඒ ස්වර ටික ලිව්වා. මුල කෝරස් එක අපි හදාගත්තා. ඊට පස්සේ අන්තරායකත් අපි ආපහු මගතේ එකක් බීලා බොහොම නිමිහනෙල යන ගම අන්තරා කොටසත් ඒ වගේ ටික ටික ටික ටික හදලා ඒ යන ගමම මම ස්වර රචනය කරගත්තා. කරගෙන එඩ්වඩ්ට දුන්නාම එදා ෂෝ එක ඉවරුණා. අපි ගෙදර ගියා. පහුවද උදේ මගේ සරලගේ වැඩසටහනට එඩ්වඩ් මේ කරගෙන ආවා. ඉතාම මෙවුරු ගීතයක් වුණා මේ ගීතය. හැබැයි මේක බොළඳ ගීතයක් කියලා ගුවන්විදුලි සංස්ථාවෙන් දෙපාරක් විතර වාර්ණයට ලක්වච්ච ගීතයක්. කෙසේ වෙතත් ඒ වැරදි නිවැරදි කරගෙන මම යලිත් ගීතය ගායනා කරුවා. එතකොට මම හිතනවා මේ ආදරණීය රසික ජනතාව බොහොම ආදරෙන් වළඳගත්තු ගීතයක්. අපි හමු දෙවි කතරට ගංගාවයි, මට හමු ගංගා.

මේ ළඟට මම තෝරගත්ත ගීතය කඳුලක් වැටේ නම් පිසලන්නායි කියන ගීතය. මේ ගීතයේ ලීවේ ප්‍රවීණ ගීත රචකයා, එමුණතන් නිවේදකයෙක් ප්‍රේමකීර්ති දල්විස් කියන අද්විතීය ගීත රචකයා. මේ පුංචි කතාවක් තියෙනවා. මොකද මේ ගීතය ලිව්වේ අපිට හිතාගන්න බැරි තරක. ඒ කියන්නේ ඒක සොඳුරු තැනකුත් වෙන්න පුළුවන්. සමහර විට තවත් කෙනෙකුට මේක නුසුදුසු තැනක් කියලා හිතෙනවා. ඇත්තටම මේ ගීතේ ගුවන්විදුලි සංස්ථාවට නුදුරු අවන්හලක තමයි මේ ගීතේ ලියන්න පාදක වුණේ. ඉතින් ප්‍රේමකීර්ති මමත් අපි දෙන්න ඒ අවන්හලට ගිහිල්ලා ඒ අවන්හලේ මහවිශාල සද්ද තියෙද්දි මම මේ ගීතේ තනුව මුමුණනම ප්‍රේමකීර්තිගේ කනට කිට්ටු කළා. ඉතින් මුමුණවහම තමයි ප්‍රේමකීර්ති මගේ හැබැයි මේ ගීතේ මෙලඩි කවුද මං කිව්වා ස්ටැන්ලි පීරිස් හැදුවේ. මේකේ තියෙන බොහොම විරහක් වගේ හඬක් තියෙනේ කියලා මං කිව්වා. ඔව් ඒ වගේ එකක් ලියන්න කියලා. ඊට පස්සේ දැන් පේලියම් පේලියට මං ඔහුගේ කනට කොඳුරන තනුව ඒ එක්කම තමයි ප්‍රේමකීර්ති මේ ගීත පදමාලාව ලිවි. මං මට මාළඟ තාමත් ඒ පිටපත තියෙනවා. එකම තැනකවත් එකම පදයක්වත් මම හිතන්නේ කැපුවේ නැහැ. කඳුලක් වැටේ නම් පිසලන්න ආයි ඔබ හමුවන්නේ කවදදායි කියලා ඒ පේලි දෙක ලියලා මට කිව්වා මේක කියලා බලන්න කියලා. මම ඉතින් හිමින් කියලා බලනවා. හරි. ඊට පස්සේ ඒ විදිහට මුළු සින්දුවම ලිව්වා. ඒ අවන්හලේ මහ විශාල ශබ්ද කෝලහල ශබ්ද තියෙද්දි තමයි මේ ගීතේ ලිව්වේ. ඒක මට මගේ ජීවිතේ විශාල අත්දැකීමක්. ප්‍රේම වගේ ද්විතීය ගීත රචකයෙක්ගේ අතින් ලියවුණු ගීතයක්. මටත් ඒ වාසනාව භාග්‍ය ලැබුණා ගායනා කරන්න. අපි හමු ඒ ගීතේ.

0: FM 93.5 93.7 Lakhanda Radio ITN
1: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්

0: ඔබේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජය
1: ලක්ෂණ සඳදී දහරහංගෙන වෙලාව මත කරනම් වෙලාව රාත්‍රී 8යි විනාඩි 2යි.
2: මහ වැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077 777 7374.
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හඳි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
4: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
1: ක්‍රෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ රුපියල් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්න.
4: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
5: සිහින් හැඩති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
4: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
5: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
4: නොවිනස් වන රසවත්ම රසය.
5: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
4: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: ක්‍රෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: RTN රටට වග කියන රේඩියෝ
1: බලවර ප්‍රියටයි විනාඩි 7යි
2: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
3: සඳගේ දහර
4: විරාමයේ නතරව ආදරණීය සහෝදර රසවතුනි අපි නැවතත් මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වේමන ලක්කඳ සඳදිය දහර සමකෙන් අද TM චෛරත්න ප්‍රවීණ ගායන වේදියානන් ගේත් එවැගේම විශාරද රෝහණ බෝගොඩ ප්‍රවීණ ගායන ශිල්පියානන් ගේත් එවැගේම නිරංචල සරෝජිනී ප්‍රවීණ ගායන ශිල්පිනියගේත් යන මේ ප්‍රවීණ යන්ත්‍රිත්වයේ ස්වරාලංකාරයෙන් උයි අපි සඳදිය දහර රස ගන්නුමින් ඉන්නේ රසවතුනි අපි සූදානම් අද සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණයේ දෙවන අර්ධය ආරම්භන්නට දෙවතත් ඔබ අත්පුල් සම්ප්‍රසාදයෙන් TM චෛරත්න ප්‍රවීණ ගායන වේදියානන්ට මේ වේදිකාව බාර කරන්නට රසවතුනි අපි හොඳ අත්පුල් සම්ප්‍රසාදයක් එකතු කරමු.
5: මේ ළඟට මියුරු මියසිය සඳහා මා තෝරාගත් ගීතය ගේපද රචනය කුලරත්න ආර්යවංශයන්ගෙන් සංගීතවත් කරන්නේ H.M. ජයවර්ධන සංගීතඥයන. ඉතින් H.M. ජයවර්ධන කිව්වහම ඔබම හිතන අසා ඇති අපේ සුප්‍රසිද්ධ ගායන ශිල්පිනිය මහනේ බුලත්සිංහල ඒ ශිල්පිනියගේ දෑබර ස්වාමියා. ඉතින් ඔහු හොඳ සංගීතඥයෙක් තනු නිර්මාපකයෙක්. ඉතින් අපට මේ සඳහා සාධාරණයක් ඉෂ්ට කරලා දුන්න මේ හොඳ ගීතයක් මේ පුංචි රටේ කියන ගීතය. මේකත් කැසට් පටයක් සඳහාම නිර්මාණය වුණු ගීතයක්. අපි අසා බලමු මේ ගීතයක් දැන්.

මේ ළඟට අපි එක සිත දෙතැනක නතර වෙලා කියන ගීතය වැඩසටහනේ ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. කුලරත්න ආර්ය වංශයන්ගේ පද රචනාව, සංගීතවත් කරන්නේ සංගීතඥ රෝහණ වීරසිංහයන්. මේ ගීතයත් කාගෙත් හද දිනු ගීතයක් බවට පත් වෙනවා. මම හිතන්නේ මට විශේෂයෙන් කියන්නට තියෙන්නේ පළමුවෙනි මගේ පළමුවෙනි කැසට් පටය සඳහා මුලින්ම ගායනා කළ ගීතය මෙයයි. ශබ්දාගාරයේදී නමෝවිත්‍යෙන් හඬ කැව්වේ, මගේ හඬ කැව්වේ මේ ගීතයටයි. ඉතින් එතන පටන් අද දක්වත් අපි ගීත ගායනා කරනවා. ප්‍රථම ගීතය හැටියට මගේ මතකයේ රැඳෙන්නේ එක සිත දෙතැනක නතර වෙලා කියන මේ ගීතය. හොඳයි, අපි මේ ගීතය අසා බලමු.

මේ ළඟට මියුරු මියසිය සඳහා මා තෝරාගත් ගීතය දෙගොඩ තලා ගඟ ගලා. මම හිතන්නේ බොහොම කාලාන්තරයක් තිස්සේ ඔබ ඇසූ මියුරු ගීයක් හැටියට මා දකිනවා. මට දැනෙනවා මේ ගීතය. ඇත්තෙන්ම මේ ගීතය ලියවුනේ කැසට් පටයක් සඳහාමයි ඒ කාලේදී කෙරුණු. මං හිතන්නේ දෙගොඩ තලා ගඟ ගලා කියන ගීතය ලියවුනේ මගේ දෙවන හෝ තුන්වන කැසට් පටය සඳහායි. මේ ගීතය අපට ලියා දුන්නේ ප්‍රේමකීර්ති දිල්විස් නැමැති ගීය පද රචකයාණන්. සංගීතවත් කළේ සංගීතඥ ක්ලාරන්ස් විජේවර්ධනයන්. ඉතින් අපි මේ දෙදෙනාම අපතර නැති නිසා මේ ගීතය ගායනට ප්‍රථමයෙන් මම ඔවුන්ට අපගේ උපහාරයක්ම වේවා මේ ගීතය ඔබ දෙපළ වෙනුවෙන් කියලා පොඩි කියමනක් කියන්න සිද්ධ වෙනවා. මොකද ඇයට මේක උපහාරයක් වේවා කියලා. හොඳයි, අපි ඒ ගීතයක් දැන් අසා බලමු.

0: ശ്രുതി ഭേവിനും ശ്രുതി ടി എം ജയരത്ന പ്രവീണ ഗായനശില്പിയാണ് ഉപത്തുബാന് കവത തപ്പെ ഗൗരവനീയ ആരാധനയ ലഭൂസനിന്റെ വിത്ത് സഹൃദ രസവത്തു വെനുവെൻ എതുമൻ ഗയു അരുദ്ബര ഗീതാവലിയെ മതക അവധിക്കരമെൻ ഉപവനുവെൻ എ ഗീഹണ്ട അവധിക്കരണ അതത് എ ലബാദു സഹയോഗ്യേട്ട് സഹഭാഗിത്വേട്ട് ലവതത് ഭേവിൻ മിസുതി ആദരണീയ സഹൃദ ഹിതവത്തുനെ അപ്പി ടി എം ജയരത്ന സ്വരേൻ വസഗ്യാനുനു විසන්දිය ධාර ප්‍රාසංගික සච්චිවකරණය ඇගේ හඳින් මිලකට රස ගන්නවන්නට සූදානම්. ඊට කලින් අපිට මොහොතකට අවසර දෙන්න අපට අනුග්‍රහයකට කරන අනුග්‍රහක බවතුන් පිළිබඳවත් මතක් කරන්නට සඳදිය ධාර මේ ප්‍රාසංගික සච්චිවකරණය ඔබට සමීප කරන්නට අපට අනුග්‍රහයකට කරන අපේ අනුග්‍රහක බවතුන් පිළිබඳවත් මතක් කරන්නට අවසර දෙන්න අපට අනුග්‍රහයකට කරමින් අපි සමග නත්තල් බඳගෙන ඉන්නවා NLB රසවතුනි කෝටිපති සිහිනේ යථාර්ථයක් කරන ගමන් ඔන්න දැන් ඔබේ Sunday Funny Day එකේ වැඩි වාසියක් ඔබට අත් කර දෙන්න ධන නිදානේ ලොතරැය්‍ය වාර්තු පළවෙනිදා සිට සෑම ඉරුදා දිනකම විශේෂ කරලා තියෙනවා. ඒ සුපුරුදු මුදල් තෑගිවට අමතරව ධන නිදානේ ලොතරැය් පත්වල Sunday bonus ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 බැගින් තෑගි රසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජාති මහදන සම්පත ධන නිදානේ ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනය සැබෑ කරගන්න අමතක කරන්න එපා. ජීවිත සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැය් මණ්ඩලය. ඒ වගේම තමයි අපිට කත්වල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණන යන්ත්‍ර ගන්නවා අපි දාහරණ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගැනීමේ පහසුකම ඔබට සලසලා තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගන්නත් පුළුවන්. නම්බර 31 ඇල් හේන පාර මහර්ගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 011-7795-79 කියන දුරකථන අංකයෙන් ඔබට වැඩි විස්තර දැනගන්නට පුළුවන්. ඒ පිළිබඳවත් බොහොම ආදරෙන් සිහිපත් කරනවා. හොඳයි. එහෙමනම් ආදරණීය සහෘද රසවතුනි අපේ නැවතත් සිංහල ස්වභාවිත ගීතේ රසය විඳින්නට ප්‍රාණ සම ප්‍රේමේ රාගස්වර බිඳෙන සඳදිය ධාර මේ ප්‍රාසංගික සජීවකරණයේ සමගින් ඒකාත්මක වෙමු. සිංහල ස්වභාවිත ගීතේ විනස්මාරක් විනස්ම හැඩයක් විනස්ම මාවතක් විවර කරගනිමින් දශක පහකට ආසන කාලයක් ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් ඇගේ වූ ගීතාවලියේ රසපිරුණු ගීත කිහිපයකින් නැවතත් සඳදිය ධාර මේ ප්‍රාසංගික සජීවකරණය රස ගන්වන්නට මේ ආදරණීය ඇරයුම නිරංචලා සරෝජිනි ප්‍රවීණ ගායන ශිල්පිනිනි ඔබතුමියටයි වේදිකාවට.
1: අපි හෙළ ගීකෙත පෝෂණය කළ කිවිඳියන් ගීත රචිකාවන් අතර ප්‍රමුඛස්ථානයේ තැබිය හැකි ඉතාම උසස් ගුණාත්මක බවින් පිරිපුන් නිර්මාණ අපට දායද කළ ගීපද රචිකාවක් ඒ වගේම නිවේදිකාවක් වන දයාදල්විස් මහත්මිය අතින් විරචිත ඉතාම සංවේදී ප්‍රේම ගීතයක් තමයි ගායනා කරන්න තෝරගත්තේ. මේ ගීතය තමයි මලක් නැති ගසක් වී නම් වූ ගීතය. සෝම්පල් රත්නායක සංගීතවේදියාගේ මිහිරි නාද රටා මං හිතන්නේ ගීතයේ සංවේදී බව තවත් ප්‍රගුණ කරනවායි කියලායි මට හිතෙන්නේ. ඇත්තෙම මටත් මේ ගීතය ශ්‍රවණය කරන හැම මොහොතකම නොදැනුවත්වම මගේ දෑසට කඳුලක් උනනවා කියලා මට අදත් සිහිපත් වෙනවා. මට මම මෙහෙම කියන්න කැමතියි, සිනාසෙනු මැන එදින මට නොවේ මගේ හිතට.

මීළඟට මම ඔබ හමුවේ ගායනා කරන්න බලාපොරොත්තු වෙන ගීතයත් මම ප්‍රසංග වේදිකාවල් වලදී හුඟක් ගායනා කරලා ඉල්ලුමක් ඇතුව ගායනා කර ගීතෙකුයි අද අවසාන වශයෙන් ගන්න තොරගත්තේ. ඒ ගීතේ තමයි මිනිමිනි පොදේලා ආඳුරේ කියන ගීතය. ඇත්තෙම මේ ගීතය මේ වේග රිද්මයකින් ගලා ගියත් එහි ඇතුළාන්තයෙන් කියවෙන්නේ සංවේදී විරහ හැඟීමක්. ඉතින් ශෝකී පණිවිඩයක් රැගෙන යනවා කියලායි මට හිතෙන්නේ මේක වේගයෙන් ගලාගෙන ගියත් මේ එහි රිද්මය. ඉතින් ඇත්තටම රසිකයන් ඉතාම ආසාවෙන් වැළඳගත් ගීතයක් හැටියට මිනිමිනි පොදේ ගීතය හඳුන්වන්න පුළුවන්. මෙහි සංගීත රචකයා එච්.එම්. ජයවර්ධන, ගේය පද රචකයා ලුෂන් බුලත්සිංහල. ඉතින් අද අවසාන වශයෙන් මේ මීරු ප්‍රේම තටාකයේ මීරු ගීතාවලියට මම ගායනා කරන්නේ ඒ මිනිමිනි පොදේ නම් වූ ප්‍රේම ගීතයයි.

ඇත්තෙන්ම මේ අපේ ගීත ක්ෂේත්‍රයට ගීත රචනා කලාවට පිවිසි තවත් සහෝදරෙක් තමයි මේ මහින්ද කුමාර දළුපත කියන්නේ. ඇත්තෙන්ම ඔහු අපේ කම ගැන, ගැමි සුවඳ ගැන පරීක්ෂණ රාශියක් කරලා ග්‍රන්ථ කීපයක් එළිදැක්වූ පුවත්පත් කලාවේදියෙක්. ඇත්තෙන්ම ඔහු ගීත රචනාවක් වශයෙන් මුලින්ම දුන්නු ගීතය තමයි මට මේ මගේ හිත ඇත්රජුන්ට කියන ගීතය. ඉතින් ඒ වගේම සංගීතවේදී විශාරද ගුණදාස කපුගේ සහෝදරයා සමග ඔහුගේ දැඩි බැඳීමක් තිබුණා. උන් අතර මං හිතන්නේ මිතුදමක් පැවතුණා. ඉතින් කපුගේ ශූරීන්ගේ මාර්ගෙන් තමයි මහින්ද කුමාර දළුපතවත් අපිට මුණ ගැහෙන්නේ. ඉතින් ඒ දෙදෙනාගේ එකතුවෙන් බිහිවෙච්ච ගීතයක් වශයෙන් මේ මගේ හිත ඇත්රජුන්ට ගීතය හඳුන්වන්න පුළුවන්. මං හිතන්නේ මහින්ද දළුපත විශාල සංඛ්‍යාවක් ගීත රචනා කර නොතිබුණත් ඔහු ඒ රචනා කළ ගීත අල්පය මං හිතන්නේ හරිම ගුණාත්මක බවින් පිරිපුන් ගීත කියලායි මම විශ්වාස කරන්නේ.

ජාතික රූපවාහිනිය අපේ රටට එන්නේ ඉස්සෙල්ලා අපේ ගුවන් විදුලියේ තිබුණා එවකට ඉතාම ජනප්‍රිය නාට්‍ය. ඉතින් එවැනි නාට්‍ය මම මතක් කරොත් මොන්රතැන්න, මුවන්පැලැස්ස, ගජමුතු, වජිරා වැනි නාට්‍ය ගණනාවක් අපේ රසික සිත් වැළඳගෙන තිබුණා. ඉතින් මටත් ඒ නාට්‍යවල ප්‍රධාන චරිත නිරූපණය කිරීමේ භාග්‍ය ලැබුණා. ඉතින් එවැනි අවස්ථාවක් ගැන තමයි මේ ගීතෙන් කියවෙන්නේ. ගජමුතු නාට්‍යයේ මුතුගේ චරිතය මම නිරූපණය කළා. ඉතින් මේ ප්‍රේමකීර්ති තාලවිස් සොයුරා ඒ මුතුගේ චරිතය වෙනුවෙන් ඒ චරිතය අලල්ලා ගීතයක් නිර්මාණය කළා. කුලමල බැඳි යදමින් අත බැඳිලා කියලා. ඉතින් මේ ගීතය මේ ආචාර්ය වික්‍රත්නායකයන්ට දුන්නම ඔහුත් දේශීය වාද්‍ය භාණ්ඩ උපයෝගී කරගනිමින් ඉතාම මියුරු තනුවක් නිර්මාණය කළා දුන්නා. ඇත්තෙන්ම මේ අවසාන වශයෙන් මම මෙහෙම කියලා මේ ගීතය ගායනා කරනවා. මුතු අප්පෝ ආදර අන්දරයේ අලලා නිර්මාණය වුණු ගීයක් වශයෙන් මම මේ ගීතය හඳුන්වනවා.

0: ශ්‍රුති භෙවින් ශ්‍රුති නිරංජල සරෝජනී ප්‍රවීණ ගායන ශිල්පිනිය ඔබතුමියටත් අපේ ගෞරවනීය ආරාධනෙන් සපෙමින සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණය එලෙසින් රසවත් කළාට අපි ඔබතුමියගේ ගීතාවලිය රසය බෙදා ගන්නට නැවත නැවතත් මේ වේදිකාවේ සිට මුණ ගැහිමුයි කියන ආදරණීය ඇරයුම කරමින් වේදිකාවෙන් සමු දෙන්නේ බොම ශ්‍රුති නැවතත් ආදරණීය සහෘද රසවතුනි නිරංජල සරෝජනී ස්වරයෙන් TM චෛරත්න ස්වරයෙන් අපූර්වට රස ගැන්වුණු සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය මෙතෙන් සිට සමාප්තිය දක්වාම ගයන්නට එතුමන්ට මේ වේදිකාවට අපි බොහොම ආදරෙන් සෙනෙහසෙන් හොඳ අත්පුල් සම්ප්‍රසාදයක් මැදින් ආරාධනා කරමු. මේ ගෞරවනීය ආරාධනය විශාරද රෝහණ බෝගොඩ ප්‍රවීණ ගායන වේදියන්නේ ඔබතුමන්ටයි නැවතත් වේදිකාවට.
1: මීළඟට මම තෝරගත්ත ගීතය නෙතු පෙළහරවටලා වේදනාවෙන් වෙලා කියන ගීතය. මේ ගීතේ ගීපද මාලාව නිවේදිකාවක් රංජනී විතානගේ මගේ දිලි දිලි නිවන තරු කැටයුලක් කියන ගීතයත් මේ ගීතයත් ඇයමයි ගීත රචනා කරේ. මේ ගීතේ සංගීත අධ්‍යක්ෂණය මාචාර්ය සනත් නන්සිරි මහතුමාගේ මා ඉතාම ප්‍රියකරන ගීතයක්. මේ ගීතයත් අතිශය ජනප්‍රිය ගීතයක් නිසාවෙන් ඔබ වෙනුවෙන් මම මේ ළඟට ගායනා කරන්න තෝරගත්තා.

මේ ළඟට මම තෝරගත්ත ගීතය ඔබටයි මේ ආරාධනා කියන ගීතය. මේ ගීතයේ ගීත පදමාලාව ප්‍රවීණ පුවත්පත් වේදික ඒ වගේම ගීත රචකේ දෙල්තොට චන්ද්‍රපාල මහත්තයා, එතුමා අද අපාතර නැහැ, ජීවතුන් අතර නැහැ. එතුමාට මේක පූජෝපහාරයක් වේවා කියලා මට හිතුණා. ඒ වගේම මේ ගීතේ සංගීත අධ්‍යක්ෂණයකදී ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක සරද්දි ආල්විස් මා මේ ගීතේ පිළිබඳ යමක් කියනා නම් දෙල්තොට අයට මම ගිහිල්ලා කිව්වා දෙල්තොට අය මට මෙන්න මේ වගේ අදහසක් වෙන ගීතයක් මට හරි ආසයි ගායනා කරන්න, මට එහෙම එකක් ලියලා දෙනවද කියලා. දවස් දෙකක් ඇතුළත මට ඒ ගීතේ ලියලා මට දුරකථනයෙන් කිව්වා, ගීතේ ලිව්වා, ඇවිල්ලා ඒක අරගෙන යන්න කියලා. ඇත්තටම ඒ ගීතය බැලූ සැනින් සරත් අල්ලිස්ට එහෙම එක සැරේටම තනුව නිරන්තරයෙන්ම ගලා ආවා. ඒ කියන්නේ ඒ තරම් බොහොම මියුරු පදමාලාවක්. මා ඉතාම ප්‍රිය කරන ගීතයක්. මේ ගීතයත් අතිශය ජනප්‍රිය ගීතයක් නිසාවෙන් ඔබ වෙනුවෙන් මම මේ ළඟට ගායනා කරන්න තෝරගත්තා.

මීළඟට මහන්තවරගත්තේ මියුරු ගීතයක්. මේ ගීතය සියතුන් ඉගිල ගියා. නිරන්තරයෙන් මං වේදිකාවේ ගායනා කරන ගීතයක්. මේ ගීතෙත් ගීත රචනය ප්‍රවීණ පුවත්පත් වේදියෙක් රොඩ්නි විධානපතරණ කියන මගේ ආදරණීය සහෝදර මිත්‍රයා සහ සංගීත අධ්‍යක්ෂණය කරෙත් ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක සරඩ්ඩි අල්ලිස්. මේ ගීතත් ඉතාම ජනප්‍රියත්වයටපත් ගීතයක්. ඔබ වෙනුවෙන් මම තෝරගත්තා. අපි හාමු සියතුන් ඉගිල ගියාම්.

ආදරණීය සහෘද රසවතුනි, ඔබේ මත්මතකවදි කළ ප්‍රාණ සම ප්‍රේමයේ රාගස්වර හැඬ වූ මානවීය ප්‍රේමයේ సౌందర్యාත්මකම ප්‍රියමන ලක්ඛන සඳදිය දහර ප්‍රාසංගික සංචිවකරණේ හමාර කරමින් අදත් ඔබ ළඟින් නැගිටලා යන්න අපට අවසරයි. අදත් සඳදිය දහර මේ ප්‍රාසංගික සංචිවකරණේ රස ගන්වන්නට අපේ ගෞරවනීය ආරාධනය තුල සපෙමිනි ටීම් චෛරත් ප්‍රවීණ ගායන වේදන නුතුමන්ටත්, ඒ වගේම රෝහණ බෝගුඩ ප්‍රවීණ ගායන ශිල්පියන් නුතුමන්ටත්, ඒ වගේම නිරංජලා සරෝජනි ප්‍රවීණ ගායන ශිල්පිනි නුතුමිටත් බෙහෙවින් සුති. අපේ ආදරණීය සහෘද ඔබටත් බෙහෙවින් සුතිවන්ත වෙනවා. වෙනත වගේම අදත් මේ ප්‍රවීණයන් ගේ ගීතවලිය රසය විඳින්නට සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණයේ සමගින් ඒකාත්මික වුණාට අපි සමුගන්න යලිත් සතීක විරාමයකින් අනතුරුව විවේදිකාවේ සිට සිංහල ස්වභාවිත ගීතයේ රසය ඔබට සමීප කිරීමේ බලාපොරොත්තු පෙරදරිව මම දසුන් වසන්ත ප්‍රාර්ථනා කරන ඔබට සුභ වාසනාවන්ත ප්‍රේමණීය රාත්‍රියක්.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රිය වීකිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: සිතනිවන පුතුපද
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වයෙන් සඳහා විමසන්න 0777 273 454 ITN ලක්හඬ පූජා සම්බ

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකි

Radio ITN. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් නිල ප්‍රතිඵල සටහන් කරන්නට

0: අයිබෝවන් සම්බුදු සිසිලසින් ලෝම නැහැවෙන ලක්වාසී ලෝවාසී බෞද්ධ බැතිමුතුන් මහත් බැතියෙන් සමරන පිම්බර වෙසක් මංගල්‍යය වෙනුවෙන් රාජ්‍ය වෙසක් සතිය අද දිනෙන් ආරම්භ වුණා. ඒ බවත් ඔබට සිහිපත් කරමින් අදත් අපි මේ ආරම්භ කරන්නේ ඔබේ වාසනාවේ සුබ මොහොත NLB ජාතික ජයවර්ණය. අද දවසේදී අපිට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී දිල්හාරා අමරසේකර මහත්මිය. දැන් හඳුනා ගන්න අද දවසේ සහභාගී වන විද්වත් අධීක්ෂණ මණ්ඩලය, පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සංවර්ධන DPC උදය කුමාර මහතා, ජාතික ලොතරැය මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරීප් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතා, ජාතික විගණන කාර්යාලයේ නියෝජ්‍ය විගණකාධිපති සනත් එදිරිසිංහ මහතා. ජයග්‍රහී ගමනක ඇරඹුම දැන් NLB ජය තුලින්. ඔබේ අතර සල්ලි වෙනුවෙන් NLB ජය 470 වන ජයග්‍රහී දිනුම් වාර්යයි මේ. දැන් ගන්න ජය ලොතරැයිපත් ඔබේ අතට. NLB තුලින් ජය හොයන ඔබට ජය ලබා දෙන්නයි මේ සූදානම්. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ Y ජය අංක 7484. රටේ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ සුබ සාධනෙ උදෙසා පිහිටු සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙනුවෙන් රජයේ කබද්ද අරමුදලට දායක වෙන ඔබේ මලතරයිය NLB ජය තුලින් ₹5,00,000 ත්‍යාගලාභීන් 189 දෙනෙක් සමගින් ₹50,000 ත්‍යාගලාභීන් 4,765 දෙනෙක් අපි රටට බිහි කළා. අද ඔබට ලැබුණු ජය ගැන කියන්නට සූදානම් මුළු රටටම බොහොම ස්තුතියි. අද දින වාරේ ₹5,05,000 බැගින් වාසනාවන්තින් දෙදෙනෙක් ජයග්‍රහණය කර තිබෙනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කර තිබෙන්නේ මෙන්න මේ අලෙවි නියෝජිතවරුන්. KS ලියනගේ බකමූණ HAS යසරත්න වේයන්කොඩ. ඒ වගේම ₹50,000 බැගින් ජයග්‍රහකින් 35 දෙනෙක් අද දවසේදී දිනාගෙන තිබෙනවා. අද දින වාරයේදී අපිට හැකියාව ලැබුණා සමස්ත ජයග්‍රහකින් 75,437 දෙනෙක් අතරේ ₹69,15,160 ත්‍යාග මුදලක් බෙදා දෙන්නට. අඩුම කාලයක් තුළ රටට වැඩිම සුපිරි ත්‍යාගලාභීන් බිහි කළ නියත ධනයෝග NLB හඳහන 1511 වන දිනුම් වාරයයි අපි දැන් මේ විදිහට ආරම්භ කරන්නේ. දැන් හොඳම වෙලාව වාසනාවේ හඳහන් ගලපන්නට. නියත ධනයෝගය ගලප ගන්නට නම් අපිට සිදුවෙනවා තෝරා ගන්නට ජයග්‍රහී ලග්න සංකේතය. මෙන්න අද වාසනාවන්ත ලග්න සංකේතය ධනු. අදත් මුළු රටටම ලැබේවා වැඩි වැඩියෙන් සුබඵල. දැන් අපි තෝරගන්නවාද ඔබට දිනුමගෙන එන පසනාවන්ත ජය අංක මේ විදිහට. මෙන්න යන්ත්‍රය ලබා දෙනවා අද දවසේ පළමු ජය අංකයේ විදිහට අංක 25. අඩුම කාලයක් තුල රටට වැඩිම සුපිරි ත්‍යාගලාභීන් බිහි කළ ලොතරැය්‍ය NLB හඳහන. මේ ලැබෙන්නේ දෙවන ජය අංකයේ විදිහට අංක 21. බලමු අපි යන්ත්‍රය ලබා දෙන තුන්වන ජය අංකය කුමක්ද කියලා. මෙන්න ඔබ බලා සිටියේ අංකය අංක 48. ධනු ලග්නය අංක 25, අංක 21, අංක 48. සුපිරි ත්‍යාගය ඔබට හිමි කර දෙන තිරණාත්මක අවසන් ජය අංකය තෝරගන්නටයි මේ සූදානම. මෙන්න හිතුව තුනේ තිරණාත්මක අවසන් ජය අංකය අපට ලැබුණා ඒ අංක 5. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිටවු රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන NLB හඳහන ලොතරැයියේ 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙක් සමගින් දස ලක්ෂපති වාසනාවන්තීන් 100 දෙනෙක් මේ වෙනකොටත් අපි බිහි කළ අවසන්. අද කොයි විදිහටද ඔබට නියත ධනයෝග ලැබුණේ සුබඵල ගැලපුමෙන් අපි බලමු දැන්. බොහොම ස්තුතියි. අද දිනුම් වාරයෙන් දස ලක්ෂපති වාසනාවන්තයෙක් බිහි වෙනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කර තිබෙන්නේ මීගලෑව අලෙවි නියෝජිත DMK දිසානායක. ඒ අනුව අද දිනුම් වාරයෙන් සමස්ත ජයග්‍රාහකයන් 137,258 දෙනෙක් අතරේ ₹93,73,300 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. නියත ධනයෝග උදා වෙන හෙට හඳහනේ සුපිරි ත්‍යාගයේ වටිනාකම ₹36,25,947.84 මුදලක්. සද්දිනම ජයනියත කෝටිපති සිහින ඉටු කර දෙන ගොවිසත 4,444 වන වාසනාවන්ත දිනුම් මැදීමයි මේ. එහෙමනම් දැන් අපි යමු වාසනාවන්ත ගොවිසත ඔබේ දිනුම් මැදීමට. ඔබේ කෝටිපති සිහින ඉටු කර දෙන්නට අද දවසේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් මේ විදිහට තෝරගන්නේ. මෙන්න අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය N. මේ කෝටි ගානක වාසනාව අද දිනේ ඔබ දිනාගත යුතුමයි. දැන් අපි තෝරගන්නවා අද ඔබේ සිහින සබෑ කරද වාසනාවන්ත ජය අංක. මෙන්න යන්ත්‍රය ලබා දෙනවා අද දවසේ පළමු ජය අංකයේ විදිහට අංක 47. රට පුරා සුපිරි කෝටිපතියන් බිහි කළ ලොතරැයියක් තමයි ගොවිසට කියන්නේ. මේ ලැබෙන්නේ අද දවසේ දෙවන ජය අංකය අංක 16. ඔබ දිනවන තුංගන ඡය අංකය මෙන්න අංක 10. එන් අක්ෂරය අංක 47, අංක 16, අංක 10. ඔබේ වාසනාවන්ත හීනය සැබෑ කර දෙන තීරණාත්මක අවසන් ජය අංකය මෙන්න දැන් අපට ලැබුණා. ඒ අංක 63. රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවන්නට දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදල දායක වන ගොවිසුත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් සමගින් 20 ලක්ෂපතියන් 43 දෙනෙක් අපි රටට හඳුන්වා දී තිබෙනවා. අද දවසේ ඔබ දිනා ගන්නා වාසනාව ගැන කියන්නට සූදානම් වාසනාවන්ත ප්‍රතිඵලය ඇසුරෙන් බොහොම ස්තුතියි. මෙන්න අද දිනුම් භාරෙන් රුපියල් 2,50,000 බැගින් ත්‍යාග 4ක් ඔබ දිනාගෙන තිබෙනවා. ජයග්‍රහකින් බිහි කර තිබෙන්නේ මෙන්න මේ අල්ලවි නියෝජිතවරුන්. ලලිත් අලුත්ගේ බිබිල අජිත් රණසිංහ කටුගස්තොට නිල්මිනි ජයතිලක බියගම බීඒ සුනිල් ප්‍රේමරත්න මාකුල. අද දිනුම් භාරයේ තුලදී සමස්ත ජයග්‍රාහකයන් 1,23,020 අතර රුපියල් 83,93,320 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. හෙට ගොවිසෙතෙන් ඔබ දිනන ඔබේම සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 6,46,86,519.40 මුදලක්. සුබදාසක් ලොතරැය්‍ය දැන් අලුත් වෙලා පහසු වෙලා තෑගි වැඩි වෙලා නවතම ත්‍යාග රටාව ඔස්සේ ඔබට මෙන්න මේ විදිහට තමයි තෑගි හිමි වෙන්නේ. සුබ ලග්නය සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 1,05,000, අංක 3ට රුපියල් 50,000 ප්‍රවර්ධන ත්‍යාග අංකය ගැලපුණොත් රුපියල් 25,000 විදිහට මේ විදිහට වැඩි වැඩියෙන් ත්‍යාග දිනා ගන්න. සුබ දවසක් ලොතරැයිපත් වැඩි වැඩියෙන් අරගන්න. දවසම සුබ කර දෙන සුබ දවසක්. 318 වන දිනුම් මැදීමට අපි දැන් යමු. මේ තෝරගන්නේ සිහින දිනවන සුබ ලග්න සංකේතය. අද ජයග්‍රාහී සුබ ලග්න සංකේතය දනු. ජීවිතයම සුබ කර දෙන්නටයි මේ සූදානම. සුබ දවසක් අද දිනුම් බාරේ වාසනාවන්ත ජය අංක තෝරගන්නේ අපි දැන් මේ විදිහට. මෙන්න අද පළමු ජය අංකය අපට ලැබුණා. ඒ අංක 46. යන්ත්‍රය ලබා දෙනවා දෙවන ජය අංකය විදිහට අංක 56. වෙන තීරණාත්මක අවසන් ජය අංකය අංක 55. දැන් අපි ඔබට ලබා දෙන්නම් හිතේ හැටියට රුපියල් 25,000 ත්‍යාග. අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 6,257. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් 2026 වර්ෂයට රුපියල් 1,05,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් ජයග්‍රහකයන් 188 දෙනෙක් සමගින් රුපියල් 50,000 ත්‍යාගලාභී 927 දෙනෙක් අපි මේ වෙනකොටත් රටට බිහි කළ අවසන්. අද කොහොමද ඔබේ දවස සුබ වුණේ බලමු. බොහොම ස්තුතියි. අද දිනුම් පාර රුපියල් 50,000 ත්‍යාග 9ක් දිනාගෙන තිබෙනවා. ඒ වගේම ප්‍රවර්ධන ත්‍යාගංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 බැගින් වාසනාවන්තයින් 40 දෙනෙකුත් බිහි වෙලා සිටිනවා. අද දිනුම් පාරෙන් සමස්ත ජයග්‍රහකයන් 110,473 දෙනෙක් අතර රුපියල් 92,18,680 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. තවත් වාසනාවන්ත ලොතරැයි දිනුම් පාර 4කින් ඔබට වාසනාව ලබා දෙනට මග බලාගෙන සිටිනවා අනුන්ශි සමගින් විජේ.
1: මේ ළඟට මෙගා පවර්
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
1: තෑගි වැඩි වෙලා අංක 3ට
2: 50,000 අංක 3යි ලග්න එකයි 1,05,000 ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
2: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
3: මේ රුපියල් කෝටි 27 තමයි ඔබේ ජීවිතේ අලුත් කරන්නේ. මේ රුපියල් කෝටි 27 තමයි ඔබේ ජීවිතේ වෙනස් කරන්නේ. ලංකාවේ ලොතරැයි ඉතිහාසයේ අති දැවැන්තම සුපිරි තෑගි දෙකක් ඔබට ලබා දුන් මෙගා පවර් වෙතින් අපි අදත් සූදානම් ඔබේ ජීවිතය ඔබේ ඉරණම වෙනස් කරන්න. ඔබේ ජීවිතේ හීන ලයිස්තුවේ උඩින්ම තියෙන හීනයක් තමයි තමන්ගෙම කියලා වාහනයක්. අන්න ඒ වෙනුවෙනුත් මෙගා පවර් වෙතින් ඔබේ ග්‍රෑන්ඩ් සුපිරි තෑගිට ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මේ සුපිරි මෝටර රථය ඔබ වෙනුවෙන්ම අපි වෙන් කරනවා. ඔබේ හීන හැබෑ කරන මෙගා පවර් 2,550 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්න. අපි එහෙමනම් මුලින්ම තෝරාගමු වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයක්. අද මෙගා පබ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය W. දැන් අපි මේ තෝරාගන්නේ ඔබේ සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 11. බලමු එහෙමනම් ජයග්‍රහී අංක 4 එකින් එක ගැලපෙන්නේ කොහොමද කියලා. යතනින් වාසනාව ගිනෙන පළමු අංකය අංක 16. දෙවන ඔබට වාසනාව ගිනෙන්නේ අංක 60. ජයග්‍රහී තුන්වන අංකය අංක 74. අද මෙගා පබ අවසන් වාසනාවන්ත අංකය අංක 34. අපි රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පබ ලොතරැයියෙන් මේ වසරේ මේ වෙනකොටත් සුපිරි ත්‍යාගලාභීන් 30 දෙනෙක් වගේම 20 ලක්ෂපතියන් 38 දෙනෙක් අපි රටට බිහි කළා තියෙනවා. ස්තුතියි. අපි මුලින්ම කිව්වනේ මෙගාපව වෙතින් ඔබේ ඉරණම වෙනස් කරන දවස අද වෙන්නත් පුළුවන් කියලා. අද අපි මෙගාපව වෙතින් මේ වසරට ලබා දෙන සිව්වන සුපිරි ත්‍යාගය විතරක් නෙමෙයි NLB අපි ඔබට ලබා දෙන 20 වන සුපිරි ත්‍යාගය මේ අවුරුද්දේ ඒ සුපිරි ත්‍යාග ලාභය අපි කරන්න සමත් වෙනවා. මෙගාපව වෙතින් එපව සුපිරි ත්‍යාගයේ වුණු රුපියල් කෝටියක මුදල ඔබට ලබා දෙමින් මේ ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ අරුගොඩ NLB අලෙවි නියෝජිත දිලීප් කුමාර මහතා. වාසනාවන්ත ඔබට අපින් සුබ පැතුම්. ඒ සුපිරි ත්‍යාග ලාභය විතරක් නෙමෙයි රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් දෙදෙනෙකුත් අපි අද දවසේ බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරනවා ශාමලි නිරංජලා බෑබඩ සහ LS රංජිත් සිල්වා බංගදෙනිය අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 1,23,211 දෙනෙක් අතරේ රුපියල් 1,74,55,160 අති දැවැන්ත මුදලක් අපි අද බෙදා දෙනවා. නිසකවම දිනන ලොකුම තෑගි ඔබට දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා පව වෙතින් හෙට අපි ඔබ වෙනුවෙන් අරගෙන එන සුපිරි තෑගි තුන මෙගා සුපිරි තෑගි රුපියල් 27,48,83,430 පව සුපිරි තෑගි රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගි සුපිරි මෝටර් රථයක්. රුපියල් කෝටි 12 ඉක්ම භාගිය දවැන්ත නිධානයක් සමග ශාති මහධන සම්පත ධන නිධානයේ 2232 දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. ඒ නිධානයෙන් වෙනුවෙන් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයක් අපි මුලින්ම තෝරා ගන්නවා. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය N. බලමු ධන නිධානයේ ජයග්‍රහී අංක 4 ගැම්පෙන්නේ කොහොමද කියලා. ඒ අතරින් වාසනාවන්ත පළමු අංකය අංක 34. වාසනාව ගන්න දෙවන අංකය අංක 14. තුන්වෙනි ඔබට වාසනාව ගන්නේ අංක 9. අද ධන නිධානයේ අවසන් වාසනාවන්ත අංකය අංක 28. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රාජ්‍ය ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානයේ අලුතරයි පතෙන් මේ වසරේ මේ වෙනකොටත් 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 23 දෙනෙක් අපේ රටට බිහි කළා තියෙනවා. බලමු අද වාසනාව. ස්තුති. අද ධන නිධානයෙන් වාසනාවන්තයින් 94,943 දෙනෙක් අතරේ රුපියල් 52,57,440ක මුදලක් අපි බෙදා දෙනවා. කෙටිම කාලයක් තුල රුපියල් කෝටි 13, කෝටි 9, කෝටි 8 ලෙසින් දවැන්ත නිධානයන් ඔබේ කළ ධන නිධානයේ හෙට ඔබේ නිධානයේ වටිනාකම රුපියල් 12,46,5921.68. ලංකාවේ ලොතරැයි වංශ කතාවේ රජ කිරුළ පැළඳි මහජන සම්පතේ 6,202 දිනුම් වාරයට අපි දැන් සූදානම්. රුපියල් 2,29,00,000 ඉක්ම වාගිය සුපිරි තෑගක් තිනවා අපි සූදානම් කරලා ඔබ වෙනුවෙන්. බලමු එහෙමනම් අද ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 5 තිරණය වෙන්නේ කොහොමද කියලා. අද මහජන සම්පත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය R ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 5,9,3,3,5,3. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රාජ්‍ය ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 8 දෙනෙක් වගේම 25,00,000 ප්‍රථම ත්‍යාගලාභීන් 158 දෙනෙක් අපි බිහි කළා තියෙනවා. අපි අද බිහි කරනවා මේ අවුරුද්දේ අපි බිහි කරන 159 වන 25,00,000 ප්‍රථම ත්‍යාගලාභියා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ ඕබිටිගම NLB අලෙවි නියෝජිත MS චන්ද්‍රසේකර මහතායි විතරක් නෙවෙයි ලක්ෂපතියන් 20 දෙනෙක් අපි අද බිහි කරනවා මහජන සම්පතෙන්. ඒ ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ මෙන්න මේ NLB අලෙවි නියෝජිත වරුන්. S සෙල්වරාජා කල්මුණේ, විමුත් ප්‍රනාන්දු පානදුර, අයි දේවසගාය මඩකලපුව, BJA පුෂ්පකුමාර මිනුවංගොඩ, HA ධර්මසේන ඇලකන්ද, AS ප්‍රේමරත්න හෙට්ටිපුල, DGA සෝමසිරි කොස්ගම, SG චන්ද්‍රසිරි මහනුවර, PHP රාජකරණා අනුරාධපුර, ජේෂාදූෂන් තිරුනෙල්වේලි, T සිවසිදම්බර නාදන් පලෙයි, S මදන් කල්මුණේ, TLP ශාන්ත කොටපුල, NH සකුන්තලා මාතලේ, ශිරෝමි දීපිකා රාගම, නිල්මිනි ජාතිලක බියගම, GW නන්දාවති ගලිගමුව, HA රන්මැණිකේ කොළොන්න, MS විජේසූරිය ඇහැලියගොඩ සහ අයිරංගනී පුෂ්පවර්ණ කහවත්ත. එත් සමගින් වාසනාවන්තීන් 263,180 දෙනෙක් අතරේ රුපියල් 2,12,57,120ක මුදලක් අපි අද බෙදා දෙනවා. දිනක ජය නියත මහජන සම්පතේ හෙට ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,34,46,84ක්. අද සම්පත ලොතරැයි පතෙන් ඔබට වාසනාව උදා කියලා දෙන්නේ මහජන සම්පත දිනු මැදිමෙන් තොරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4. ඒ අනුව අද සම්පත 777 වන දිනුම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය R ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 3, 3, 5 සහ 3. අදවසේ වාසනාවන්තින් ක්‍රිස්තියක්ෂලය ජයග්‍රහී අංක 4ත් සහිත කොට පිළිය ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහීලතරේපත් අලවි කරනවා PMR ප්‍රේමසිරි බදුල්ල සහ MDD වර්ණකුලසූරිය මාවතගම PNLB අලවි නියෝජිත වරුන්. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 48 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒ අනුව අද සම්පත ලොතරැයිපතින් අදවසේ වාසනාවන්ත ඔබ අතර රුපියල් 1,15,74,720ක මුදලක් අපි බෙදා දෙනවා. සුපිරි ත්‍යාගලාභියෙක්ද ඇතුළත්ව ජයග්‍රහකින් 953,258 දෙනෙක් අතරේ රුපියල් 8,94,44,901 අති දැවැන්ත මුදලක් අපි අදත් ඔබ අතර බෙදා දෙන්නේ NLB ජාතික ජයවර්ධනෙන්. මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
4: වාසනාවේ ආශිර්වාදය NLB.

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරා

තත්ත්වයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණි කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මේ විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායන

දෙදෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගි බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසැසින් නොවේ, අපි නුවණැසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

ට සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරානුවේද. එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට පෙනෙන රෝග, ඇතුළත

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න

පත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි. පුහුදුන් අප අනිත්‍ය වූ කය නිත්‍ය වශයෙන්ද, අනාත්ම වූ කය ආත්ම වශයෙන්ද, දුකට මුල් වෙන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: රජාතක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්නේ

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද

රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් තුරු වේ.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ

කිසිවක් නෑ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සංසුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත් වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල

දෙය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහුරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක්

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින්, ඔබ යේ සජ්ජායනා කිරීම තුලින්, ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් ද්‍රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්ති

0: FM 93.5 ලක්කඳ අහගෙන ඉන්න වෙලාව උදේ 5:06.
1: FM 93.5 FM 93.7 ලක්කඳ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත්ද හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

स्थिति में ससतयान बीतते विकास प्रीति लयान्वितनादय स्नायु पद्धतिय पिनवीमतते रुधिरे पवित्रत्वयतते මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවයේද ධනවති සැලකිලි ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

0: සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.
1: උදේ 5:18 වෙලාව

ගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.